0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා පුත වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: Lakhanda Radio ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
1: අයබෝවන්, සුබ දවසක්. සාමාන්‍යයෙන් කම්මැලි මිනිස්සු දන්නේ නැහැ දෙයක් කොහොමද පටන් ගන්න කියලා. දුර්වල මිනිස්සු දන්නේ නැහැ කොහොමද දෙයක් හරියට ඉවර කරන්න කියලා. සාර්ථක මිනිස්සු නතර කරන්න ඕනේ කොහොමද කියලා දන්නේ නැහැ. මිනිස්සු හැම කෙනාම හැබැයි සාර්ථක වෙන්න හරිම කැමති. හැබැයි ඔවුන් සතියන්තයේ රාජකාරී වැඩ කරන්න කැමති නැහැ. මිනිස්සුන්ට උවමනා වෙන්නේ තමගේ ජීවිතේට අලුත් අවස්ථාවන්. හැබැයි අනෙක් මිනිස්සු එක්ක ඔවුන් කතා කරන්න තමන්ගේ අතකින් බෙදා ගන්න උනන්දුවක් නැහැ. මිනිස්සු දියුණු වීමේ ආශාව ගැන කියනවා තමයි. හැබැයි සෑම දිනකම කම්මැලිකමින් දවස ගෙවලා දානවා. මතක තියාගන්න, අපිට ප්‍රතිඵල ලැබෙන්නේ අපි කරන කියන දේවල් වලින්. එහෙම නැතුව දියුණු වෙන්න තියෙන ආශාවෙන් විතරක්ම නෙවෙයි. ඒක නිසා යහපත් ප්‍රතිඵල ලබා ගන්න, යහපත් දේවල් කරන්න මහන්සි වෙන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: පොසිටිව් වයිබ්ස් විත් චාමි.

0: වෙලාවදේ 6යි.
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
2: ලකන මොඩින් ඉස්සල්.
3: ලකන රේඩියෝ ITN.

0: සම්බුදු සිසිලසෙන් නැහැ වෙන මේ උතුම් විසක් සමයේ සියල් සිත් නිවිසන හේවා.
1: FM 93.5 FM 93.7 ලකන්ද රේඩියෝ ITN.

0: වෙලාවදී 6 විනාඩි 8යි.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: පාස් කරන්න බැරි. ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාමි ජාමි.

0: අයිබෝවන් සුබ දැස්සනක් බාදත් ලක්හඩ මොනි නිය සැලට් සමගන එකතු වෙලායින ෆෙමානොතුනෑ දශම්පහයෙන් ෆෙමානොතුනයි දශම හතෙන් අද මැයි මාසේ 28 වෙනිදා බ්‍රහස්පතින්දා දවස අද අපි සෝදානම් ලංකාව වගේම ලෝකෙ සිදුවුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ්බඩවි ඒ වගේම ලක්හඩ ප්‍රවෘත්ති අංශ අරගෙන නිතරතුරු වලට අවධානය යොමු කරන්න. රටේ ආගමික ප්‍රබෝධයක් කැතිවිය යුතුයි. භික්ෂු විනය රකින්න නීති කඩමින් වෙසක් මහෝත්සවයේදී ජනපතිගෙන් මහසඟරුවනට පොරොන්දුවක්. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තිබුණා. භික්ෂු විනය රැක ගැනීමට ධාර්මීකරණය ස්ථාපිත කිරීම කඩිනමින් අද දිවයින පුවත්පතයි ඒ විදිහට සටහන් කරන්නේ. හෙතෙකම අද ලංකාදීප පුවත්පතත් සටහන් කරලා තිනවා ධර්මය විකෘති කරන්නට එරෙහිව නවනීති සංගරුවනේ ආශිර්වාදය ලැබේ නම් රජකාලේ ක්‍රියාමාර්ග ගන්නත් සූදානම්. රාජ්‍ය වෙසක් කුලලේදී ජනපති කියයි අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතයි ඒ විදිහට සටහන් කරන්නේ. අපි අවධානය යොමු කරමු අද ඩේලි නිවුස් පුවත්පතට. Temporary Jobs Act will be amended, President said. For the more detail, laws to allow prelates to enable monk discipline, spiritual revival essential in fostering economic revival. For the more detail, President Andri Kumar Dissanayake yesterday said that amendment will be brought to the sections 41 and 42 of the Buddhist Temporality Act of 1931 at the request of Mahanayaka Theres of 3 chapters. Let's see more details about it in Sinhala. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරනකොට ලක්හඬ ප්‍රවෘත්ති අංශත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු අද ලක්හඬ ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් අරගෙන එන වාර්තා මොනවද කියලා හොයලා බලන්න. අද සඳහන් කළ තියෙන මහානායක ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි විහාර සහ දේවාල ගම් පනස සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා. ඒ රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් භික්ෂූන් වහන්සේගේ විනය ගැටලු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ බලය සහිත ධාර්මීකරණයක් නැවත පිහිටුවීම සඳහාද පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. අපි හලවලු මෙතුමන් මේ සම්බන්ධයෙන් සටහන් කරන්නේ මොනවද කියලා.
1: මේ දහම රඳා පැවතීමේ ප්‍රධාන සාධකයේ දහමේ තිබෙන හේතුඵලවාදී දෙවෙනි සාධකය ධර්මදර විනයදර අපේ හාමුදුරන් වහන්සේලා. අපේ සෝභිත මාහිමිපාණන් වහන්සේ මගෙන් ඉල්ලා සිටියා විහාර දේවාලගම් පනත එහි 41 සහ 42 වගන්තිය සංශෝධනය කරන්න කියලා. නැවත ධර්ම අධිකරණය සඳහා තමගේ හාමුදුරන් වහන්සේලාගේ විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තිබෙන බලය ලබා දෙන්න කියලා. විශේෂයෙන්ම මේක අපේ ත්‍රිනිකායක මහානායක හාමුදුරන් වහන්සේලා විසිරුත් මා වෙත ලිඛිතව ඉල්ලීමක් කරලා තිබුණා. නැවත මෙම 41 හා 42 වගන්ති සංශෝධනය කළ දෙන්න කියලා. කැබිනට් මණ්ඩලයක එකඟතාවය පළ කරා. ඒ අනුව සංශෝධනය සකස් කරා. අපි තා ඉක්මනින්ම ඔබ වහන්සේලාට සංඝ සංස්ථාව විශේෂයෙන්ම විනයදරය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළ දෙන්න. එහෙනම් අපි හැම දිනටම වගකීමක් තිබෙනවා මේ දහමේ හරය විනාශයට පත් නොවී ආරක්ෂා කරගන්න. මා දන්නවා ධර්මයේ වේශයෙන්ම ධර්මයේ විකෘති කරමින් පැනගින අවස්ථා අපි දැකලා තිබෙනවා. ඉතින් පාලකයන්ට කුමක්ද ඒකට කළ හැකි වන්නේ? සිමට ආරාධනා කරා මීට පෙර රජ දවස හිටපු රජවරු වගේ නැවට ක්‍රියාමාර්ග ගන්න කියලා. අපි ලෑස්සි. හැබැයි ක්‍රියාමාර්ග සඳහා අපේ ධර්මදර විනයදර ගෞරවනීය හාමුදුරන් වහන්සේලගේ සහාය මට අවශ්‍යයි. මාගේ සාපේ ආණ්ඩේ ප්‍රයත්නය අපිට අවශ්‍ය ශක්තිමත් ආර්ථික ප්‍රබෝධය. ඒ ආර්ථික ප්‍රබෝධය අත්පත් කරගන්න නම් අපට අවශ්‍යයි ආගමික පිබිදීමක් දහමේ නැගී සිටීම. මාගේ සහ මාගේ රජයේ අපේක්ෂාව තමයි මේ යුගය යලි ලංකාවේ ආගමික ප්‍රබෝධයම ඇති වූ යුගය බවට ඉතිහාසගත කිරීම වමනාවක් මට තිබෙනවා. ඒ මොකවත් නෙවෙයි. ඒ හා සමාන ආර්ථික ප්‍රබෝධයක් අත්පත් වෙන බව මා දන්නවා.
0: ජනාධිපතිවරයා තවදුරටත් කරුණු පැහැදිලි කළා.
1: නොවැම්බර් මාසයේ අපි සැලසුම් කළා තිබෙනවා ලෝක බෞද්ධ මහා සම්මේලනය ශ්‍රී ලංකාවේ පවත්වන්න. එය අපේ රටේ ආගමික ප්‍රබෝධී විශාල ප්‍රබෝධමත් අවස්ථාව බවට පත් වේවි කියලා අපි විශ්වාස කරනවා. එනම් මේ විශිෂ්ටතම දහම විකෘති කිරීම අපි හැම දිනාටම වේදනාවක් ගෙන දෙනවා. මා මේ අවස්ථාවේදී මේක කියන්න. මත්කුඩු පිළිබඳව අපේ හාමුදුරන් වහන්සේලා 21 නමක් අත්අඩංගුවට ගත්තට පස්සේ අපේ ත්‍රිනිකායක හාමුදුරන් වහන්සේලාගේ නියුක්ත අපේ හාමුදුරන් වහන්සේලාට මා සාකච්ඡාවක් පැවැත්වුවා. උන්වහන්සේලා ඉදිරිපත් කර අපි පුළුවන් නම් අධිකරණයට ගෙන යමු උපපැවදි කරලා කියලා. අපි කොහොමද මාංචු කුට්ටන් එක වැලට එල්ලගෙන හාමුදුරන් වහන්සේලා අධිකරණයකට ගෙනියන්නේ? පසුව ඔවුන් නිදුස් වෙනවා නම් නැවත ඔවුන් පැවිදි කරන්න පුළුවන් කියන අදිස්ත්‍රාණයකට ආවා. නමුත් නීතිඥ උපදෙස් තියෙන්නේ දහම මත නෙවෙයි. ඒක සිද්ධු වෙන්නේ නැහැ. අපි මේ පන්සලත් එක්ක ගොඩ නැගුණු මිනිස්සු. අපේ ගමේ තිබුණු ප්‍රධානම උත්සවය පොසොන් උත්සවය. අපට බෞද්ධාගම කියලා දුන්නු හාමුදුරන් වහන්සේ අපේ ගමේ නායක හාමුදුරුවෝ. උන්වහන්සේලා හවස ස්නානය කිරීම සඳහා වැවට වඩිනකොට පාර දිගේ අපි බොරළු පාරේ දනගාලා වැඳපු මිනිස්සු. අපිට එහි අධ්‍යාත්මයත් එක්ක ගොඩනැගෙන මිනිස්සු. අපේ ගමක ආරවුලක් විසඳන්න ආවේ අපේ හාමුදුරන් වහන්සේ. අපිට දහම කියලා දුන්නේ අපේ හාමුදුරන් වහන්සේ. ඒ නිසා ඒ ආසිතව අධ්‍යාත්මයක් සහිත අපට අපේ හාමුදුරනේ තුවාලයක් ගෙනත් දෙනවා. මේ සිදුවෙන සිදුවීම් 2615 චිරාත් කාලයක් මුඛ පරම්පරාවෙන් ලිඛිත පරම්පරාවෙන් අපේ හාමුදුරන් වහන්සේලා තමන්ගේ දෙපව් තුල දියපට්ට එනතෙක් ගම් නියම් ගම් කරා වැඩම කරලා මේ ආරක්ෂා කරලද දහම අපි ඉදිරිපිට විනාශ වීට ඉදිරිය යුතුද? අපි යන මිනිස්සුද? මේ වෙසක් පුන් පොහොය දින අපි හැම දෙනාම හිතනවා මෙනෙහි කරගත යුතුයි අපි ගැනම කියලා මා විශ්වාස කරනවා.
0: දිවයින පුවත්පත සහ ලංකාදීප පුවත්පත අද ප්‍රධාන සිරස්තලයේ ලෙස සටහන් කළා තිනවා. චීනුන්ගෙන් පාස්පෝර්ට් 19ක් දෙන්න ලක්ෂ 60ක් කිල්ලුවයි වැලිකඩ OIC අත්අඩංගුවට. අද හේමන්ත රන්දුණු සහ නෝමන් පලිහවඩනයි දිවයිනට වාර්තා වරගෙන එන්නේ. අද ලංකාදීප පුවත්පතේ සටහන් කරලා තියෙනවා චීන ජාවාරමුන්ගේ පාස්පෝර්ට් මුදා හරින්න ලක්ෂ 3 ගානේ ඉල්ලලා වැලිකඩ OIC අත්අඩංගුවට කියලා මනෝප්‍රිය ගුණසේකරයි වාර්තා වරගෙන එන්නේ. මේ සම්බන්ධිනුත ඩෙලි නිවුස් පුවත්පත තොරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු ඩෙලි නිවුස් පුවත්පතට. වැලිකඳ OIC arrested for soliciting bribes 300,000 rupees each sought to release 19 passports for the moon. Detail: the Valikada police station officers in charge has been arrested by the Central Crime Investigation Bureau on charges of demanding a bribe of 300,000 each to release the passport of 19 Chinese nationals who have been arrested in connection with an internet trafficking scam. Let's see more details about it in Sinhala. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තින අපි අවධානය යොමු කරන්නේ ලංකාදීප පුවත්පතට. අන්තර්ජාල ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නීති විරෝධී අන්දමින් මුදා හැරීම සඳහා රුපියල් ලක්ෂ 3 බැගින් අලසිල්ලු බව කියන වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා කොළඹ මාධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගත්තා. රාජගිරිය ප්‍රදේශයේදී රැඳී සිටිමින් අන්තර්ජාල ජාවාරමේ යෙදී සිටි බව කියන චීන ජාතිකයින් ළඟ තිබී පොලිස් භාරයට ගත් ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර මුදා හැරීම සඳහා වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා අල් අසිල්ලන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට දැනගන්නට ලැබුණු පැමිණිල්ලකට අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත මූල්‍ය සහ වාණිජ අපරාධ කොට්ටාසේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජිත වර්ණප්‍රිය මහතා ඇතුළු කණ්ඩායමක් වේයන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී සැකකාර වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙන බවයි අද ලංකාදීප පුවත්පතේ සටහන බවට පත් වෙලා තියෙන්නේ. එතකම අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ සටහන් කරලා තියෙනවා අරහත් දජයට මේ ගහන ගැහිල්ල අනාගතයේ රට පාවා දීමේ තුරුම්පුවක් වෙන්න බැරි නැහැ. දිඹුලාගල රාහුලාලංකාර හිමියන් සඳහන් කරනවා කියලා තමයි අද දිවයින පුවත්පත සටහන් කරන්නේ. මේ සමාජ මාධ්‍ය ජාලාවල කහසිවුරට ගහන ගැහිල්ල එච්චර හොඳ දෙයක් නෙවෙයි, මේවා නතර කරන්න ඕනේ, ඒකට රජේතු වගකීමක් තියෙනවා කියලා තමයි දිඹුලාගල රාහුල අලංකාර ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ. අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සටහන් කරලා තිබුණා දිවයින පුවත්පතේ. දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුල අලංකාර හිමිපාණෝ ඊයේ මාධ්‍ය හමුවේදී පැවසුවේ ඒ විදිහට බෞද්ධ ශාසනය රැකගන්න සියලුම ස්වාමීන් වහන්සේලා පෙළ ගැසෙන ලෙසත් උන්වහන්සේ ඉල්ලීමක් කරා. ඒත් එක්කම උන්වහන්සේ සඳහන් කරපු දීර්ඝ විස්තරයක් සමගින් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා දිවයින පුවත්පතේ. ඒත් එක්කම අද දිවයින පුවත්පතේම තවත් පොතක් සටහන් කරලා තියෙනවා ධර්ම සංගායනක් පැවැත්වීම සම්බන්ධයෙන්. පසුගිය 20 වෙනිදා යොමු කර ඇති ලිපියක වැඩිදුරට සඳහන් වුණේ බුදු දහමේ චිරස්ථතිය සහ යහපැවැත්ම රඳා පවතින්නේ ධර්ම විනය දෙක මත බව අපි දන්නවා. ඒ නිසාම ශාසන ඉතිහාසයේ පුරා ශාසන අර්බුදයක් පැනනගුණු අවස්ථාවල කලින් කළ ශාසන සංශෝධන ක්‍රියාවලීන් හරහා බුදුදහමේ සුරක්ෂිතතාව තහවුරුගෙනගෙන මෙතෙක් කලක් රැගෙන ආබවයි සඳහන් කරන්නේ. අද මේ සම්බන්ධයෙන් උත් දීර්ඝ විස්තරයක් සටහන් කරලා තියෙනවා දිවයින පුවත්පත. මේව තමයි අද දවසේදී ප්‍රධාන සිරස්තල විදිහට සටහන් වෙලා තියෙන පුවත්පත්වල. අපි දිනමින පුවත්පතටත් අවධානය යොමු කරමු. අද දිනමින පුවත්පතෙත් සටහන් කරලා තියෙනවා තොරතුරු. හිරේ ඉන්න කුඩු ජාවාරමෙකුට දිගට හරහට ඇමතුම් දීලා මුජිබ රහ්මාන්ගෙන් CID පැය 4ක් ප්‍රශ්න කරයි. සැකකටයුතු ඇමතුම් 97ක් ගැන පරීක්ෂණ. දිනමින ඇමතුමට මුජිබ ගොළු වෙයි. අද දිනමින පුවත්පතයි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන. ඩේලි න්ියුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙනවා. අපි අවධානය යොමු කරමු ඩේලි න්ියුස් පුවත්පතට. CID probes Mujibur's call to remanded drug traffickers. Rahman denies all claims reported in the media. For the more detail, the Criminal Investigation Department has recorded a statement from Samagi Chanabalavegi MP Mujibur Rahman on an incident where the CID investigators have uncovered that 53 phone calls had been exchanged between the MP and a drug trafficking suspect in jail. අද දිනමිනට ගයන් කුමාර වීරසිංහ අරගෙන එන වාර්තාවේ මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු වලට. බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින මිනිස් ඝාතනයක් ඇතුළු බරපතල ගණයේ අපරාධ කරුවෙක් සහ දුරකථන සංවාදයේ නිරත වීමක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පක්ෂ පාර්ලිමේන්තු මාත්‍රි මුජිබ රහ්මාන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් පෙරේදා ප්‍රශ්න කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදි උදය කුමාර බුට්ල මහතා සඳහන් කරනවා. දුරකථන ඇමතුම් 50කට වැඩි ප්‍රමාණයක් ඔවුන් දෙදෙනා අතර හුවමාරු වී ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. බන්ධනාගාර ආශ්‍රිතව පසුගිය කාලයේ සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී සාගත් දුරකථන සම්බන්ධයෙන් එම දුරකථන වලින් ලබාගත් ඇමතුම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනයකට අදාළව මේ ප්‍රශ්න කිරීමක සිදු කර තිබෙනවා කියලා තමයි අද දිනමින පුවත්පත සටහන් කරන්නේ. අපි කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු අපි සෝදානම් නැවතත් අද ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කළ තියෙන තොරතුරු මොනවද කියලා ඔබ වෙත ගෙනෙන රැඳී සිටින්න කියලා ආරාධනා කරන FM 93.5 FM 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක.

0: நாயம்பல மத்திய வித்யாலய பரிஸ்வேதி
1: பௌத்த உருவையே அபிமானய சமரான பொதுசி புபுதான ஒபத் இவான
2: லோகானு
0: ராஜ்ய விசக் மங்கல்யா விசக் கலாபே சஜீவ தொருத்துரு லக்கணி
1: பெத்திபர அனுகிரகாய ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි.
3: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
4: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
4: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: FM 93.7 La Khanna Radio ITN Morning News Alert.
1: වලෝදේ හය විනාඩි 29 අපි නැවතත් සෝදානම් අද ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කරන තින තොරතුරු ඔබ වෙත ගෙනෙන්න. අද පුවත්පත් ගණනාවක සඳහන් කරපු ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් මේ තොරතුරු හෙටපු මන්ත්‍රී ජයන්ත සමරවීරට වරින්තු. අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතයි මේ විදිහට සටහන් කරන්නේ. ඩේලි න්ියුස් පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබෙන අපි අවධානය යොමු කරමු ඩේලි න්ියුස් පුවත්පතට. Warrant to arrest Jayantha Samaravira. For the more detail, Colombo Fort Magistrate Pasana Amarasena yesterday ordered that arrest and production in court of former National Freedom Front MP Jayantha Samaravira over his failure to appear in court. දේවයින පුවත්පතට අද AJA අබේනායකයි වාර්තාව අරගෙන එන්නේ. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවලයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙලා තියෙන්නේ. හෙටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ නියෝග කළා කියලා තමයි සඳහන් කරන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් වාහන අවභාවිතා කළ බව කියන සිද්ධියට අදාළව ඔහු අපමත මුදා හැර සිටි අතර නඩුව කැඳ වූ අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් හෙටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට මෙලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා කියලා තමයි අද දිවයින පුවත්පත සටහන් කරන්නේ. ඒත් එක්කම අපි අවධානය යොමු කරමු අද තොරතුරු සටහන් කරලා තිබුණ මේ මෙනින්ජයිටිස් පිළිබඳව. සියලුම පුවත්පත් අද දිගින් දිගටම මේ දිනවල වාර්තා කරලා තිබ්බ ප්‍රවෘත්තියක් තමයි මේ මෙනින්ජයිටිස් රෝගයේ ව්‍යාප්ත වීම පිළිබඳව. අදත් පුවත්පත් ගණනාවක් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. මෙනින්ජයිටිස් පැතිරෙනවා, සිසිල් බීම දෙන්න එපා, උණු බීම දෙන්න කියලා අද සන්ධ්‍යා කරුණාරත්න දිනමිනට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් කරලා තියෙනවා. අද දිනමින පුවත්පත එහෙම සඳහන් කරනකොට දිවයින පුවත්පතත් මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සටහන් කරමින් තොරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු ඒ සම්බන්ධයෙන් තොරතුරු වලට. මෙනින්ජයිටිස් රෝගයේ ව්‍යාප්ත වීම හේතුවෙන් සිසිල් පැන් දන්සැල් වෙනුවට උණුසුම් පානීය ද්‍රව්‍ය ලබා දෙන ලෙස වෛද්‍යවරුන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අද වාර්තා කරලා තියෙන්නේ උණ හිසරදය සහ බෙල්ලේ සිරවීමක් වැනි රෝග ලක්ෂණ පවතී නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසයි ඔවුන් දැනුම් දෙන්නේ. විශේෂඥ වෛද්‍ය තිලංක රුවන්පතිරණ මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් පළ කළ අදහස් මොනවද කියලා.
2: ලංකාවේ සියලුම දන්සැල් ව්‍යාපදිංචි වෙන්න ඕන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමේ පවත්වන ස්ථානය, පවත්වන අයගේ නම, එහෙම නැත්නම් සංවිධානය කරන ප්‍රධාන පුද්ගලයාගේ නම, ලිපිනේ දුරකථන අංකය වගේ මූලික දේවල්. ඉන් අනතුරුව අපි බලාපොරොත්තු වෙනවා එම මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් එම සංවිධායක මණ්ඩලයට මූලික තොරතුරු කීපයක් ලබලා දෙයි, කොහොමද මේ දන්සැල් සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වන්නේ කියන එක. තොරතුරු ලබා ගැනීම ඇත්තටම දන්සැල් සංවිධායකයන්ගෙත් වගකීමක් වෙනවා. තුන්වෙනියට මෙම දන්සැල් මනා සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු වලින් යුක්තව පවත්වන්න ඕන. මේ වාර දන්සැල් වලදී සිසිල් බීම ලබා දීම පුළුවන් තරම අවම කරන්න කියලා අපි ඒක පැහැදිලිවම කියන්න ඕන. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කිසිම තහනමක් පනවලා නැහැ. නමුත් අපි කාරුණික ඉල්ලීමක් කරනවා සිසිල් බීම ලබා දෙකෙන් වළකින්න. ඒ වෙනුවට ඔබට ඖෂධීය පාන වර්ග ගොඩක් තියෙනවා, අපිට පාවිච්චි කරන්න පුළුවන්.
1: ලකන මෝර්නින් න්ියුස් වලට හගෙනින වෙලාව 2:33.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: වෙලාව 6:34 අපි සූදානම්. ඊයේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් වදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහනුනේ කොහොමද කියලා බලන්න. ඊයේ මැයි මාසේ 27 වෙනිදා බදාදා දවස මහජන සම්පත 6202 දිනුම් වරේ ඊයේ දවසේදී ක්‍රියාත්මක වුණේ ආර් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රාහී අංක 5, අංක 9, අංක 3, නැවතත් අංක 3, නැවතත් අංක 5 සහ අවසානයටත් අංක 3 විදිහට තමයි අද මහජන සම්පත 6202 දිනුම් වරේ ජයග්‍රහී අංක සහ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ. ගොවිසත 4,444 වන ජයග්‍රහී දිනුම් වාරයයි දවසේදී ක්‍රියාත්මකුනේ. එන ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂර වෙනකොට ජයග්‍රහී අංක සටහන් වෙනවා. අංක 10, අංක 16, අංක 47 සහ අවසානයේට අංක 63 විදිහට. එතෙකම මෙගාපව 2550 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. W ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත් උනේ මෙගාපව 2550 වන ජයග්‍රහී දිනුම් වාරයේ. එතෙකම ජයග්‍රහී සුපිරි අංකයේ අංක 11 වෙනකොට අනෙකුත් ජයග්‍රහී අංක අංක 16, අංක 34, අංක 60 සහ අවසානයේට අංක 74 විදිහටයි සටහන් වෙන්නේ. දනනිධානයේ 2232 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. එන් ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක අංක 9, අංක 14, අංක 28 සහ අවසානයේට අංක 34 විදිහට සටහන් වෙනවා. හඳහන 1511 වන ජයග්‍රහී දිනුම් වාරයේ අරගෙන බලන ඔබ මෙලදී ගත ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන්නේ වාසනාවන්ත ලග්න සංකේතයේ විදිහට ධනු ලග්න සංකේතයේද කියලා. ජයග්‍රහී අංක අංක 5, අංක 21, අංක 25 සහ අවසානයේට අංක 48යි ජයග්‍රහී අංක බවට පත් උනේ. අද සම්පත 777 වන ජයග්‍රහී දිනුම් වාරයේ ආර් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂර විදිහට සටහන් වෙනවා. ජයග්‍රහී අංක අංක 3, නැවතත් අංක 3, අංක 5 සහ අවසානයේටත් අංක 3යි. අද සම්පත 777 වන දිනුම් වාරයේ ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ. NLB ජය 470 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. Y ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක අංක 7, අංක 4, අංක 8 සහ අවසානයේටත් අංක 4 විදිහටයි සටහන් වෙන්නේ. සුබ දවසක්. 318 වන ජයග්‍රහී දිනුම් වාරයේ ධනු ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතයේ ජයග්‍රහී අංක අංක 46, අංක 55 සහ අවසානයේට අංක 56. එතෙකම සුබ දවසක්. 318 වන ජයග්‍රහී දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 6,257 විදිහටයි සටහන් වෙන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලක්හඬ මෝර්නින් නිවුස් අලට අහගෙන ඉන්න වෙලාව මතක් කරනම් වෙලාව උදේ 6:30.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0771 711 711 1

වෙලා උදේ 6යි විනාඩි 41යි බනවතත් ලක්කන මෝනින් නිවුස් සලට් සමගින් අපි අවධානය යොමු කරමු අද දිනමින පුවත්පතේ දිනමින පුවත්පතේ සටහන් කරලා තිබුණා මධ්‍යම අධිවේගයේ තෙවැනි කොටසේ ඉදිකිරීම හෙට ඇරඹේ වියදම මිලියන 20000යි අද මේ සම්බන්ධයෙන් සුභාෂිනී සේනානායකයි දිනමිනට වාර්තාව අරගෙන ඉන්නේ ඩෙලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කරලා තියෙනවා Central Expressway Rambukkana to Galagedara section begins work tomorrow. For the moon detail, the Road Development Authority said that the official commencement ceremony for the construction of the Rambukkana to Galagedara section of the third section of the Central Expressway project, which is part of the section pace, is scheduled to be held tomorrow at the Galagedara Public Stadium under the patronage of President Anuradhakumara Dissanayake. අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලයි වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙන අපි අවධානය යොමු කරමු සුභාෂිනී සේනානායක අද මේ සම්බන්ධයෙන් ගෙනෙන වාර්තාවට අද සඳහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් තොරතුරු මෙරට ප්‍රධාන කලාප අතර ගමනාගමන කටයුතු වේගවත් කරමින් ධාවන කාලය අඩු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ප්‍රධාන සංදිස්ථානයක් ගන්න ලබන මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි කොටසේ දෙවැනි අදියරේ ඉදිකිරීම කටයුතු හෙට ආරම්භ කරනවා මේ යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා දිවෙන මාර්ග කොටසේ ඉදිකිරීම කටයුතු ආරම්භ වන අතරෙහි නිල උත්සවයේ ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගලගෙදර මහජන ක්‍රීඩාංගණයේදී පසුරු 4ට පැවැත්වීමට නියමිතයි කියලායි සඳහන් වෙන්නේ මධ්‍යම අධිවේගී තෙවැනි අදියර සඳහා දේශීය අරමුදල් මගින් 2026 වර්ෂය අයවැයෙන් රුපියල් මිලියන 20000ක් වෙන් කර තිබෙනවා කියලත් අද තොරතුරු සටහන් කරලා තිනවා දිනමින පුවත්පත. එතෙකම අද විශේෂ දවසක්. විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවට අද විශේෂ දවසක්. මොකද හජ් උත්සවය අද. ඒ සම්බන්ධයෙන් පුවත්පත් ගණනාවක් අද තොරතුරු සටහන් කරලා තිනවා. ඉස්ලාම් භක්තිකයන්ගේ අතිශය වැදගත් ආගමික උත්සවයක් වන හජ් උත්සවය අදට යෙදී තිබෙනවා. ඉස්ලාමීය මාස ක්‍රමයට අනුව දුල් හජ් මාස දසවැනි දිනේදී පවත්වන උත්සවය මෙම නමින් හැඳින්වනවා කියලා තමයි අද දිනමින පුවත්පත සටහන් කරන්නේ. ස්ලාමීය බැතිමතුන් අනිවාර්යෙන් මිටුකල යුතු ප්‍රධාන වගකීම් පහ අතරින් අවසන් වගකීම වන්නේ හජ් වන්දනාවයි. නබිනායකතුමන්ගේ ගැන්වීම් වලට අනුව ස්ලාමීය බැතිමතුන් හජ් උත්සවයේ සමරු ලබන්නේ සමගියෙන් එක් රැස් වෙමින් කියලත් සඳහන් කරලා තියෙනවා. ශාරීරික ශක්තිය සහ මූල්‍යම හැකියාවන් නැති මුස්ලිම්වරුන් ඔවුන්ගේ ජීවිත කාලය තුළ එක්වරක් හෝ ඉටු කිරීමට බැඳී සිටින දින පහක වන්දනා ගමනක් වන හජ් වන්දනාවේ අවසානය මෙම උත්සවයෙන් සනිටුහන් වෙනවා කියලා තමයි අද තොරතුරු සටහන් වෙන්නේ. ඒත් එක්කම ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා හජ් දිනයට සුබ පැතුම් එක් කරලා තියෙනවා. ආත්මාර්ථයේ වෙනුවට පරාර්ථකාමීත්වයේ රජයෙන ජන සමාජයක් ගොඩනගමු. එසේ ඒ විදිහට තමයි අද ජනාධිපතිතුමන් හජ් උත්සවයට සුබ පැතුම් එක් කළ තියෙන රජයේ අරමුණ වන්නේ ආත්මාර්ථකාමීත්ව වෙනුවට පරාර්ථකාමීත්වයේ රජයෙන සාමයෙන් සමගියෙන් පිරි සහකම්පනයෙන් යුත් ජන සමාජයක් ගොඩනැගීම බව තමයි ජනාධිපතිතුමන් මේ පණිවිඩය තුළින් දීලා තියෙන උපදෙස කියලා තමයි අද දිනමින පුවත්පතේ සටහන වෙලා තියෙන්නේ. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට. අද ලංකාදීප පුවත්පතවල පුවත්පත් ගණනාවක් සටහන් කරලා තිනවා. ධර්ම සංගායනාවකින් සසුනේ චිරස්ථිතිය සහතික කරන්න චන්ද්‍රිකාගෙන් මහනාහිමිවරුන්ට සන්දේශයක්. ධර්ම සංගායනාවක් පවත්වා බුදු සසුනේ චිරස්ථිතිය සහතික කිරීමට නායකත්වයේ ගන්නයි ඉල්ලමින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ත්‍රෛනිකායික මහනාහිමිවරුන් වෙත සන්දේශයක් යොමු කර තිබෙනවා කියලා දෑගේ ඡායාරූපයකුත් සමගින් ලංකාදීප පුවත්පත් තොරතුරු සටහන් කරලා තිනවා. අද සේලම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. රුපියල යලි බහි ඩොලරය 330 පණී කියලායි අද ලංකාදීප පුවත්පතේ සටහන වෙලා තියෙන්නේ. අද දිනමින පුවත්පත දෙවෙනි පුවත්පත තුළ පුවත්පත් ගණනාවක් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවලට. මේ සම්බන්ධයෙන් අද වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙනවා. ආමරිකානු ඩොලරයට සාපේක්ෂව අඛණ්ඩව දින තුනක් ශක්තිමත් වූ රුපියල ඊයේ නැවත වරක් කඩා වැටුණා කියලායි සඳහන් වෙන්නේ. මහ බැංකුව ඊයේ නිකුත් කළ විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක විකුණුම මිල රුපියල් 330 පසු කර ගියා. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 330.81 වූ අතර ගැණුම් මිල
රුපියල් 320,740ක් වුණා කියලා තමයි අද සඳහන් කරන්නේ. මහා බැංකුව පෙරේදා නිකුත් කළ විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 328,769ක් වතර ගණන් මිල රුපියල් 318,732ක් වුණා කියලා තමයි අද වැඩිදුර විස්තර විදිහට සටහන් කරලා තියෙන්නේ ලංකාදීප පුවත්පත්. එතෙක්ම අද සඳහන් කළ දින සුරා සෙල් දින දෙකක් වහලා මේ සම්බන්ධයෙන් තද නිමල කොඩිතුවක් වාර්තාව අරගෙන එන ලංකාදීප පුවත්පතේ 2026 රාජ්‍ය විසක් උත්සවයේ වෙනුවෙන් දිවයින පුරා සුරා සල් ලබන සෙනසුරාදා සහිරදා යන දෙදින වසාත වෙන බව සුරාබද් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. සුරාබද් බරපත්‍රලත් ස්ථාන වැසීමට කටයුතු නොකරන හෝ බලපත්‍ර කොන්දේසි කඩ කරන ස්ථානයක් වෙතොත් 19:13 කෙටි අංකය සඳහා ඔබට පැමිණිලි කර හැකි බව තමයි සඳහන් වෙන්නේ. එතෙක්කම මේ සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සියලු සුරාබද නිලධාරීන් වෙත උපදෙස් දී ඇති බවත් සුරාබද දෙපාර්තමේන්තුව සඳහන් කරනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතේ සටහන. අනුරාධපුරයේ බාල වයස් දරුවෝ 5780ක් අනතුරේ 4248ක් දැඩි අනාරක්ෂිතයි. උතුරුමැද නියෝජ්‍ය පොලිස් ප්‍රති කියයි කියලා අද දයාරත්න ඇබෝගම ගෙනෙන වාර්තාව තොරතුරු සටහන් වෙන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අවුරුදු 16ට අඩු අනාරක්ෂිත දරුවන් 5780 දෙනෙකු සිටින බව හඳුනාගෙන ඇතැයි උතුරුමැද නියෝජ්‍ය පොලිස් ප්‍රති ටීබී සුගතපාල මහතා අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සඳහන් කළා. අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පසුගිය 22 වෙනිදා උතුරුමැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී කමිටු සම සභාපතිවරුන් වන වෙළඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා සහ සමෝපාකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා කියලා තමයි සඳහන් කරන්නේ. එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ විදිහට සඳහන් කරලා තියෙනවා කියලා තද ලංකාදීප පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට සටහන් කරනවා. එතෙක්ම අද සඳහන් කළ දෙන පොලිසිය තුනකගේ සේවා කාලය වෙනස් කරලා පොලිස් කොමිසම අයිතිවාසිකම් කඩ කරලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් අද රංජන් කටුගම්පොළයි වාර්තාව අරගෙනින් ලංකාදීප පුවත්පතට පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගේ සහ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ සේවා කාලය පසුදාතමින් සැකසීමෙන් ජාතික පොලිස් කොමිසම මූලික අයිතිවාසිකම් කඩ කර තීන්දුව කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පොලිස් නිලධාරීන්ගේ පසුදාතමින් යුතුව සේවා කාලයේ සැකසීම බල රහිත කරමින් නියෝගයක් ඊයේ නිකුත් කරා කියලා තමයි අද තොරතුරු වැඩිදුරටත් සඳහන් කළ තියෙන ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීන් පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්

0: වෙලාව දෙකයි විනාඩි 49යි. සසර
1: මඟ ගිනි නෙවූ මහා කරුණිකයාණෝ අසිරිමත් බුදු ගුණ වරුර
2: පූජ්‍යපාද කැලණියේ අජිත ස්වාමින් වහන්සේ
3: ගැඹුරු ප්‍රඥා ඇති භාග්‍යවතුන් වහන්සේ අෂ්ට විද්‍යාවන් නම් වූ උබ්බේ නිවාසානුස්සති ඥාණය, චුතූපපාත ඥාණය, ආසවක්ඛය ඥාණය, ඉද්ධිවිද ඥාණය, දිබ්බසෝත ඥාණය, පරචිත්ත විජානන ඥාණය, මනෝමය ඉද්ධි ඥාණය, විදර්ශනා ඥාණය නම් වූ අෂ්ට විද්‍යාවන්ගෙන්ද උතුම් සීලයෙන් උතුම් ඉන්ද්‍රිය සංවරයෙන් භෝජනයේ පමණ දැන ගැනීමෙන් ජාග්‍රයාණු යෝගයෙන් ශ්‍රද්ධාවෙන් හිරියෙන් ඔත්තප්පයෙන් බහුශ්‍රුත බවින් වීරියෙන් සිහියෙන් ප්‍රඥාවෙන් පළමු දෙවන තෙවන සිව්වන යන ධ්‍යානයන්ගෙන්ද සමන්විත වූ පසලොස් චරණ ධර්මයන්ගෙන් සමන්විත වූ බුදුරජාණන් වහන්සේ විචාචරණ සම්පන්න වනසේක
1: සියල් සිත් නිවාසන සාලන්නට අසිරිමත් බුදු ගුණ වරුණ

0: පුරුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලංකාණ්ඩ රේඩියෝ ITN
2: වෙලාව 10:52
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: Black Honda Radio ITN Ratata Vaga Kena Radio Radio Morning News Alert.
1: වෙලාව දෙකයි විනාඩි 53 අපි සෝදානම් විදෙස් පුවත් පිළිබඳව අවධානය යොමු කරන අදත් විදෙස් පුවත් පිළිබඳව සාකච්ඡා කරන්න අපිත් සමග එකතු වෙලා ඉන විදෙස් පුවත් විශ්ලේෂක චන්දන මාරසිංහ ආයිබෝවන් ඔබට
2: ආයිබෝවන් මේකලා
1: දැන් චන්දන මහත්මයා අපි දිගින් දිගටම කතා කරා අපි මේ දවසේදීත් කතා කරා මේ ඉරාන ඇමරිකාන් ප්‍රශ්නය පිළිබඳව ඉරානයේ පැත්තෙන් කොහොමද තොරතුරු වාර්තා වෙන්නේ අද
2: ඇත්තටම අපි ඊයේ කතා කළේ ඇමරිකාව ඉරානයට යාලේ ප්‍රහාර එල්ල කළා කියලා. ඊට පස්සේ අදත් එහෙම ප්‍රහාර එල්ල කිරීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන විශේෂයෙන් මේ හොමුස් ආශ්‍රිත කලාපවල ඇමරිකා හමුදාව ඉරානයට ප්‍රහාර එල්ල කළා තියෙනවා. ඉරානය කියන්නේ මේ කිසිසේත් පිළිගත නොහැකි දෙයක් සටන් විරාම සාකච්ඡා පිළිබඳ තියෙන අතරතුරත් මේ වැනි දෙයක් සිදුවීම කිසිසේත් පිළිගන්නේ නැහැ කියලා ඔවුන් කියනවා. අතර ජනාධිපති ට්‍රම්ප් කැබිනට් රැස්වීමකට සහභාගී වුණා. ඔවුන් ගොඩක් වෙලාවට සංක්‍රමණ උද්දමනය වගේම සමස්ත ආර්ථික ගැන කතා කරලා තියෙනවා. මොකද ඉදිරියේදී මධ්‍යකාලීන මැතිවරණයක් හෙළමෙන්න තියෙනවා. මේ මැතිවරණයේදී අත් වශයෙන්ම ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය හා ජනප්‍රියතාවගේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විමසා බලන කාරණයක් විදිහට සලකන්නත් පුළුවන් මේ මැතිවරණය නිසාම වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ගැටුම් අවසන් කරන්න ඉරානයෙන් සම්බන්ධ ප්‍රශ්න නිසා තමයි වැඩිපුරම ගැටලු මතුවලා තියෙන්නේ. හින්දම රිපබ්ලිකන් වගේම ඩිමොක්‍රටික් කණ්ඩායම් වලින් තරමක පීඩනයක් ජනාධිපතිරට එල්ලලා තියෙනවා. මේ ගැටුම් තවදුරටත් යන නිසා ඒව අවසන් කළ යුතුයි කියන කාරණේ මත දැන් වැඩිපුරම යුරේනියම් බලගැන්වීම සම්බන්ධයෙන් තමයි අවධානය යොමු කරලා තියෙන්නේ. මොකද යුරේනියම් බලගැන්වීම තමයි නැෂ්ටික ආයුධ නිෂ්පාදනයේ මූලික අදියර කියලා කියන්නේ. එතකොට

0: ඇමරිකාවගෙන යුරේනියම් බලගැන්වීම නතර කළ යුතුයි කියලා. නමුත් ඉරානය කියන එක ඉරානයේ අයිතිවාසිකමක් නිසා ඒ පිළිබඳව ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දීලා නැහැ ඔවුන්. දැන් ඉරානෙත් එක්ක ගිවිසුමක් ගැන සාකච්ඡා කරනවා. ජනාධිපතිතුමා කියනවා තාමත් සාර්ථක එහෙම නැත්නම් තෘප්තිමත් විය හැකි ප්‍රතිචාර ඉරානයෙන් ලැබිලා නැහැ කියලා. ඒ හින්දාම තමයි වර්තමානයේදී යම් ආකාරයක ගැටුම්කාරී වාතාවරණයක් සහ උණුසුම් තත්ත්වයක් තවමත් නිර්මාණය වෙමින් පවතින්නේ. ඒ අතරතුර ඊශ්‍රායලය ඉරානය ඊශ්‍රායලය ඇමරිකා ගැටුම් අතරතුර තමයි ඊශ්‍රායලය ලෙබනනයටත් ප්‍රහාර එල්ල කළේ අර මෙහෙම වල එක්තරා අදීරක් විදිහට. ලෙබනනයට දැවන්ත ප්‍රහාරයක් කියදෙන ඊශ්‍රායලය එල්ල කරලා තියෙනවා. ඒ වගේම ඔවුන් දකුණු ලෙබනනෙන් ඉවත් වෙන්න කියලා සිවිල් වැසියන්ට දැනුම් දීලා තියෙනවා. මේ දකුණු ලෙබනනේ තෝරාගත් ප්‍රදේශයේ යුද්ධ කලාපයක් බවට පත් කරලා තියෙනවා ඊශ්‍රායලය විසින්. සහන කණ්ඩායම අනතුරව ගවනවා මාංශ අර්බුදය තවදුරටත් උත්සන්න වෙයි කියලා ලෙබනනිය තුළ. මොකද සිවිල් වැසියන්ට යන්න ඕනේ. ඔවුන් ගිහිල්ලා පදිංචි වෙන්නට ඔවුන්ගේ අවශ්‍යතාව පිළිබඳ ප්‍රශ්නමත් වෙනවා. හින්දම එක මාංශ අර්බුදය බවට පත් වෙයි කියන කාරණේ තමයි තියෙන්නේ. මේ විදිහට මැද පෙරදිග කලාපයේ පුරා තවදුරටත් පවතින්නේ ආතතියක්. ඒ ආතතිය විසඳුමකින් තොරව තවමත් ගලාගෙන යනවා. ඒ කාරණාවල ප්‍රතිඵලයක් විදිහට තවමත් තෙල් මිල එහෙම උච්චාවචන වෙමින් තමයි පවතින්නේ.
1: ඒ විදිහට තමයි අද විදෙස් තොරතුරු අපිට දැනගන්න ලැබෙන්නේ. බෙහෙවින්ම ස්තුතියි ඔබට විදෙස් පුවත් පිළිබඳව විශ්ලේෂණයට අපත් සමග එකතු වුණාට. අපි අවධානය යොමු කරමු ස්පෝර්ට්ස් රවුන්ඩ් අප් විශේෂාංගයට.
2: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්
1: පොදු රද මඩුලු ක්ලැසිකල් චෙස් තරඟය ලංකාවට රන් පදක්කම් 10ක් අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතයි තොරතුරු සටහන් කරන්නේ. වස්කඩුව සිට්‍රස් හෝටලයේදී සඳා නිමා වූ පොදුරාජ මණ්ඩලයේ ක්ලැසිකල් චෙස් තරඟාවලියේදී ශ්‍රී ලංකාවට රන් රිදී සහ ලොකට පදක්කම් 11ක් දිනා ගැනීමට හැකියාවක් ලැබුණා. මේ තරඟාංශයේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 2ක් රිදී පදක්කම් 3ක් සහ ලොකට පදක්කම් 6ක් හිමි කර ගැනීමට සමත් වුණා කියලා තමයි අද සටහන් කරලා තියෙන්නේ. දීර්ඝ විස්තරයක් සහිතවයි අද සටහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් තොරතුරු සමස්ත තරඟාවලියේ වේගී සහ සම්මත තරඟාංශ ශ්‍රී ලංකාව රන් පදක්කම් 10කින් සහ රිදී පදක්කම් 7කින් එවැගේම ලෝකඩ පදක්කම් 17කින් සිය පදක්කම් මල්ල සමන්විත කරගත්තා කියලා තමයි අද ලංකාදීප පුවත්පත ක්‍රීඩා තොරතුරු විදිහට සටහන් කරන්නේ. අපි අවධානය යොමු කරමු කාටුන්ස් වලට. පුවත්පත් වල සටහන් කරලා තියෙන කාටුන්ස් මොනවාද කියලා බලන්න. අද දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේට තමයි අපි මුලින්ම අවධානය යොමු කරන්නේ. ආර්ථික අර්බුදයට ක්‍රියාමාර්ග ගත යුතුව තිබුණේ මීට කලින් කියලා රවි කියනවා. ඔව්, මීට අවුරුදු 10කට 15කට කලින් කියලා තමයි අද දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ සඳහන් කරලා තියෙන්නේ. දිවයින පුවත්පතේ අපි ඇතුල් පිටුවලටයි අද අවධානය යොමු කරන්න වෙන්නේ. අපි අවධානය යොමු කරමු ශ්‍රී සමයන් කාටුනේට. පක්ෂ මාරු කළොත් മന്ത്രി ධූරේ අහෝසි කිරීමේ පනතක් ගේන්න යනවලු නේද? මං හිතන්නේ දැම්ම කෙරෙන එකක් නැහැ. අනාගෙන තියෙන තැන්වලට ආණ්ඩුව අපිට කතා කරලා වදීනේ කියලා තමයි අද සටහන් කරන ශ්‍රී සමයන් කාටුනේ දිවයින පුවත්පතේ. අද අපි ලක්කන මෝර්නින් න්ියුස් සලට් නිමා කරන්නේ ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනෙන්. අද මෙහිම සඳහන් කරලා තියෙනවා, රවිගේ උපදෙස් ඇහුණද? ඔව්, බලන්න කොච්චර දක්ෂ ඉඳලත් මහබැංකෝ මහදවල් කොල්ල කෑවනි කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන් කරලා තියෙන්නේ. හෙටත් උදෑසන 6ට ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ලක්කන මෝර්නින් න්ියුස් සලට් වලින් සමුගන්න ඔබට ජයග්‍රාහී වාසනාවන්ත දවසක්. මම පුද්බිනි මේකලා.
3: අකුරු අතර පුවත් සොයන පත්තරේ
4: සහයෝගීතා අනුග්‍රහය
5: කොටු දෙකට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
4: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: Good morning. உதய ஹதாய் வினாடி அட்டாய் வேலா சுபுதாசனாக்கு.
1: Good morning சுபுதாசனாக்கு. அது மே 28 வந்தா மே மாசே தவ தவஸ் துணை தியன்னி.
0: ඉවර වෙන්න මේ මාසේ
1: ඒ දවස් තුන ඉතාම විශේෂයි. මොකද වෙසක් දවසට කලින් දවස, වෙසක් දවස සහ වෙසක් දවසෙන් පස්සේ දවස.
0: හරි.
1: ඉතින් වෙසක් අසිරිය බොහොම අපූර්වට දැනෙන කාල සීමාවක්. වෙසක් පහන් කූඩුවක්, බල්බ් වැලක්, තොරණක්, දන්සලක්, බකට් එකක් මේ සියල්ල ඇස්මානේට ඇවිල්ලා තියෙන්නේ.
0: හරි.
1: ඉතින් මේ පාර වෙසක්කෙකට මේ තියෙන සූදානම මේ ප්‍රබෝධය ඉතාම නේද, කියන්නේ බහුගිය අවුරුද්දට වැඩි ටිකක් වැඩිපුර දැනෙන කාලවකවානුවක් වෙලා තිනෝ. ඒක විවිධාකාර විදිහට හේතු දක්වන්න පුළුවන් ඇති ඔබට. හැබැයි අපි කිව්වේ නිකන් මෙහෙම බැලූ බැල්මට නේ, වෙසක් කලාප වල උනත් ලොකු නිකන් සශ්‍රීක බවක් පේනවා.
0: අද හජ් උත්සවයත් සමරනවා.
1: ඔව්, එතකොට බලන්න මේ එහෙමත් දවස් තියෙනවා. එතකොට දැන් ඒ අය හජ් උත්සවය සමරනකොට
0: අපි වෙසක් වලට ලෑස්ති
1: වෙනවා. හරි, මේ ලස්සන මේ ගාතාවක් හම්බුණා මට. මේ ගාතාවේ සිංහල තේරුමෙන් මට හිතුණා පටන් ගන්න. මේ එක්තරා ගාතාවක් තියෙනවා, මේ අයසාව මූලං සම්මුට්ටිතං, ඔන්න එහෙම කියලා තමයි පටන් ගන්න. මම මේක සිංහලකේ අදහස කියන්නම්. යකඩෙන් හටගන්න මලකඩ යකඩෙන්ම නැගිලා එම යකඩයම කාදමනවා වගේ තමා විසින් කනු ලබන පෞකම් තමාගේම ජීවිතය විනාශ කර දමයි. මේ ගාතාව ඇතුළේ තියෙන අර්ථය අපි විසින්මයි නේද, අපිව නරක මිනිස්සෙක් කරගන්න අපි විසින්මයි. එහෙමනම් හොඳ මිනිස්සෙක් බවට අපි පත් කරගන්න පුළුවන් වටපිටාවත් කොන්නගන්න.
0: ඔය දෙකම කරන්න වෙන්නේ අපිට.
1: අපිටම තමයි. හරියට යකඩයක් කාලයක් තිස්සේ නේද මලකඩ හදලා ඒ මලකඩ මතින්ම යකඩේ විනාශ කරනවා වගේ. ඉතින් විනාශයේ පැත්තට ගත්තොත් එහෙම නොවි ඉන්න අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ.
0: අනිවාර්යෙන්.
1: හොඳ පැත්තට නම් අපි හිත ඇතුලේ හොඳ සිතුවිලි, යහපත් සිතුවිලි අවදි කරගන්න. එහෙම නැත්නම් ඒ වෙනුවෙන් ඒවා දීපනේ වෙන්න ඒ අවශ්‍ය කරන
0: වැඩ දියුණු කරගන්න, වැඩ කරන්න.
1: ඔව්, එහෙම ඇසුරක් වටපිටාවේ උනත් තියෙන්න
0: ඕනේ.
1: ඒ කියන්නේ හැම වෙලෙම තරහ යන, හැම වෙලෙම කේන්ති යන, හැම වෙලෙම මොකක් හරි අකුසල කර්මයක් කරන්න නම් වටපිටාව හැදිලා තියෙන්නේ.
0: ඔබ කරන්නේත් ඒ පවුම තමයි.
1: ඔව්, අර ගිරව් දෙන්නයි කතාව වගේ කතාව නේ අයියන්.
0: හොඳ පැත්තට වැටුනොත් හොඳයි, නරක පැත්තට වැටුනොත් තමයි ප්‍රශ්න තියෙන්නේ.
1: මේ හැම දෙයකටම බලපාන්නේ ඔබ අපි අපට තියෙන පරිසරය. ඒ නිසා මේ එහෙම නරකයි කියලා හිතන පරිසරයකින් මිදලා ඉන්නත් ඔයාලට වගකීමක් තියෙනවා. ඔයාගේ යහපත සිතුවිල්ල, යහපත් සිතුවිල්ලක් නක්.
0: උදේ 7:11 වෙලාව අපි ලක්කන මෝනින් ඩ්‍රයිව් එක පටන් ගන්නවා.

0: හතයි විනාඩි දා හතයි වෙලාව. ඔය අහලා තියෙනව නේද ලෙනින් කියලා කෙනෙක් ගැන?
1: V.I.Lenin? කවුද? කවුද හරි ලෙනින්?
0: ඔව්. හා. ලෙනින්. ව්ලැඩිමීර් ලෙනින්. එයා ගැන මේ කියන්නේ.
1: හරි.
0: එයා කියලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. එයා කියලා තියෙනවා ප්‍රසිද්ධ කියමනක් මේක. ඒ කියන්නේ ඒකේ අදහස ගත්තොත් රටක් හදන්න සෝෂලිසම් වලට වැඩිය කලින් සෝෂලිසම් කියලා කියන්නේ සෝෂලිසම් කියන එකට කලින් ඉලෙක්ට්‍රිසිටි පැත්ත හදන්න කියලා. හරි. ඒ කියන්නේ පවර් පැත්ත හදන්න කියලා.
1: ඒ මොකෝ දන්නේ.
0: බලය අපි කියන්නේ අපි
1: හැමදේම
0: බල ශක්තිය පැත්ත හදන්න කියලා. මේක මේ ලොකු ප්‍රකාශයකින් මම මේ උපුට ගත්ත කොටස.
1: ඔව්.
0: ඒ කියන්නේ බල ශක්තිය හදලා තමයි ඊට පස්සේ සමාජයේ අනිකුත් සසු දේවල් හදන්න කියලා කියන්නේ.
1: ඒ වලට අවධානය යොමු කරන්න කියන්නේ.
0: ඔව්. එතකොට ඇයි එහෙම එකක් කිව්වේ?
1: ඔයකනේ.
0: සමාජයක් ගොඩනගන්න කලින් ඔය කියන අපි කියන ඔය කාර්මික විප්ලවයන් අනම්මනම් ඒ කියන්නේ භෞතික දේවල් ගොඩනගාගෙන ගොඩාක් කලකට ඔය භෞතික දේවල් හැදිලා මෙහෙම එනකොට තමයි ඔය සමාජයේ තියෙන ගොඩාක් ප්‍රශ්නවල විසඳුම් වෙන්නේ. ඒ කියන්නේ අපි දැන් සරල උදාහරණයක් ගමු. පාරවල් ටික හැදෙනකොට ප්‍රවාහන පද්ධතිය හොඳට මෙව වෙනකොට නේද ජන ජීවිතය බොහොම පහසු වෙනවා.
1: යහපත් තත්ත්වයට පත් වෙනකොට.
0: මේකයි. තෙල් ගෑස් ටිකේ බලශක්ති ප්‍රශ්න ටික විසඳනකොට ඒ හරහා අනිත් හරිනේ දැන් අද කාලේ අපිට මේක හොඳට තේරෙනවා. ඒ කියන්නේ බලශක්ති අර්බුදය ලෝකයට බලපාලා තිනවා කෙලින්ම අපි කන පාන් කෑල්ල ඉඳලා. හරිනේ ඉතින්
1: මොන තේකේ ඉඳලා.
0: හැම දෙයකම අවසානේ ගිහිල්ලා දැන් නතර වෙලා තින්න අන්න අර වගේ ප්‍රශ්නයක.
1: ඔව්.
0: මැද පෙරදිග යුද්ධයක්. ඒ යුද්ධේ එක හේතුවක් තමයි බලශක්ති ප්‍රශ්නේ. ඒක අපිට බලපාලා තියෙනවා. ඉතින් අරකට විසඳුම් දුන්න ගමන් මේ තියෙන ප්‍රශ්න ටිකෙන් ගොඩක් දේවල්
1: සෑහෙන අඩු වෙනවා.
0: ඒ නිසා ඒ කියමනේ යම් කිසි සාධාරණත්වයක් තියෙනවා නේ. එහෙම හිතෙන්නේ නැද්ද ඔයාලට?
1: නැත්තම්.
0: හරි. 7:19. ඔයාගේ gedara උනත් ওই ප්‍රශ්න විසඳනකොට අපි කියන්නේ අපි ප්‍රමුඛතාව දෙන්න ඕනේ ප්‍රශ්න තියෙනවා. gedaraක මූල්‍ය කළමනාකරණය කරනකොට ඔක පොඩි කාලේ තේරෙන්නේ ජොබ් එකක් කරලා අතට කීයක් හරියනකොට
1: බිල් ගෙවන්න තියෙනකොට තමයි ඔක තේරෙන්නේ.
0: ඔව් එහෙම එකක් තේරෙනවා. මෙන්න මේකයි මුලින්ම මේ ටික කරලා ඉන්න ඕනේ. කරන්ට් බිල් එක ගෙවලා ඉන්නවොත් නැත්නම් කරන්ට් එක
1: කපනවා.
0: වතුර බිල් ගෙවන්න ඕනේ නැත්නම් වතුර බිල් කපනවා.
1: ඔව්.
0: ස්කෝල් ළමයාගේ වෑන් එකේ වෑන් ෆීස් දෙන්න ඕනේ. ඒක නම් මොකක් හරි කතා කරලා දවස් 10කින් හරි දෙන්නම් කියන්න පුළුවන්.
1: අහහ.
0: අන්න ඒ වගේ තියෙනවනේ විසඳ ගන්න ඕනේ ප්‍රශ්න ටික.
1: අන්න ඒ වගේ තමයි දැන් ඔය ලයිට් බිල් වතුර බිල් ඔන්න ඔය ප්‍රශ්නේ. ඔය හැම ප්‍රශ්නයකටම හරියන උත්තරේ අපි දුන්න ඩීප් ටෙක් එක එකතු වෙලා. ඉතින් ඩීප් ටෙක් සෝලා එකක් ඔබේ නිවසට එහෙම නැත්නම් කර්මාන්ත ශාලාවට ව්‍යාපාරික ස්ථානයට වෙන්න පුළුවන්. මේ කියන ඕනම තැනකට ඇප්ලයි කරගෙන සවි කරගෙන ඔන්න ඔබට අවස්ථාව තියෙනවා ඔබේ විදුලි බිලට තිත තියලා ඒ හරහා අමතර ආදායමක් උපය ගන්න. අපි කිව්වා ඩීප් ටෙක් සෝලා සම්බන්ධ කරගන්න කියලා. බොහොම විශ්වාසනීය සේවාවක් ඔබට ඒ හරහා ලබා ගන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ඔන්න දැන් තව විශේෂ මතක් කිරීමක් තියෙනවා ඩීප් ටෙක් එක්ක ඔබට. දැන් ඔබේ ජල පොම්ප, එතකොට සූර්ය බල ශක්ති, අපි කියන්නේ සෝලා සහ ස්මාර්ට් කෘෂිකාර්මික අවශ්‍යතා සියල්ලම එකම තැනකින් විශ්වාසවන්තව සපුරා ගන්න ඩීප් ටෙක් අලුත් තැනක අලුත් විදිහට ඔන්න ඔබව හමු වෙන්න එනවා. එන්නෙත් මරු තැනට,
0: අනුරාධපුරයට. අනුරාධපුරයේ තමයි අලුත්ම ශාඛාව 29 වෙනිදා අනුරාධපුරයේදී විවෘත වෙනවා.
1: ඒ කියන්නේ හෙට.
0: ඉතින් හෙට තමයි දවස විවෘත කරන දවස. ඉන්න හැමෝටම බාණ්ඩ මිලදී ගන්නකොට විශේෂ වට්ටම් සහිතව මේ සියල්ල ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් හරියටම තැන කියනවා නම් ආලංකුලම හොග්ගමුව ශාවස්තිපුර අනුරාධපුර. එතන තමයි බ්‍රාන්ච් එක තියෙන්නේ. ආලංකුලම හොග්ගමුව ඔයා දන්නවා මම හිතන්නේ. මෙතන
1: ශාවස්තිපුර තියෙන්නේ.
0: දන්නවද මේ කියන තැන?
1: හොග්ගමුව මට එහෙම
0: මතකයි.
1: මීටර්
0: ඒ වැඩි ඕනේ නැහැ. ඩීප් ටෙක් අලුත් බ්‍රාන්ච් එක මේ ඩීප් ටෙක්
1: ශාවස්තිපුරට ගිහින් අහන්න ඕනේ කියලා කියනවා. අනුරාධපුර
0: බ්‍රාන්ච් කියලා Google එකේ සර්ච් කරාත් මෙතනට ඩුක් ගාලා යන්න පුළුවන්.
1: යන්න පුළුවන්. ඉතින් හෙට තමයි මෙයාගේ නවතම ශාඛාව අනුරාධපුරයේදී මේ විදිහට විවෘත වෙන්නේ. ඉතින් ඔබට ආරාධනා කරනවා ඩීප් ටෙක් ආයතනය එන්න ඇවිල්ලා බලන්න. ඔබට අවශ්‍ය කරන ජල පොම්ප, සූර්ය බල ශක්ති සහ ස්මාර්ට් කෘෂිකාර්මික අවශ්‍යතා හැම දෙයක්ම එකම දැනකින් සපුර ගන්න පුළුවන් තැනක් තමයි මේ විදිහට හෙට දවසේදී විවෘත වෙන්නේ. වැඩි විස්තර 077 777 73 77 777 773 කියන නම්බරයකට කතා කරලා විස්තර දැනගන්න පුළුවන්.
0: ඉතින් ඩීප් ටෙක් කියලා කියන්නේ මුළු ලංකාවම ආවරණය කරපු සන්නාමයක්. ඉතින් දැන් අනුරාධපුරටත් අභිමානයක් එකතු කරනවා ඩීප් ටෙක් අලුත්ම බ්‍රාන්ච් එකත් එක්ක. ගොඩාක් ඔය කෘෂිකාර්මික ශේත්‍රයේ ඉන්න අයට සෑහෙන වටිනවා.
1: අනිවාර්යයෙන්.
0: එහෙම නැති වුණත් ගෙදරට සෝලා එකක් නේ. එහෙම නැත්නම් ඔයගේ ෆැක්ටරි එකට ඔයගේ ආයතනයට
1: ජල පොම්ප නේද දැන් කෘෂිකාර්මික පැත්තකට යන්නේ අනුරාධපුර කියලා කිව්වට පස්සේ එතකොට සූර්ය ශක්තියෙන් විතරක්ම භාවිතා කරන්න පුළුවන් හොඳම වතුර මෝටර් සම්බන්ධව දැනගන්නත් ඔබට ඩීප් ටෙක් සෝලා සම්බන්ධ කරගන්න අවස්ථාව තියෙනවා
0: විජය නිෂ්පාදන කැමරස්ස කරන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා
1: ඉතින් නම බලලා ගන්න ඔබ ගන්නකොට විජය නිෂ්පාදන තත්වෙන් වගේම ගුණාත්මක බවින් උසස් නියම කුළුබඩු රසයෙන් තමයි ඔබට විජය නිෂ්පාදන ටික ලැබෙන්නේ අපේ රසය රටේ සැමට වගේම දැන් ජාත්‍යන්තර වෙළඳ පොළුනුත් මේ විජය රස හොයා ගන්න පුළුවන් ඔබට නම බලලා ගත්තොත්
0: ධන නිධානයේ ලොතරැයි ජාතික ලොතරැයි මණ්ඩලය අලත්වා දිනවනවා කෝටිපති සිහිනය සැබෑ කරගෙන ටිකට් එකක් ගන්න
1: සන්ඩේ බෝනස් අවස්ථාව තියෙනවා ඒක මග අරගන්න එපා ඒ නිසා වැඩි වැඩියෙන් ධන නිධානයේ ගත්තොත් රුපියල් 10000ක තෑගි රසක් ඔබට මේ ඉරිදා දිනා ගන්න පුළුවන්

0: පුබුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 Lakanda Radio ITN
2: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

දේ 7යි විනාඩි 31යි දැන් වෙලාව. අපි ඊයේ දවසේ ඔබ වාසනාවන්තයෙක් කරපු ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත්වල ප්‍රතිඵල ටික බලන්න යන්නේ. ඊට කලින් හඳහන ටිකට් එක ගැන කියන්න ඕනේ ඔබට. ඔබේ ලග්නෙත් එක්ක ගලපගෙන ජයාංක ටික ගලපගත්තොත් අද දවසේ තොන්න ඔබට කෝටි ගණනින් ලක්ෂ ගණනින් තෑගි දිනන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් ගන්නකොට ධන නිධානය වගේම හඳහන ටිකට් එකත් ගන්න අමතක කරන්න එපා. ඉතින් ඊයේ ගත්ත මහජන සම්පත 6202 දිනුම් වාරයේ ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂර වුණේ ආරක්ෂරය ජය අංක බවට පත් වුණා පිළිවෙලින් අංක 5 අංක 9 අංක 3 නැවතත් අංක 3 අංක 5 සහ අංක 3 ගොවිසෙත 4444 වෙනි දිනුම් වාරය ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය N ජය අංක අංක 10 අංක 16 අංක 47 සහ අංක 63 මෙගා පවර් W අක්ෂරයේ තමයි ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය වෙන්නේ සුපිරි අංකය අංක 11 ජය අංක අංක 16 අංක 34 අංක 60 සහ අංක 74 ධන නිධානය N අක්ෂරයත් එක්ක අංක 9 අංක 14 අංක 28 සහ අංක 34 හඳහන ධනු ලග්නයේ ජයග්‍රාහි ලග්නය වෙනකොට ජය අංක අංක 5 අංක 21 අංක 25 සහ අංක 48යි ඔබට වාසනාව ගේන්නේ. අද සම්පත ආරක්ෂරයත් එක්ක අංක 3 නැවතත් අංක 3 අංක 5 සහ අංක 3 NLB ජය Y අක්ෂරය ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජය අංක අංක 7 අංක 4 අංක 8 සහ නැවතත් අංක 4 අවසාන වශයෙන් සුබ දවසක් ධනු ලග්නයේ ජයග්‍රාහී ලග්නය වෙනවා ජය අංක අංක 46 අංක 55 සහ අංක 56යි ඔබට වාසනාව උදා කරන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.

0: හතයි විනාඩි 37යි වෙලාව. කොවිඩ් එනකන් අපිට අයිඩියා එකක් තිබුණේ නෑ බෝවන රෝග ගැන.
1: අහහ.
0: ඔය උණ වගේ එකක් බෝ වුණාට,
1: සෙඹිරිස්සාවක් බෝ වුණාට නේද?
0: එහෙම නැත්තම් අර අපි කියන මේ පැපොල, සරම්ප, ඒ වගේ එකක් නේ. කම්බුල් අර එහෙම එකක් තියෙනවනේ. අන්න ඒ වගේ එකක් සම්බන්ධ හිම අදහසක් තිබුණාට මේ බෝවන වසංගත ගැන අපිට හිම අදහසක් ලොකු එකක් තිබෙන්නේ නැහැ.
1: කොරෝනා වලින් පස්සේ තමයි පොඩ්ඩක් හරි 얘ගෙන අවධානය ආවේ අපිට.
0: අත්දැකීමක් විදිහට ආවේ ඒක.
1: ඔව්.
0: කොහොම නමුත් මේ වසංගතයේ මිදිලා දැන්ට වසර කීපයක් ගත උඩත් මේ වෙනකොට කොංගෝ සහ උගන්ඩා රාජ්‍යන්වල ඉබෝලා කියන රෝගය නිසා ඔය කොවිඩ් පන්නේ අඳුරු සෙවණැල්ලක් අපි පිටිපස්සෙන් එනවා කියලා අපිට දැනෙන්න පටන් අරන් තියෙනවා.
1: ආහහ හැමෝම කතා වෙනවා.
0: ඔව් ඉබෝලා හේතුවෙන් මේ වෙනකොට මරණ 200කට වැඩිය වෙලා තියෙනවා.
1: අහින්දා ගැන කතා නොකර බෑ.
0: ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය වෙලා තියෙන්නේ වසංගතය අපිබවා ගොස් තිබෙන නිසා මේක භයානකම දැන් තේරුම් ගන්න කියලා.
1: ඔව්.
0: ඒ කියන්නේ වසංගතය දැන් අපේ අර කියන්නේ සෞඛ්‍ය සංවිධානය කියන්නේ මිනිස් පාලනයෙන් ගිලිහිලා කියලා.
1: අහහ.
0: එහෙනම් මේක නරක පැත්තට තමයි එන්න
1: තියෙන්නේ.
0: ආසියානු කලාපයේ තුලට මේ රෝගය එන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩි කියන පුරෝකථන තියෙනවා.
1: මේක තවත් බය වැඩි වෙනවා ඉන්දියාවෙත් මේ වගේ රෝගයක් වාර්තා වුණා කියන එකත් එක්ක.
0: අන්න ඒකයි. ඊයේද?
1: ඊයේ උදේ.
0: ඊයේ. හරි. දැනට පවතින ආර්ථික ඒ වගේම සමාජ ඇතුළු විවිධ ප්‍රශ්න අතරේ ඉබෝලා වගේකින් පරිස්සම් වෙනවා කියන එක අපිට සෑහෙන දැනෙන්න ඕනේ. මොකද ඉබෝලා කියලා කියන්නේ බරපතල විදිහට බෝවන රෝගයක්. එතකොට 1976 දී මධ්‍යම අප්‍රිකාවේ ඉබෝලා ගඟ ආසන්නයේ මුලින්ම හඳුනාගත්ත නිසා මේ ඉබෝලා කියලා නම ලැබිලා තියෙනවා. ඉබෝලා ගඟ හරි ආසන්නයෙන් තමයි මුලින්ම මේක හඳුනාගත්ත කියලා
1: කියන්නේ.
0: එතකොට පුද්ගලයෙක්ගේ මේ මුලින්ම මේක වෙන විදිය කියන්නම්. රෝගී ආසාදිත සතෙකුගේ එහෙම නැත්නම් පුද්ගලයෙකුගේ ලේ, මස් එහෙම නැත්නම් වමනය, මලපහ, කෙල, ශරීර තරල ස්පර්ශ වීමෙන් මේ වෛරසය ඇති වෙන්න පුළුවන්. එතකොට ඇස්, නාසය, මුඛය අතගෑමෙන් රෝගය ව්‍යාප්ත වෙනවා. මේකත් ටිකක් විතර කොවිඩ් එකට සමානයි. රෝග ලක්ෂණ කොවිඩ් රෝග තත්ත්වය හා ගොඩක් දුරට සමානයි. රෝගිය උත්සන්න වුණාට පස්සේ අක්මාව සහ වක්ගඩු සඳහා විශාල බලපෑමක් කරනවා. ඒ නිසා රෝගිය බෝ නොවීම සඳහා කොවිඩ් වගේ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න වෙනවා. ප්‍රධාන ක්‍රමය වෙන්නේ මේකෙන් බේරෙන්න නම් හුදකලා වෙන එක.
1: රෝගීන් ඉන්නවා නම් ඈ හුදකලා කරන එක.
0: නිරෝධායනය කරන්න වෙනවා. ඉබෝලා වැඩි වශයෙන්ම ව්‍යාප්ත වුණේ 2014-16 ලයිබීරියාවේ.
1: හරි.
0: ඊට පස්සේ සියාරා ලියෝන් මේ වගේ රටවල. එතකොට එතෙන්දී 28,000කට විතර වැඩි පිරිසක් රෝගය ආසාදනය වෙච්චයි විදිහට හොයාගත්තා. 11,000ක් මැරුණා.
1: 11,000.
0: 28,000න් 11,000. එනිසා ඉබෝලා සුළුවෙන් තකන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් මේකට පරිස්සම් වෙන්න අපි මොකද කරන්න ඕනේ?
1: දැන් තව එකක් යනවානේ අර මෙනින්ජයිටිස් ද මොකද්ද නේ?
0: ඔව් දැන් මේක අර පොඩි ළමයි අතර විශේෂම අවුරුදු 5-14 අතර දරුව අතර පැතිරලා යනවා මෙනින්ජයිටිස් රෝගය. ඉතින් වෛද්‍යවරු නිතර මේ ගැන අනුතුරු අඟවනවා. රෝගය පිළිබඳ අනියත බියක් ඇති කරගන්න ඕනේ නැහැ. නමුත් කුඩා දරුවෝ ඉන්නවා නම් මේක පැතිර යන්න පුළුවන් මේ වගේ වැටි. ඉතින් රෝගී තත්ත්වයේ ආකාර කීපයක් තියෙනවා. පැතිර යන බැක්ටීරියා මෙනින්ජයිටිස් තත්ත්වයක් නම් ඒක වඩාත් භයානක තත්ත්වයක්. ඒ සඳහා පැය ගාණක් ඇතුළත ප්‍රතිකාර කරන්න ඕනේ. ආරම්භ කරොත් ප්‍රතිකාර ප්‍රශ්නයක් නැතුව මේක විසඳගන්න පුළුවන්. මේකෙන් ගැලවෙන්න පුළුවන්. ඉතින් වැඩිපුර ඖෂධ අවශ්‍ය නොවන තත්ත්වයක් තියෙන්නේ. උණ තත්ත්වය අඩු කරන ඖෂධ ප්‍රමාණවත් විවේකයේ ජලය පානය කරන්න නිතර. මේක තමයි වෛද්‍ය මතය. ඉතින් ඒ නිසා පරිස්සමින්
1: ඒ ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ඔබට පුංචි දරුවෙක් ඉන්නවා නම් නේද?
0: බෙල්ල තද වෙනවා නම්, උණ තියෙනවා නම්, හිස රදය වගේ දේවල් තියෙනවා නම් මෙන්න මේවා තමයි රෝග ලක්ෂණ.
1: එහෙනම් වහම වෛද්‍යවරයෙකු හම්බෙලා ප්‍රතිකාර ගත යුතුයි.
0: අපේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය මේ ගැන සැලකිල්ලෙන් කටයුතු කරනවා ඇතැයි අපි සිතමු. අපිට විශ්වාසය තියෙනවා.
1: අනිවාර්යයෙන්ම
0: මතකයි කොවිඩ් වසංගතයේ රට තුල පැතිර යනකොට සෞඛ්‍ය ශාස්ත්‍රයේ පිරිස් කටයුතු කරපු විදිය, ඒ කාලේ ඒ අවශ්‍ය කරන නිසි පියවරයන් ගත්ත විදිය, ගෙවල් වලට හොයාගෙන ගිහිලා අසාධිතයෝ පස්සේ ගිහිල්ලා
1: ඉන්ජෙක්ෂන් අරගෙන ආවේ නේද?
0: යුද හමුදාව ප්‍රමුඛ නේද?
1: තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්නේවත් නැතුවනේ.
0: කොවිඩ් කාර්යසාධන බලකාය කියලා එකක් තිබුණා ඔබට මතකයිද? ඒ හරහා ඒ ඇත්තටම අපි මන බේරගත්තායිනේ.
1: අනිවාර්යයෙන්.
0: ඉතින් ජීවිතත් යම් ප්‍රමාණයක් නැති වුණා. නමුත් ඒක වසංගතයේ මැඩපවත්තන්න ජනතාව විදියට දුන්න සපෝට් එක මුල් කාලේ නම් ඉතින් නේද? ආණ්ඩුවට ඕනනම් අපේ උෂ්ම පරිස්සම් කරන්න වගේ හිටියේ. පස්සේ පස්සේ මරණ බය දැනෙන්න ගත්තට පස්සේ සෑහෙන නිරෝධායන නීති රීති වලට අනුගතව හිටියා. ඒ එදා අද තත්ත්වය මොන වගේද කියලා අපි හැමෝම දන්නවා. එතකොට අපිට සිද්ධ වෙනවා එහෙම පෙර අත්දැකීමකුත් තියෙන නිසා දැන් පරිස්සම කියන එක ගැන තවදුරටත් හිතන්න.
1: 7:42 දැන් වෙලාව. ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117 6479 579. කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලුවට මහ බලයක් NLP 4000 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP 4000 ඔබත් අදම NLB 4000 බලා ගන්න.
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩි තහනේ ලොතරැය්‍යෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහ ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: උදේ 7:52යි.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා.
4: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් බල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකින්න

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම් සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.
4: 7:54 අපි අලුත් පැයට යන්න ඕන. මේ පැයට යන්න කලින් අපි ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන ඔබට කියන්න ඕන. අවුරුදු 75කට වඩා වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලාංකේය විශ්වාසයේ දිනාගත් නිෂ්පාදන තමයි ආයුර්වේද ඖෂධ තමයි ඔබට ක්‍රිමිරාජ හරහා ලැබෙන්නේ. ඉතින් ළඟ තියෙන ඕනම ආයුර්වේද ඔස්සලකින් මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් අර අපි කිව්ව මේ ක්‍රිමිරාජ මහා නීල්‍යාදී තෛලයක් ගැන. දැන් මෙතනදී හිසකෙස් යන එක, එතකොට හිස්සොරි වගේ

0: දේවල් තියෙනවා නම් හිසකෙස් දුර්වලයි වගේ ඔබට දැනෙනවා නම් ඔන්න මේ ක්‍රිමිරාජ මහා නීල්‍යාදී තෛලය ඔබට පාවිච්චි කරන්න අවස්ථාව තියෙනවා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ නම්බරයකට කතා කරලා ඔයාලට විස්තර දැනගන්න පුළුවන් 011-2-753-889 කියන නම්බරයකට කතා කරන්න ඔබ දන්නවා ISO GMP තත්ත්ව සහතිකෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ තමයි ක්‍රිමිරාජ කියන නමින් ඔබේ අතටපත් වෙන්නේ එවගේම අපිත් එක්ක ඉන්නවා පැල්වත්ත නිෂ්පාදන ඔබට ඕන කරන සියලුම ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ටික පැල්වත්ත කියන නමින් ගන්න ළඟම තියෙන අවුට්ලට් එකෙන් ගන්නවා නම් නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවත ගාලුපාර කොල්ලුපිටිය අරංගල හන්දිය මාළඹේ පැල්වත්ත හන්දිය බත්තර මුල්ල සහ අනුරාධපුර මරදන් කඩවල කියන තැන්වලින් අවශ්‍ය කරන දේවල් ටික ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ටික මිලදී ගන්න ඔබට අවස්ථාව තියෙනවා
1: එවගේම අපි මේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ධන නිධානය වැඩිපුරවට ගන්න කියලා මතක් කරා
0: ඒ අතර දැන් ඉරිදා දවසේ ඔන්න ගන්න ඔබට සන්ඩේ බෝනස් අවස්ථාවක් තියෙනවා කියලා අපි මතක් කරා රුපියල් 10,000ක් දිනා ගන්න චාන්ස් එක තියෙනවා මේ අවස්ථාවෙන් ඉතින් සුපුරුදු මුදල් තෑගිවලට අමතරව තමයි මේ ධන නිධානය ලොතරැයි පත්වලින් සන්ඩේ බෝනස් ඉලක්කම් 4කින් සම්බන්ධිත අංකය පිළිවෙලට ගලපගත්තොත් රුපියල් 10,000ක තෑගි රසක් දිනා ගන්න ඔබට චාන්ස් එක ලැබෙන්නේ

0: හරි දෙවනි පැයටත් ඔන්න ආවා.
1: අපි අලුත් පැයක ඉන්නේ. මේ අර මේ අපි මීට කලින් කිව්වේ අර රෝගයක් ගැන. මොකක්ද ඒ රෝගය?
0: මෙනින්ජයිටිස්.
1: ආ අන්න ඒ මොනද?
0: මෙනින්ජයිටිස්.
1: මතක තියාගන්න මෙනින්ජයිටිස්. මේ රෝගය පැතිරියාම එහෙම නැත්නම් මේකට යම්කිසි විදිහක විසඳුමක් නෑ. කලින් කතා කරේ අපි ඉබෝලා ගැනත් කතා කළා. මෙනින්ජයිටිස් පාලනය කරන්න අපිට දෙන්න පුළුවන් සපෝට් එකක් විදිහට තමයි ඔය දන්සල් දෙනකොට උණු දේවල් දෙන්න කියලාත් යම් සෞඛ්‍යංශවල ඉල්ලීමක් තිබුණේ. ඒක ගැන අද දිවයින පත්‍රෙත් ලිපියක් දාලා තිබුණා. ඒ ඉල්ලීමට අපිට ඇහුම්කන් දෙන්න වෙනවා. මොකද මේ කියන මේ කියන්නේ සාමාන්‍ය
0: තියෙන තත්ත්වෙත් එක්කනේ
1: කූල් බීම දන්සලක තියෙන ආශාදය අපි දන්නවා. කූල් සරුවත්තේක නේද?
0: අයිස්ක්‍රීම් එකක තියෙන මෙව්ව එක අපි දන්නවා. හැබැයි මේ වැස්ස
1: වසංගත රෝග විද්‍යායකකේ පණිවිඩය තමයි මේ. ඉතින් මේ දවස්වල මේ පවතින මෙනින්ජයිටිස් රෝගයේ ව්‍යාප්තිය තියෙන නිසා දන්සල් පවත්වනකොට උණුසුම් පාන වර්ග ලබා දෙන්න වැඩි උත්සාහයක් දරන්න කියලා. ඉතින් ජලය උණු කර සකස් කර පාන වර්ග ලබා දීම අරමුණු කරගන්න කියලා කියනවා. මොකද අර කලින් කිව්වාගේ මේ රෝග සම්බන්ධව නිරන්තරයෙන් දැනුවත් කිරීම කියන කාරණාව සිදු කරමින් තිබුණත් ඇතැම් වෙලාවට අපේ අතින් මේ වගකීම කියන එක පැහැරහැරෙන්න පුළුවන්, අවධානය ගිලිහෙන්න පුළුවන්. එහෙම අවධානය ගිලිහෙන ඕනම වෙලාවක නේද
0: ඒ වසංගතයට ඉඩක් තියෙන්න පුළුවන්.
1: මම දැක්කා මේ විදෙස් පිටුවක වාර්තාවක් තියෙනවා, රාත්‍රී අවන්හලකට ගිහලා රාත්‍රී කෑම වේලක් ගන්න යුවලක්, මේ යුවලේ කාන්තාව අවුරුදු 56යි. අර අර මෙහෙම ගහලා තියෙන්නේ, කුඩ ගහලා තියෙන්නේ.
0: ඔව්.
1: ඔය එළිය රෙස්ටෝරන්ට් වල එහෙම ගහලා
0: තියෙන්නේ.
1: අන්න හරි. වෙඩින් වලටත් එහෙම ගහනවා.
0: ඔව්.
1: ඒ වගේ කුඩයක් හුලඟට ගැලවිලා ඇවිල්ලා මේ කාන්තාවගේ බෙල්ලේ වැදිලා කාන්තාව එතනම ජීවිතක්ෂයට පත්
0: වෙනවා. හිතන්නේ නැති ඒවානේ.
1: තප්පරයකින් හැමදේම වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ කාලේ තියෙන ඔය දැන් අපි කිව්වා මේ දවස් ටිකේ වහිනවා කියලා.
0: ඔව්.
1: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඊ පණිවිඩය අපි කිව්වා මේ දවස් ටිකේ වහිනවා.
0: ඉන්ද
1: පොඩි සුළු අත්තරදීමක් වෙන්න පුළුවන්. ඒ හරහා වෙන්න තියෙන විනාශය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා අවධානය කියන එක නිරන්තරයෙන්ම
0: තියාගන්න.
1: අයහපත් කාලගුණය ගැන මතක් කරේ විවිධ ප්‍රදේශවලට යම් යම් අනතුරු ඇඟවීම් පවා කරලා තියෙනවා. ඒ ගැන අවධානයෙන් ඉන්න.

0: උදේ 8යි විනාඩි 11යි දැන් වෙලාව.
1: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLV දනඩ තහනිය ලොතරයිය රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත් අන සම්පත තන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: දේව්

0: පිළින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ හඳුන් කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

0: අතයි විනාඩි 18යි අපි මේ පැයදි තව අනුග්‍රහකෙ මතක් කරන්න ඕනේ දන්සල් කියලා කිව්වම මොන්න ආ විශේෂ දෙයක් තියෙනවා කියන්න
1: මොකද්ද
0: දැන් 30 31 කියන දවස් දෙකේ දැන් අපි පූජා වෙසක් කළා අපි පිළියන් දෙලෙහින් යනවනේ
1: ඔව්
0: එතකොට ITN එක ඉස්සරහ අපි පානුයි සීන් සම්බෝලයි දන්සල දෙනවනේ 30 31 අයිස්ක්‍රීම් දන්සල මොකද්ද කියන්නේ
1: නෑ නෑ මුකුත් නෑ 31 අයිස්ක්‍රීම් දන්සල
0: 31 අයිස්ක්‍රීම් දන්සල ඒකත් තියෙනවා පානුයි සීන් සම්බෝලයි කන්න කොහමත් ඔගොලු තියෙනවා ඊට පස්සේ අතන දවස් 5ක් බත් දන්සල
1: ඕනේ
0: පූජා වෙසක් කළා අපි දන්සල් හැමදේම එක්ක පූජා වෙසක් කළා අපි බලන්නේ අනිත් ඒවාත් බලන්න අපි කියන්නේ අපි එකම බලන්න අපේ දන්සලට මෙන්න
1: එන්න කියලා නේද
0: ඔහෙන් හරි කාලා බීලා මේ වෙසක් අසිරිය නේද සාමකාමීව විඳින්න තොරණක් බලන්න ගිහිල්ලා පුදේ පන්සලට ගිහිල්ලා අටසිල් සමාදන් වෙලා හවස් වරුවටනි කොහොමද එළියට බහින්නේ
1: ඔව්
0: මම දැක්ක එක ඊයේ පෝස්ට් එකක් තියෙනවා ඉස්සරහට දවස් 4-5ක් කොහොමද ගෙවන්නලු යන්න ඕනේ
1: නෑ උයන්නේ රට පුරාම දන්සල්
0: ගෝණියන්ගේ පැත්තෙන් මේක ඉතාම සතුටුදායක කතාවක්
1: ඒ
0: කොමුණත් ඉතින් දන්සල් කියලා කිව්වම දන්සලේ කෑම බීම සම්බන්ධව විශේෂම අපි කලින් කතා කරා වගේ උණු බීම නේද ඒ වගේ දේවල් දෙන්න කියපු කාරණාවත් එක්ක මතක් කරනවා පිරිසිදුකමත් අනිවාර්යයෙන්ම අංකයකට තියාගන්න
1: අනිවාර්යයෙන්
0: කෘතිම දේවල් රසකාරක වගේ දේවල් අපේ ශරීරයට අහිතකර දේවල්
1: එකතු කරන්න හිතෙයි රස වැඩි කරගන්න
0: බැහැර කරන්න
1: ඒ වයින් කරන්න දැන් ඔබට පුළුවන් විජය නිෂ්පාදනත් එක්ක කැම ටික රසට ගුණට ප්‍රමිතියට හදාගන්න රොටි දන්සලක් දුන්නත් ඔබට විජය නිෂ්පාදන ඕන වෙනවා
0: රොටි දන්සලක් මන් දැක්කා
1: කොහෙද
0: තියෙන්නේ රොටි වලට ප්‍රසිද්ධ රොටි වල ප්‍රසිද්ධ
1: මහා රොටි දන්සල
0: මහා රොටි දන්සල ඒක මේ පාරත් එනවා
1: ඉතින් ඔබටත් පුළුවන්කම තියෙන හැම ඔබ දෙන දේ අනුව කැමටික රසට හදාගන්න විජය නිෂ්පාදන එකතු කරගන්න දැන් අපි ඊයේ කතා කරානේ ඊනේ මිදස් ටිකේම කිව්වා මිදෙල්ල වල තියෙන රාජ්‍ය වෙසක් උත්සවය ගැන ඉතින් ඒක ඊයේ දවසේදී ආරම්භ වුණා තිහගොඩ මිදෙල්ල වල පුරාණ රජ මහා විහාරස්ථානයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තමයි ඒකේ වැඩ කටයුතු ආරම්භ වුණේ ඉතින් අපි මෙතනදි මතක් කරනවා ඒ වෙනුවෙන් අනුග්‍රහක දායකත්වයේ ලබා දෙන ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ගැනත් අවුරුදු 57ක නොබිදෙන ජනතා විශ්වාසයක් තියෙන નિયમિત ප්‍රමිතියට ආයුර්වේද නිෂ්පාදන හදන ආයුර්වේද නිෂ්පාදනයේ පුරෝගාමිය තමයි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව කියලා කියන්නේ. ඉතින් ප්‍රමිතිගත ආයුර්වේද නිෂ්පාදන ප්‍රවීණ ආයුර්වේද වෛද්‍ය මණ්ඩලයකගේ සහ තත්ත්වපාලන අංශයේ අධීක්ෂණය යටතේ ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන 200කට අධික ප්‍රමාණයක් දේශීය වෙළඳපොළට හඳුන්වලා දෙන්නේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව.
0: එවගේම ඩෝමා මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස්
1: මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ලත් එක සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාව තියෙනවා කියලා අපි පහුගිය දවස් ටිකේම මතක් කරා. ඉතින් පුහුණු කාර්මික ශිල්පීන් සඳහා රැකියා අවස්ථාවක් තියෙනවා. ඔබේ අයදුම්පත අමල්ක මැණික් කඩවලට යොමු කරන්න කියලාත් අපි මතක් කරා. මෙන්න මේ කියන දුරකථන අංකයට 076-423-9427 076-423-9427 කියන නම්බරයකට තමයි ඔබ ඔබේ අයදුම්පත යවන්න ඕනේ. දිවයිනේ අංකයකේ වීකටීමේ යන්ත්‍ර වෙළඳපොළට හඳුන්වා දුන්න මාක්ස්පෙන් හෝල්ඩින්ග් සමාගමේ පුහුණු කාර්මික ශිල්පියෙක් විදිහට ඔන්න ඔබට රැකියාවක් හොයාගන්න අවස්ථාව ලැබිලා තියෙනවා.
2: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් විසක් සමජයේ සියල් සිත් නිවී සැනහේවා. FM 93.5 FM 93.7 ලංකාණ්ඩ Radio ITN

0: අටයි විනාඩි 25යි වෙලාව දැන්.
1: 8 කිලෝමීටර 350ක ස්පීඩ් එක කියලා කියන්නේ වාහනයක් පාරක යනවා නම් වා කොහොමද නිකන් වා වට නිකන් මවා ගන්න පුළුවන්. මෙහෙම ගන්නකොට
0: ගිහින්.
1: මොකක් කරගියාද?
0: ඔව්.
1: 8 කිලෝමීටර 350ක ස්පීඩ් එකකින් යන්න පුළුවන් කාර් එකක් හැදුවා Ferrari එක.
0: අහහහා.
1: Ferrari එක වාට මතකද අපි පෞගේ කාලේ කිව්වා? ඉලෙක්ට්‍රික් කාර් එකට Ferrari කම්පැනි එක දැන් මාරු වෙන්න යන්නේ කියලා. ෆුල් ඉලෙක්ට්‍රික්. ඒගොල්ලොත් ඔය බලශක්ති අර්බුදයේ කියන එක ඉතින් කලින් ඉඳන් දැනගෙන ඉන්නේ නැතිනේ.
0: ඔයාලටත් ඉතින් මේක කොහෙන් හරි වදිනවා ඇතිනේ.
1: දැන් ඔය මේ BYD ආවනේ. BYD ආවට පස්සේ හැමෝම BYD ගන්න පටන් ගත්තා. ඊටත් කලින් මට මතකයි ඔය ලීෆ් හරි මොකක් හරි කාර් එකක් ඉලෙක්ට්‍රික් කාර් එකක් ආයෙස වේග කියලා අපේ ලංකාවේ කාර් එක. ඒ වගේ ගොඩාක් ඉලෙක්ට්‍රික් කාර් තව ගොඩක් තියෙනවා. ඊට පස්සේ හයිබ්‍රිඩ් ඔය වගේ ගොඩාක් කන්සෙප්ට් ලෝකෙ තියෙනවා. ඉතින් Ferrari එක හිතුවා ඉතිහාසයේ පළවෙනි වතාවට 5 දෙනෙකුට ගමන් කරන්න පුළුවන් කාර් එකක් හදන්න.
0: 5 දෙනෙක්ට.
1: ඔව්. එතකොට මේ Ferrari සමාගම නිෂ්පාදනය කරපු පළමු පූර්ණ විදුලි මෝටර රථය. ෆුල් ඉලෙක්ට්‍රික් මේ. හරි. එතකොට මේ විදුලි තාක්ෂණය වෙත මාරු වීම තීරණාත්මක පියවරක් කියලා ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ කියනවා ඉදිරියේදී මේ ඇති වෙන්න පුළුවන් බලශක්ති අර්බුදවලට තමයි මේක මේ විසඳුමක් විදියට දෙන්න ඕනේ කියලා කල්පනා කළේ. නව විදුලි මෝටර රථය Ferrari ලුචේ කියලා
0: තමයි.
1: ලුචේ.
0: ලුචේ කියලා කියන්නේ ඉතාලි භාෂාවෙන් ආලෝකය
1: කියන එක.
0: හොඳයි
1: යා. හොඳයි යා නිකම් වෙන්නේ නැහැ දැන්. හොඳයි. දැන් පොඩි බීතියක් ඇති වෙලා තියෙන. රැකියාව දානවා. අලුත් ළමයි කීප දෙනෙක් ගත්තා.
0: කරකිනවනේ මෙයාවට.
1: ලුචේ නේ.
0: ලුචේ.
1: අශ්වබල 1050ක එන්ජින් එකක් තියෙන. හරි. ඉතින් මේක පැයට කිලෝමීටර් 350ක ස්පීඩ් කරන්න පුළුවන්. මේක තප්පර 2.5කින් පැයට කිලෝමීටර් 100 වෙනකොට, ඒ කියන්නේ 0 ඉඳලා බිංදුවේ ඉඳලා 100 වෙනකන්
0: වේගය ගන්න පුළුවන්.
1: මේකේ ස්පීඩ් කරන්න පුළුවන්. අපි කියන්නේ පිකප් කරන්න පුළුවන්. තප්පර 2.5 යන්නේ ස්ටාර්ට් කරලා කිලෝමීටර් පැයට කිලෝමීටර් 100ට ස්පීඩ් කරා.
0: අපි නම් ටික ටිකනේ කිලෝමීටර් 100
1: මේවා. අපේව නම් මේ විනාඩි 25ක් විතර. මගේ එක විනාඩි 25ක් විතර.
0: අපෝ ඒක නම්.
1: ඒ කියන්නේ හයිවේ එකට දාලා කොට්ටාවෙන් දැම්මොත් ගාල්ලට යන්න
0: කියන්නකෝ.
1: ඔය බද්ද ගම හරියදි තමයි 100ට
0: ගියා. 100ට යන්නේ. එතකන් කොට යන්නේ.
1: යන්න බෑ කැලි කැලි ලේසි වෙයි.
0: ඔව් අන්න ඒකනේ.
1: හරි ඒ කොමුණත් මේ කාර් එක දැන් ගන්න පුළුවන් කමක් තියෙනවා වෙළඳපොළට දාලා තියෙනවා. හරියට ගාන කියන්න ඔයා ගන්න හැම අයිඩියා එකක් තියෙනවා නම් කීයක් විතර වෙයි කියලා හිතනවද?
0: සැහෙන ගානක් ඇතිනේ.
1: මෙන්න මෙහෙම දාලා දෙන්නම්කු ගාන. පොඩින්නකො දැන් එක ආරෝපණය කියන්නේ ෆුල් චාර්ජ් කරාම කිලෝමීටර් 530ක් යන්නත් පුළුවන් ඈ. ඒ චාර්ජ් එක ඉවර වෙනකම් 530ක් යන්න පුළුවන්.
0: හරි.
1: ඇමරිකානු ඩොලර් 640,000ක්. ඇමරිකානු ඩොලර් 640,000ක් වෙනවා. මේක එහෙ රටෙන් මෙහෙ ගැහුවම ටැක්ස් එක ඊට පස්සේ ආය ගහපු එකමත ගැහුවම ආය ගැහුවම
0: හරි.
1: ඒ ගාන ඔගොලු ගාන හදාගන්න.
0: ඔව් කීයද කියලා.
1: හරි. දැන් මෙහෙ ගන්න ගෙන්නන්න පුළුවන් ඒවා නෙමෙයි.
0: ඔව් මෙහෙ පදින්න පුළුවන්ද? 5 කිලෝමීටර් 350. බුතෝම්.
1: නෑ ඒ බැරි වුණත් ඔය ගාන. ඕක මත තව 400ක් විතර ගහලා.
0: ඔව්.
1: ආයි මොකද්ද අර 18කුත් ගහලා. ආයි ඒක මතත් අර
0: අමතර තව මොන හරිත් ගහලා.
1: ඉතින් ඒව නිකන් නේ. හීනෙන් ඔය වගේ එක ගියොත් ඇරෙන්න.
0: නැත්තම්.
1: මන් දන්නේ ලංකාවේ ප්‍රකෝටිපතියෝ ඉන්නවනේ. ඒගොල්ලන්ටවත් පුළුවන්ද කියලා.
0: මේක පහුගිය දවසක මේ මෙලියෝ පාප් වහන්සේ බැලුවා.
1: ඇවිල්ලා
0: වාහනේ.
1: ඉතින් තව ගොඩ හොයලා බලන්න. Ferrari කියලා කිව්වම මට මතක් වෙනවා අරවින්ද ද සිල්වා තමයි ලංකාවේ Ferrari සම්බන්ධ කියනකොට ඊළඟට කියවෙන නම. අහහ. ඉස්සර මැච් එකකට ගිහිල්ලා අරවින්ද ද සිල්වා Ferrari එකක් ඔය man of the match man of the series team paint තියනවා නම් අරවින්ද කොහොම හරි එක 100ක් ගහලා
0: අරගන්නවනේ.
1: තරගේ වීරයා තරගාවලී වීරයා නම් කාර් එක අරගෙන. කාර් එකක් දැක්කොත් ගැහුවා තමයි.
0: ගැහුවා. කාර් වෙන.
1: එහෙම අදහසක් තියෙනවනේ.
0: ඔව්නේ.
1: හරි ඒ කියන්නේ ඒ වගේ අපේ මේ මිනිස්සු අතර මතයක් තියෙනවා. කාර් එකක් දැක්කොත් ගැහුවා තමයි.
0: උදේ 8යි විනාඩි 30යි දැන්.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න. Lakhanda Radio ITN.

0: അറ്റായി വിനാഡി തിസ്പഹായ് ദാങ്.
1: അറ്റായി തിസ്പഹായ്.
0: മൊക്കോ.
2: നമ്മ വെസ്സദാ സോൾട്ട.
0: ഓ.
2: മീക തുളി. മീ എസി ഗ ദാല ദിബ്ബവ.
0: ഹാ.
2: എങ്ക മുഖദ്ദോ എക കിയനോ.
0: ഐ മുഖദ്ദ കിയാണ്ടെ.
2: എങ്ക കിയനോ.
0: ഹാ.
2: ഗിദ്ര കീല നിദാഗനിമ്പ.
0: മോന കർമ്മയത് മീക വന്നേ.
2: ദേദാ വെസ്സ ദേവിതിരി.
0: ഹാ.
2: കിട്ടി കിട്ടി കാലഗേ യേ മോട്ടോർ ബൈസിക്കിളി ജഗട്ടേ കുദ്ദാഗിന വില്ല.
0: ആഹാ.
2: വതുറ ബേരി ബേരി സ്റ്റുഡിയോക്കട്ട വില്ല. മൈക്കേക്ക് ഇസ്രാ വാടി വില.
0: ഗുഡ് മോർണിംഗ് കിയനോ.
2: ഗുഡ് മോർണിംഗ് കിയല ലോക്കിട്ട പേണ്ട നികാങ്
0: മാറ.
2: ഓ മാറ പടിയക്കന്ന ലോക്കു മീനിയേക്കാവി ഹസിരിനോ.
0: ബോഡു അത് ബബ്ബേ ജീവിത.
2: ബോഡു ഒളു ഏതിലുണ്ട തെഹം പൊടി കസുകുസുവത് തീന. മുഖദ്ദ ബമ്മേ ജീവിതി.
0: ഓ
2: ആ ഹ ഹ. ഓ കാതല ദാല ഗീല്ല കിനോ കൊഹേരി അസ്സാ വക്കറഹങ്കു. കിയല കിയനോ.
0: ഓ
2: ഇതുവസേ ആയി കിയനോ മൊലിത് കൊടാസ് ദേഹട ബേദല തീന.
0: മമൈ ദഹുനൈ.
2: വമ എക്ക കിലോ ദഹുണ എക്ക കിലോ ദഹുണ കിനോ പിസ്സുദവ.
0: ഓ മേക തമൈ ഉംബട ഹംബിച്ച ഹൊന്ദമ രസ്സാവ.
2: നേ.
0: ഏ
2: ഇയോ നീ.
0: ഏനാ.
2: ഉംബട വെൻ രസ്സാവ കരന ഉഗത് കമ്മ.
0: ബോഗി. ഇങ്ങനെ ഇങ്ങനെ നേടി.
2: ബോഗി ല മോണോ കാണ.
0: അത്ത.
2: ഇങ്ങാ കാ പമ്പ.
0: ഹബൈ ഹിമ കരന മീറ്റ് വെടി പടിയക്ക ആഗണ തിപ്പ.
2: മങ്കിയോ ബട ദാസ കമ്മുണാനേ ഗോ ഗാലു മോദര മേ മ്യൂസിക്കൽ ലാക് കരന ലാവക. ഇതന യാചക മഹത്തെ കമ്മുണ. എയാ ദിവസം 13,000 കൊയനു.
0: സീരിയസ്ലി.
2: ദിവസം 10,000 വെടുക. മാസം 1,000.
0: ഇക്കനേ.
2: ഇതി ഹരിഷോക്നി.
0: അപിത്യങ്കോ.
2: അതെ ഏക കലാവ.
0: ആഹാ.
2: നീ.
0: ഔ നത്ത.
2: ഏക ലീസി പാസു വെടാ
0: നീ. ഗെം മെണ്ടോനേക.
2: ഗെം മെണ്ടോ. ഏകമ തുവാലി വഗേ ഏകക് ബന്ദഗിന ഹമദാമ യണ്ടോൺ.
0: ആഹാ.
2: അർ മം മേലാഗ ദേക കുറുനേഗല വീഡിയോ ക മാട പെന്നി. ടിക വേല ഏകനേ. യാ യാചകേക് വഗേനവാ തുവാലിയക് സഹിത ക്യാബാദ സഹിത വഗേനവാ.
0: അവിദ ഗണ്ട ബഹ വഗേ.
2: അവില ആധാര ഏകതു കരൻ ടിക ദുരക് കനകം അറിയ ബലൻ ഹിട്ടിയ മെന്ന ഒന്തര അവിദഗിന.
0: ത്രേവില കനകല യാനോ.
2: ഹയർ ഗാന്ന സല്ലി ഏകതു കരൻ.
0: എഹേ മൈനൻ അപിട ഓണ തരം ഹംബേനോനേ.
2: ഡാൻസാൽ ലോൾട കില തമാറുവം സല്ലി ഏകതു കരൻവേ. മീ കാലവല ഇവൻ പരിസംഗൻ.
0: ദെന ഡാൻസല കുത് നേ.
2: ദ മെഹമൈ ഒയ മേ വിദുലി ആലോക പൂജാതി. ඒ වගේ වට දායකත්වයේ දෙන ඉන්නවනේ විහාරස්ථානවල එහෙම
0: සදහසිතින් දෙන්නේවා
2: ඒ වගේ වට එහෙම සපෝට් එකක් මේ කාලේ වගේ කරනවා නම් ඔන්න ලොකුම පිනක්
0: ඔව්නේ
2: නෑ එහෙම කියන්න බෑ
0: කොයි කාලෙත් කරනා ඉන්නවා
2: රුපියලක් හරි තව කෙනෙක්ට නේද දන් දීම කියලා කියන්නේ අහහ තමන්ට පුළුවන් මට්ටමින් දන් දීම කියලා කියන්නේ කොහොමත් යම් කිසි ආනිසංශයක් ඔබට ළඟා
0: කරනවා
2: ඒක වෙන කතා ඔයි විදුලි ආලෝක පූජාවක් මතක් කරේ මේ කාලේ ඇත්තටම විදුලි බිල කියන එක දරා ගන්න අමාරුයි.
0: සෑහෙන විදුලි බිලක් ඔබට එනවා වෙන්න පුළුවන්.
2: දැන් gedara හෙටයි අනිද්දා ඔය දවස් සතියක් විතර වෙසක් සතියේ.
0: අහහ.
2: කූඩු ටික කොහොමත් පත්තු කරනවා.
0: හරි. අර බල්බ් වැල් ටික.
2: ඒ ටිකක් දාන්න. පොඩි අයගෙන් බේරිල්ලක්
0: නෑ.
2: නේ.
0: ඔව්.
2: ඊට පස්සේ විහාරස්ථානවල වගේ තොරණ තියනවා, පහන් කූඩු තියනවා, දහම් පාසල් ළමයි හදාගෙන ආපු වෙසක් කූඩු ටික එල්ලන්න
0: ඕනේ.
2: අහහ. හා. ඊට පස්සේ ෆැක්ටරියක් කරනවා කියලා කියන්නේ.
0: නිකන් ඕකෝහේ අඳුරේ පාළුවේ තියන්නද බෑනේ?
2: ඔව්. එතකොට ෆැක්ටරි එකෙත් ෆැක්ටරි එක වහලා තිබ්බට ඒ දවස් ටිකේ වෙසක් සැරසිලි ටික කරනවා.
0: ආහ. ඕක උදේ ඉඳන් රෑ වෙනකන් දාලා තියෙන්නේ.
2: දාලා තියෙන්නේ මොකද ඇවිල්ලා තවල්ලා නිවල යන්න කෙනෙකුත් නැහැ.
0: ආහ.
2: දැන් තේරෙනව නේද මේ මාසේ විදුලි බිල කියන එක?
0: තාම නෑ. ඒක ලබන මාසෙ එන්නේ.
2: හරි. ඔයා මෙහෙම කරමු. මේ මාසේ කොහොම හරි ටිකක් අමාරුවෙන් යයි.
0: හරි.
2: ඊළඟ මාසෙ ඉඳලා මේකට විසඳුමක් අපි කියන්නේ. ඔයාගේ ගෙදර වෙන්න පුළුවන්, ෆැක්ටරි එකේ වෙන්න පුළුවන්. ඔය පෞද්ගලික වෙන අපි කියන්නේ පොදු කටයුතු කරන තැන්වල වෙන්න පුළුවන්. ඒ ඕනම තැනකදී ඔයාගේ විදුලි බිලට නේද සහනයක් දෙන්න පුළුවන් ඩීප් ටෙක් එකට.
0: ඩීප් ටෙක් සෝලා ගැන අපි ඔබට කියලා තියෙනවා. ඩීප් ටෙක් සෝලා එකක් ඔබේ ගෙදරට සවි කර ගන්න පුළුවන්කම තියෙනවා කියලා කිව්වා. ඊට අමතරව මේ කියන්න යන්නේ තවත් වෙනම කතාවක් ගැන. ඔන්න දැන් ඩීප් ටෙක් අනුරාධපුරයට ඇවිල්ලා ඉන්නවා. ඔයාගේ ජල පොම්ප, විශේෂයෙන්ම සූර්ය බල ශක්තිය අපි සෝලා කියලා කියන්නේ, සහ ස්මාර්ට් කෘෂිකාර්මික අවශ්‍යතා සියල්ලම දැන් එකම තැනකින් කරගන්න පුළුවන්. විශ්වාසවන්තව මේ දේවල් කරගන්න ඩීප් ටෙක් නවතම ශාඛාව ඔන්න මැයි මාසේ 29 වෙනිදා, ඒ කියන්නේ හෙට දවසේදී අනුරාධපුරයේදී විවෘත වෙනවා. දැන් හෙට එන ඔබට, විවෘත කරන දවසම එන ඔබට බාණ්ඩ මිලදී ගන්නකොට සුවිශේෂී වට්ටම් දිනාගන් ලබා ගන්න ඔන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා මේ chance එක miss කරගන්න එපා. ඩීප් ටෙක් අලංකුලම හොග්ගමුව ශ්‍රාවස්තිපුර අනුරාධපුර මේ කියන තැන තමයි නවතම ඩීප් ටෙක් ශාඛාව විවෘත වෙන්නේ. ඉතින් දවස මැයි 29 ඒ කියන්නේ හෙට. ඔන්න ඔබ හැමෝටම ආරාධනා කරනවා ඩීප් ටෙක් ආයතනය එන්න කියලා. වැඩි විස්තර දැනගන්න 077777374 කියන නම්බරයකට කතා කරන්න. විශේෂයෙන්ම ගොවි මහත්වරුන්ට මේ හරහා ලොකු චාන්ස් එකක් තියෙනවා තමාගේ ගොවිතැන් කටයුතු බොහොම සාර්ථකව කරගන්න.
2: අනුරාධපුරයට තවත් අභිමානවත් අවස්ථාවක් මේක. මොකද ලංකාවම විශ්වාස කරන පහුගිය කාල සීමාවේ ඩීප් ටෙක් තමයි වැඩිම නේද වැඩිම ප්‍රමාණයක් මේ සෝලා ව්‍යාපෘති ගණනාවක් ලංකාව තුළ ස්ථාපිත කළේ. ඉතින් ඒ විශ්වාසය තවදුරටත් තහවුරු කරගන්න අනුරාධපුරයට එන්නේ
0: හෙට හරියටම මැයි 29
2: 8:40.

0: උදෑසන විනාඩි 43යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස්?
2: කවුද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරිකෙ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
4: hina levi sindu ahanna FM 93.5 FM 93.7 handave 4 weddi tune karala thiyaganna
5: batta meesu batta meesu maridam maridam
6: evening drive with chamit and charu

0: රසයනුත් ඉහල ගුණයනුත් ඉහල විජය තෝසේ මිශ්‍රණය
1: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප් ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

අතේ විනාඩි 46යි වෙලාව ජාතිය මහා ධන සම්පත ධන නිධානයේ ඔබේ ජීවිතයේ සීන යථාර්ථයක් බවට පත් කරන ලොතරැයියක් බවට පත් වෙලා තියෙනවා. අපි Sunday bonus අවස්ථාව ගැන කිව්වනේ. දැන් Sunday bonus අවස්ථාවෙන් ඔබට ඉලක්කම් 4කින් සමන්විත අංක ටික පිළිවෙලින් ගලපගත්තොත් රුපියල් 10000ක තෑගි රසක් දිනා ගන්න පුළුවන්. ජීවිතේ හීනවලට වාසනාවේ ආශිර්වාදය අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ ධන නිධානය ඔබත් වැඩි වැඩියෙන් මිලදී ගන්නවා.

0: ਲੱਖਣ ਲੱਖਾਂ ਵਟਾਵਾਂ
1: ਮੇਰੇ ਲੱਖਣ ਤੇਰੇ ਨੂੰ ਮੇਰੋ
2: ਬਿਨਾਂ ਬੁਦੇ ਨਾ ਵਿਆਹ।

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුර ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනපුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: ශ්‍රී ලංකාව සඳහා විස්තීර්ණ අරමුදල් පහසුකම් යටතේ 5 වන සහ 6 වන සමාලෝචනය සම්පූර්ණ කරමින් අනුමැතිය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය කටයුතු කළා. ඒ අනුව ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 695ක මුදලක් හිමිවීමට නියමිතයි. 2025 දෙසැම්බර් අගවන විට ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායක සපුරා ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ. අමෙරිකාව ඉරානයට යළිත් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. හෝමුස් ආශ්‍රිත කලාපයේ අමෙරිකා ආරක්ෂක අංශය සහ වාණිජ්‍ය යාටාවලට ප්‍රහාර එල්ල කිරීමේ අවධානමක් සැති ස්ථානයක් ඉලක්කය වූ බවයි ආරක්ෂක අංශය පවසන්නේ. ඉරාන බරහ නගරයකටද ප්‍රහාර එල්ල වී තිබෙනවා. හෝමුස් ආශ්‍රිත කලාපයේදී අමෙරිකා සහ ඉරාන ආරක්ෂකංශ අතර වෙඩි හුවමාරුවක්ද සිදු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. රේඩාර් පද්ධතිය අක්‍රිය කරමින් හෝමුස් පසු කර යාමට උත්සාහ කළ අමෙරිකා නෞකාවකට ඉරානය ප්‍රහාර එල්ල කර තිබෙනවා. එහිදී දෙපාර්ශ්ව අතර වෙඩි හුවමාරුවක් සිදු ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කළා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සීරුවෙන්.

0: දේ 9යි විනාඩි 8යි වෙලාව.
1: අපි අන්තිම පැයට ඇවිත් ඉන්නේ.
0: අන්තිම පැය කියලා කියන්නේ හැතරම දැන් මට නම් හෙට මං හිතන්නේ නිවාඩුවක් දාගන්න පුළුවන් නම් හොඳයි. මොකද ඒකට හේතුව අපි වෙසක් උත්සවයට දැන් කලින් ඉඳන් විසක් කියන්නේ කපාට 29 30 ගිහිල්ලා අපිට මේ නේද දන්සල් වැඳලා කූඩු හදන්න පුළුවන් දවසක් නෙවෙයිනේ. කලින් දවස් ඉඳලා ගෙදර තියෙනවා කරන්ට් එක අපි කියන්නේ ඔය පොඩි වැඩ ටිකක් තියෙනවා. ගෙදර පිරිම් පාර්ශවයට තියෙන ටික තමයි කූඩු වලට අවශ්‍ය කරන මේ බල්බ් ටික ගන්න එක
1: වයර් ටික අදින එක
0: කූඩු එල්ලන එක හදපු කූඩු එහෙම මෙහෙන් කොන් වලින් පොඩ්ඩක් කකුල එහෙම වැදිලා කැඩෙන ඒවට බැනුම් අහන එක.
1: ඒව ඔයාලට උරුම දේවල්.
0: ඔව් මොකද මේ ඔය කූඩු හදනවා ගෙදර දැන් ඉස්සර නම් ඉස්සර ගෙවල් වල සාමාන්‍යයෙන් පවුලේ ඔක්කොම වගේ එකතු වෙලා වෙසක් කූඩු 4-5ක් හදලා
1: රැලි කපලා නේද?
0: ඔව් වෙසක් එකට සෑහෙන එහෙම ලෑස්තියක් කාර්යබහුල නොවන කාර්යබහුල කියන්නේ මේ දැන් කාලේ තරම් ඉතින් බිසි නෑනේ.
1: ඔව්
0: ඒ නිසා එහෙම මේ මටපිටාවක් තිබුණා. හැබැයි දැන් ඉතින් මේක ක්‍රමයෙන් අපේ අතින් ගිලිහිලා තියෙනවා ටිකක්. ඒ කොහොම වුණත් ඒ ගෙවල් වල වෙසක් සැරසිලි ඒවා අමතක කරන්නත් එපා. මේ ඔෆිස් වල කූඩු හදලා තොරන් ගහලා ගිහිල්ලා ගෙදර මුකුත්
1: අඳුර තියන්න එපා.
0: පහනක්වත් දැල්ලන්න නැතුව.
1: හා
0: හා. අඩුම තරමේ ඔය මම දැකලා අපි ඔය අත්දැකලා ලස්සරයි නේද අර තමන්ගේ ගමේ පාර දිගේ පහන් වැට
1: බකට් ටිකක් එල්ලලා නේද?
0: ඔව්. එතකොට මේ ගමක් එක වෙලාවකට එකතු කරගෙන ඒකත් හරි ලස්සන කන්සෙප්ට් එකක්. ඉතින් එහෙම දේවල් කරනවා ගොඩක්. දැන් තරුණ ප්‍රජාව මේකට තියෙන නැඹුරු හරි වැඩි.
1: ගමේ තරුණ ළමයි ටික එකතු වෙලා නේද තමන්ගේ ගම ලස්සන කරනවා.
0: ඔෆිස් එකේ තමන්ගේ ඩිවිෂන් එකේ වුණත් පොඩි කූඩුවක් හදලා ඉල්ල ගන්න එක. ඒක කවුරුත් කියනකන් ඉන්නේ නැතුව තමන් වැඩ කරන තැන පොඩි කූඩුවක් එල්ල ගන්න එක නේද?
1: මම නම් මගේ මේස් ඉස්සරහින් තියන් ඉන්නේ තොරණ. මම තමයි වාඩි වෙලා ඉන්නේ. වටේට බල්බ් ටික දාගන්න විතරයි තියෙන්නේ.
0: අපේ මගෙත් එහෙම තමයි. මම මගේ යහපැත්තේ පුටුවේ කොහොමවත් වෙසක් කූඩුවක් තමයි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මෙහෙම පිටිපස්ස හැරනකොට වෙසක් කූඩුවක් තියෙනවා. මේකත් හැරෙනවා. මේ 9යි විනාඩි 10යි වෙලාව අපි අලුත් පැයකට ඇවිල්ලා තියෙන්නේ.
1: හරි.
0: හැබැයි වැස්ස හරස් වෙයිද දන්නේ
1: නැහැ.
0: කූඩු හදන අයට මතක් කරන්නේ ඔකට ඉටි
1: කවරකින් ආවරණයක් දාගන්න.
0: ඔය ලොකු පහන් කූඩු කරන අය කලින් ඉඳලම ලෑස්තිලා එහෙමනේ. කූඩු හදන්න කලින් ඒගොල්ලෝ හදාගන්නේ ඒගොල්ලන්ගේ
1: ආරක්ෂිත මෙව්ව ටික.
0: වැස්මක් මොකක් කරන්නේ ආවරණයක්.
1: ආවරණයක්.
0: ඊට පස්සේ ඒක ඇතුළේ තමයි වට කරගෙන ඉටි කොළ ගහගෙන ඒක වෙන කතාවක් ඉතින්.
1: ඔව්.
0: අපිත් ඔය පොඩි කාලේ එහෙම ඔය වගේ වෙසක් කූඩු හදන්න රෑ රාත්‍රීන් ගණනාවක් නිදි මරලා
1: තියෙනවා.
0: කූඩු හදලා නැහැ එතන අර විහිළු කතා කියන
1: විහිළු සපේලා. උදේ 9යි විනාඩි 10යි දැන්.

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමගී සියල් සිත් නිවේසන හේවා.
1: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN.
2: සසර මග ගිනි නිවු මහා කරුණිකයාණෝ අසිරිමත් බුදු ගුණ වරුර
3: පූජ්‍යපාද කැලණියේ අජිත ස්වාමින් වහන්සේ
4: නිදුකානන් වහන්සේ වන උතුම් බුදු රජාණන් වහන්සේ නිවන් මඟ ගවේෂණය කොට සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සම්මා ඥාන සම්මා විමුක්ත යන උතුම් මාර්ගාංගයන් පරිපූර්ණව ප්‍රගුණ කොට අමා මහ නිවනට වැඩම කොට වදාළ නිසා සුගත වනසේක සුගත වනසේක සුගත වනසේක
2: සියල් සිත් නිවාසන සාලන්නට අසිරිමත් බුදු ගුණ වරුණ

0: තිළින කිරීමේ බැතිබරතා එකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩස් තියන්නේ.
2: ලංකා වගේම බ්‍රතාානය ඔස්ට්‍රේලියාව ස්විත්සලන්තය වගේ යුරපාරටවල් දහයකටත් යවලනි සයි ඒ ස්ටන්ඩස් තියන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති අයිSOෝ ඇතුළු ජාත්‍යන්ත්‍ර ප්‍රමිතින් තුනක් ඇති අම්‍රිතා.

0: උදේ 9යි විනාඩි 22යි දැන් වෙලාව.
1: මෙතන සිට කතා කරන්නේ අපි බොරු කීම ගැන.
0: බොරු කීමයි නොහුරු නොපුරුදු දේවල්ද අපිට ඕවා.
1: බොරු කීම ගැන විනාඩි 2ක් කතා කරන්න.
0: විනාඩි 2ක්.
1: බොරුවක් කියනකොට අපි කියනවා යාගේ බොරුවක් කියන ඕනම කෙනෙක්ගේ බොඩි ලැන්ග්වේජ් එක ගැන.
0: ඔව්. ඇස් දෙක දිහා බලන්න කියනවා යාගේ හැසිරීම බලන්න කියනවා නේද?
1: ඒ කියන්නේ බොරුවක් කරන බවට යාගේ බොඩි ලැන්ග්වේජ් එකෙන් අපිට යම් අවබෝධයක් ගන්න පුළුවන්.
0: හරි.
1: බොරුවක් කියනකොට ඕක වෙනස් වෙනවා. මොකද යා ඒක මවලානි දෙන්නේ.
0: රවුම් කරලානි දෙන්නේ.
1: ඒක ඇවිල්ලා මරු ඇක්ට් එකක්.
0: අහහ ඒකත් හැමෝටම කරන්න බෑ. ඔස්තාලට විතරයි පුළුවන්.
1: පුළුවන්. බොරුවක් කියනවා කියලා කිව්වා.
0: අහහ
1: එතකොට ඔයාලට වාගේ යාළුව අතර ඉන්න එහෙම බොරු කියන ඒ කියන්නේ පච විදින එහෙම නේ කියන්නේ.
0: ඔව්.
1: හරිද? අතේ පැලවෙන බොරු කියන යාළුව වාගේ යාළුව අතර ඇති.
0: මතක් වෙනවත් ඇති.
1: ඕන තරම් මතක් වෙන අය ඇති.
0: ඇත්ත බොරුව.
1: තව සමහරු බොරුවක් කියනකොට මෙන්න මෙහෙම උපක්‍රමයක් පාවිච්චි කරනවා. ඒගොල්ලෝ යම් කිසි මූලාශ්‍ර වලින් ගත්තා යයි ඒ කියන්නේ දැන් අපි හිතමු මෙන්න මේක මෙන්න මෙතන තිබුණා අර පොතේ මෙහෙම තිබුණා
0: හරි
1: අර මේ අහවලා මෙන්න දැන් අපි හිතමු ආකාරي දාර්ශනිකයෙක් වගේ නමක් කියලා ඇරිස්ටෝටල් මෙහෙම කිව්වා
0: එතකොට අපි බලමු අපි හිටියේ නැහැ මේ කාලේ කියන්නත් ඇති
1: ඔව් දැන් ඔය ගොඩාක් ලංකාවේ ඔය Facebook වල ලිපි ලියන අය අතර ඉන්නවා සමහරු පාවිච්චි කරන නම් රාවණ රජ්ජුරුවන්ගේ කාලේ.
0: ඔව්.
1: හා?
0: ඔව්.
1: එහෙම කියලා කියන සමහර මත.
0: හරි.
1: ඒ කියන්නේ රාවණ රජ්ජුරුව මෙහෙමයි.
0: ඒ කතාවට රාවණ රජ්ජුරුව ගලපගත්ත මිනිස්සු හිතනවා අපි විශ්වාස කරයි කියලා.
1: තක් කිය.
0: ඔව්.
1: තව සමහර ඉන්නවා නාසායක. දැන් ඔය නාසා එහෙම නැත්නම් ඔක්ස්ෆර්ඩ් වගේ යුනිවර්සිටි වල නම් පාවිච්චි කරනවා.
0: අහහ.
1: අපිත් ඔය
0: මේ අමූලික බොරු කියන්නේ.
1: අපි ඔය ලිපි කියනකොට අපි කියනවා ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එක මෙහෙම කිව්වා කියලා.
0: ඔව් ඔව්.
1: ඒව සමහර විට ඒ සයිට් එකට එහෙම නැත්නම් ඒවා ඇත්තටම හරියටම කියපු මූල يعني ප්‍රධාන මූලික මූලාශ්‍ර එක කියනවා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නෙමෙයි ඔක්ස්ෆර්ඩ් එක පහුගිය කාලෙක මෙන්න මෙහෙම පර්යේෂණයක් කරා කියලා එහෙම කියනකොට ඇත්තටම කරලා තියෙන්න පුළුවන්.
0: බොරුවට ඒක ලියලා තියනවා වෙන්නත් පුළුවන්.
1: ඒ නිසා ගොඩක්
0: අපි නම් හොයලානේ කියන්නේ නේද?
1: ඔය දැන් විශ්ව ශක්තිය අද්භූත දේවල් ඊට පස්සේ කෑම සම්බන්ධ
0: ඔය පුස්කොළ පොත්වල තිබ්බා කියලා ලියනේවා නේද
1: දැන් ධනප්‍රවාදී තිබුණා කියලා එහෙම කියනකොට ඉතින් කවුරුත් ඒවට චැලෙන්ජ් කරන්න යන්නේ නැහැ
0: ඔව් බයයි
1: හරි මම මේ ළඟදී එහෙම එකක් දැක්කා මේක ගැන පුළුවන් නම් කවුරු හරි කෙනෙක් මෙන්න මෙහෙම කියන්න මේ විද්‍යාත්මක සොයා ගැනීමක් මේක මේක අපේ පද්මේ මට එවලා තියෙප්පේ
0: ඔව්
1: බිත්තර 500ක පෝෂණයේ එක කෙහෙල් මුවක තියෙනවා කියලා හරි
0: කවුද දැන්නේ කියලා තියෙන්නේ
1: නාසා සහ ඔක්ස්ෆර්ඩ් පරීක්ෂණ වලින් හෙළි වුණා කියලා.
0: අහහ
1: එතකොට ඒක තව ඉතිහාසයට ගියාම රාවණ රජුරුවන්ට සම්බන්ධ කරලා තියෙනවා.
0: අහහ
1: පුස්කොළ පොත්වලත් තිබිලා තියෙනවා.
0: ඔව්.
1: මෙහෙමයි කිසෙල් මුව කියන එකේ යම් කිසි ගුණයක් තියෙනවා.
0: ඔව්.
1: හැබැයි මේක අර තව දුරටත් තීව්‍ර කරන්නේ.
0: ඒකට විතර 500කුත් ඔබ
1: දැන් මේක මම තාම කියන්නේ නැහැ මේක වැරදි කියලා.
0: ඔව්.
1: හරිද? අපි කොහොමද එහෙම කියන්නේ?
0: ඔව් ඒකත්
1: ඇත්ත. මේක වැරදි කියන්නේ අපි කොහොමද?
0: අපි විද්‍යාඥයවත් නෙමෙයි.
1: අපි කියන්නේ මේ වගේ එකක් දැක්කම මේක තව දුරටත් ඔයා නේද?
0: හොයන්න.
1: ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් එක්කනේ අපි හැම එකම
0: නේද?
1: දැන් බලන්න ඔයාලා පුළුවන් ඕන මෙන්න මෙහෙම ගිහිල්ලා ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ ඉන්නවත් බලන්න මහාචාර්ය ජෝන් ඇඩම්ස්.
0: අහහ.
1: ජෝන් කියලා නම ඕන තරම් තියෙනවා. ඇඩම්ස් කියලා නම ඕන තරම් තියෙනවා.
0: තියෙනවා.
1: ඊට පස්සේ බනානා ස්පැඩික්ස්.
0: හා.
1: පර්යේෂණයට අනුව තමයි මේගොල්ලෝ මේ කියලා
0: තියෙන්නේ.
1: හරි. එතකොට මේක තව විස්තර තියෙනවා ලොකු ලිපියක් තියෙනවා
0: මේක රාවණ රජුරුවන්ට සම්බන්ධ කරලා තියෙන්නේ කොහොමද
1: මේක රාවණ රජුරුවන්ට සම්බන්ධ කරලා තියෙන්නේ ඔය අර කේ පුස්කොළ පොත්වල තිබුණ කතාවයි අතීතයේ මිනිස්සු මුතුන් මිත්තන්ගේ කතාවයි මහා බල සම්පන්න මිනිස්සු ඒ කාලේ හිටියා කියන එකයි
0: ඒ මිනිස්සුන්ට එහෙම ශක්තිය හම්බුනේ කෙහෙල් මෝ කාපු නිසා කියලායි
1: හෙල යක්ක පුත්තු කියලා වගේ වචන කීපයක් භාවිත කරලා
0: තියෙනවා
1: හරිද මන්දා මේ කොහොමනත් කෙසෙල් මුව ගුණයි ඒක කිසි ප්‍රශ්නයක්
0: නැහැ
1: හරි කෙසෙල් මුව කන එක සාමාන්‍ය අපි දන්නවා එතකොට හාවර්ඩ් සරසවි එකත් මේ ගැන ජාන පර්යේෂණයක් කළා කියලා
0: තියෙනවා
1: අපි කියන්නේ මේක සත්‍ය ලිපියක් නම් හරි මේ උදාහරණයකට ගත්ත මේ වගේ ලිපි ඕන තරම් ඔයා දැකලා ඇති ඉතින් මේවා මේ ලයික් එකක් ගන්න ෂෙයා එකක් ගන්න අවධානය ඕන වුණාම එීම සමහර ලාවට නේද සමහර කෙනෙක් අතින්
0: මේ වගේ ඒවා ලියවෙන්න පුළුවන්
1: මෙයාගේ චේතනාව
0: සහ දැන් මෙයා මේක ලියනවා නම් මේක ගත්ත මූලාශ්‍රය මොකද්ද නේද ඒක පැහැදිලිව සඳහන් කරනවා නම් වටිනවා ඉතින්
1: නේ එයා කියනවනේ දැන් ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ බනානා ස්පැඩික්ස් කියන එකකින් ගත්තා හරි ඒක හරිනම්
0: ඔකේ අපි විශ්වාස කරා කියමුකෝ
1: ඔව් ඒක තවදුරටත් තහවුරු කරගන්නයි තියෙන්නේ මං කියන්නේ ඔය නියුට්‍රිෂන් සම්බන්ධනේ හ්ම් නේද
0: ඔව්
1: මේ කවුරු
0: පෝෂණ වේදී සම්බන්ධ කරගෙන නේ
1: තව කෙනෙක්ගෙන් අන්න එහෙම පොඩි එහෙම දැන් අපි හැමතිස්සෙම Facebook එකේ දකින ගොඩක් ඒවා සම්බන්ධව අපිට මෙහෙම දෙගිඩියාවෙන් හිතන්න වෙලා තියෙනවා ඒකට හේතුව ගොඩක් Facebook එකේ තියෙන්නේ බොරු සත්‍ය සිදුවීමක් වුණත් බොරුවක් විදිහට සමහර විට සමාජගත වෙන්නේ ඔය මේ අහල පහල පැය කීපේ මම දැක්කා ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයෝ සහ ස්වාමීන් වහන්සේ නමක්ගේ ෆොටෝ එකක් දාලා හදිසි අපවත් වෙලා කියලා දාලා තියෙනවා රියානතුරකින් ජීවිතක්ෂිරපත් වෙලා කියලා දාලා. එහෙම අර Facebook එකේ ලයික් සහ ෂෙයාර්ස් ගන්න ඕන වුණාම සමහරු ඒ වගේ දේවල්
0: කරනවා.
1: ඒ නිසා සමහර තැනකදී
0: මේ හොඳට ඉන්න රංගන ශිල්පියෝ මරණව නේද?
1: මම දැක්කා මේ අද උදේ දැක්කා මේ අපි රටක් දන්න සෝෂල් මීඩියා කැරක්ටර් එකක් සම්බන්ධව එහෙම එකක් දාලා
0: තියෙනවා.
1: ඒ නිසා බොරු කිවීම දැන් ඇවිල්ලා තියෙන වෙන ට්‍රෙන්ඩ් එකකට.
0: අහහ
1: බොරුව කියන එක බොරුවෙන් දුවන්න බෑ උනාට.
0: පොඩි කාලේ
1: අයියෝ වැඩක් නෑ කතා. මේ බොරුව කියනවා තව සමහර විට දවසකින් දෙකකින් පැයකින් ඊළඟ තප්පරේ මේක
0: අත්. සාකිත කොපුව. උදේ 9:00 විනාඩි 28යි දැන් වෙලාව.
1: අපි මේ පැයදී මතක් කරමු අපි කැම්පීම ගැන කතා කරමු නිසා පෝෂණින් හනුන පැල්ලත්ත කිරි වීදුරුවක් ගැන
0: දැන් කිරිපිටි ගන්නකොට උනත් ඔබට අවශ්‍ය කරන කිරි ආශ්‍රිත නිෂ්පාදන ටික ගන්නකොට උනත් දැන් පැල්වත්ත නිෂ්පාදන පාවිච්චි කරන්න පුළුවන් කිරිපිටි යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතෙල් මී කිරි මේ හැම දෙයක්ම ඔබට ළඟම තියෙන අවුට්ලට් එකෙන් එහෙම නැත්නම් දිවයින පුරා තියෙන ඕනම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගන්න හැකියාව තියෙනවා ඒත් එක්කම අපි විජය නිෂ්පාදන ගැනත් කියන්න ඕන කැමතික රසට ගුණට හදාගන්න කුළුබඩු ටික එකතු කරගන්නවා නම් ඔබ එකතු කරගන්න විජය කියන නමින්

0: නවයයි විනාඩි 32යි වෙලා.
1: හරි.
0: ජීවිතේ කවදා හරි දවසක එකම එක ලොතරැයියක් අරගෙන එකක් හරි අරගෙන තියෙන කෙනෙක් පොඩ්ඩක් අත උස්සන්න කිව්වට බෑනේ.
1: බෑනේ ගොඩක් අය අරන් තියෙන්නේ.
0: ඔය අරන් තියනද?
1: මං අරන් තියෙනවා.
0: ලොතරැයි?
1: ඔව්.
0: කී පාර?
1: එහෙම මතක නැහැ. අහු වෙන පාරට ගන්නවා.
0: එක පාරක් ගත්තම ඒක බිස්නස් එකක්. ඒ කියන්නේ සේල් එකක්.
1: අහහ.
0: ඊට පස්සේ ආයෙ පාරක් ගත්තම මතක තියාගන්න ඒක බිස්නස් එකක්.
1: අහහ.
0: හරි. ඒ බිස්නස් එක එක අපිට බැඳුණු මේකක්
1: තියෙනවා.
0: අපි ආයෙ ආයෙ ගන්නවා කියලා කියන්නේ. හරි. තුන්වෙනි පාර හතරවෙනි පාර දිගටම දැන් ඔය ලොතරැයි ගන්නයි තියෙනවා. ඒගොල්ලන්ගේ ජීවිතේ ජීවිතේම ලොතරැයි ගන්න.
1: එහෙම
0: තමයි කියන්නේ. මාසෙට මෙච්චරක් ගන්නවා මෙච්චරක් ගන්නවා.
1: ඔව්.
0: ගන්නකොට ගන්නෙත් මේ එකක් දෙකක් නෙමෙයි. රුපියල් 5-6000ක ටිකට් ගන්නයි ඉන්නවා. ඒ තමයි විශ්වාසය. ජාතික ලොතරැයි මණ්ඩලයට දින අන්න එහෙම කස්ටමර් බේස් එක.
1: අහහ ඒ විශ්වාසයත් එක්ක තමයි ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ඒ අතරිනුත් ඔබ ඊයේ ගත්ත මහජන සම්පත 6202 දිනුම් වාරයේ ප්‍රතිඵලයි අපි මේ කියන්නේ. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය R, ජය අංක 5 අංක 9 අංක 3 නැවතත් අංක 3 අංක 5 සහ අංක 3. ගොවිසෙත N අක්ෂරයත් එක්ක අංක 10 අංක 16 අංක 47 සහ අංක 63. මෙගා පවර් W අක්ෂරයත් එක්ක සුපිරි අංකය වෙන්නේ අංක 11. ජය අංක අංක 16 අංක 34 අංක 60 සහ අංක 74. දන් නිදානේ එන් අක්ෂරයත් එක්ක අංක 9 අංක 14 අංක 28 සහ අංක 34. හදහන දනු ලග්නයත් එක්ක අංක 5 අංක 21 අංක 25 සහ අංක 48. අද සම්පත ආරක්ෂරේ තමයි ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය වෙන්නේ. ජය අංක පිළිවෙලින් අංක 3 නැවතත් අංක 3 අංක 5 සහ අංක 3. NLB ජය Y අක්ෂරයත් එක්ක අංක 7 අංක 4 අංක 8 සහ අංක 4. සුබ දවසක් දනු ලග්නයත් එක්ක අංක 46 අංක 55 සහ අංක 56යි ඔබට වාසනාව ගේන්නේ. ජීවිත සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.
0: දැන් එකම ප්‍රොඩක්ට් එකකට කාලයක් තිස්සේ නේද ගනුදෙනු කරුවන් එකතු වෙනවා කියලා කියන්නේ ඒ ප්‍රොඩක්ට් එකේ නම බ්‍රෑන්ඩ් එකක් වෙලා. එහෙම කියනකොට එහෙම මතක් වෙන ඕන තරම් බ්‍රෑන්ඩ් ඇති. ඔය කෙවල් වල තියෙන ඖෂධ අතර එහෙම බ්‍රෑන්ඩ් එකක් තියෙනවා නම් ඒක තමයි
1: ක්‍රිමිරාජ කියලා කියන්නේ.
0: ක්‍රිමිරාජ කියලා කියන්නේ බ්‍රෑන්ඩ් එක.
1: අනිවාර්යෙන්. අන්න ඒ නිසා ඔබේ ගෙදර ඔය ආයුර්වේද නිෂ්පාදන තියෙන්නේ සහ ක්‍රිමිරාජ කියන නමින් තවත් ආයුර්වේද ඖෂධ රසක් ඔබට මිලදී ගන්න පුළුවන් කියලා අපි කිව්වා. ක්‍රිමිරාජ පේයාව, ඒ වගේම මහා අග්‍රරාජ කසාය, වැල්මී පැණියම ගෙදර මේ දවස්වල තියෙන්න ඕන. මොකද වැස්සට පොඩ්ඩක් තෙමිච්ච ගමන් කැස්ස, හතිය වගේ දේවල් එනවා නම් ඔන්න වැල්මී පැණිය ක්‍රිමිරාජ වැල්මී පැණිය පාවිච්චි කරන්න ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් ගෙන්න ගන්න එහෙම නැත්නම් විස්තර දැනගන්න මෙන්න නම්බර් එක 0112 853 889 කියන නම්බරකට කතා කරලා ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන ආයුර්වේද ඖෂධ ගැන වැඩි විස්තර දැන කියා ගන්න.

0: 9යි විනාඩි 39යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: උදේ 9 විනාඩි 44යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතාන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
2: නැතු අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා සිත් සුවඳින් පිරේවා
4: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි
5: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතින

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මාසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: 9යි විනාඩි 48යි. අපි තව විනාඩි 12යි තියෙන උදේ 10යි වෙන්න.
3: ඔව්.
2: එහෙමනම් ඔෆිස් වල අද වැඩ පොඩක් අඩුවෙන් කරගෙන මම දන්නවා. කූඩු හදනවා කට්ටිය. රැලිය ලෝනවා.
3: ඔව්. ඔෆිස් එක සරසනවා.
2: ඒ එහෙම තියෙනවා. ඒවත් කරගන්න වැඩ ටිකක් කරගන්න.
3: රයිට්
2: ඉක්මනට මතක් කරන්න ඩෝම මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වඩ අලුතෙන් අපි කිව්ව රැකියා අවස්ථාවක් තියෙනවා කියලා මාක්ස් පෙන් ගෲප් එකට සම්බන්ධ වෙන්න.
3: පුහුණු කාර්මික ශිල්පියෙක් විදිහට එන්න මෙන්න මේ අංකයට ඔබ ඇඳුම්පත යොමු කරන්න 076423 94 27 කියන නම්බරකට තමයි ඔබ ඇඳුම්පත එවන්න ඕන. ඒ වගේම ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ගැනත් මතක් කරන්නම් අවුරුදු 57ක නොබිදෙන ජනතා විශ්වාසයක් තියෙන නියමිත ප්‍රමිතියට ආයුර්වේද නිෂ්පාදන සැකසන ආයුර්වේද නිෂ්පාදනයේ පුරෝගාමියා තමයි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව කියලා කියන්නේ. ඉතින් ප්‍රමිතිගත ආයුර්වේද නිෂ්පාදන ප්‍රවීණ ආයුර්වේද වෛද්‍ය මණ්ඩලයකගේ සහ තත්ත්ව පාලන අංශ අධීක්ෂණ යටතේ ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන 200කට අධික ප්‍රමාණයක් ඔබ වෙනුවෙන් දේශීය වෙළඳපොළට දායාද කරලා තියෙනවා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව.
2: ඒ වගේම විචය නිෂ්පාදන කැම රස කරන අපි කිව්වේ ඔයාට ගෙදර පාවිච්චිය වගේම ඔයාගේ රෙස්ටෝරන්ට් එකේ හොටෙල් එකේ වෙන්න පුළුවන් උයන පිහන ඕනම තැනකදී විජය කුළුබඩු පාවිච්චි කරන්න කියලා.
3: දැන් උයන පිහනකොට විතරක් නෙවෙයි තව කැම ಜಾති හදනකොට උනත් ඔයාට ඒ වෙනුවෙන් අවශ්‍ය කරන පිටි වර්ග විශේෂයෙන්ම උඳු පිටි, සහල් පිටි, පාම් පිටි, කුරක්කම් පිටි මේ හැමදේම දැන් විජය කියන නමින් ගන්න පුළුවන්කම තියෙනවා. නම බලලා ගන්න විජය නිෂ්පාදන ගන්නකොට. ඒ වගේම පැල්වත නිෂ්පාදන, කිරියාශ්‍රිත නිෂ්පාදන ශිස්ත්‍රයේ දවන්තයා විදිහට අවුරුදු ගාණක් තිස්සේ ඔබට හොඳම කිරියාශ්‍රිත නිෂ්පාදන පෙළක් ලබා දෙනවා. කිරිපිටි පැකට් එකේ ඉඳලා යෝගට්, බටර්, අයිස් ක්‍රීම්, ගිතල් මේකිරි මේ හැමදේම ෆ්ලේවර්ස් ගොඩකින් ගන්න පුළුවන්. පැල්වත කියන නමින් ගත්තොත් ළඟම තියෙන අවුට්ලට් එකෙන් ගන්න. එහෙම නැත්නම් දිවිනපුරා තියෙන ඕනම සුපිරි වෙළඳ සැලකින් ඔයාට පැල්වත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්.
2: හඳහන ලොතරැය්‍ය ජීවිතය වෙනස් කරනවා. හදත් ඒ නිසා ඔයාගේ වියදම් අතරට පුංචි රුපියල් 40ක් වෙන් කරලා තියාගන්න.
3: ලග්නෙත් එක්ක ගලපලා ජයාංක ගලප ගත්තොත් අද දවසේ බිහි වෙන සුපිරි වාසනාවන්තයා බවට පත් වෙන්න පුළුවන්. ජාතික ලොතරැයි මණ්ඩලයේ හඳහන ටිකට් එකෙන්.
2: එමනම් අපි ආයේ හම්බෙන්නේ
3: හෙට උදේ 7ට. ගෙගෙනම් සුබ දවසක්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි මියන්ත්‍රක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176 679
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ශනික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් විසක් සමජයේ සියල් සිත් නිවේ සැනහේවා
5: FM 93.5 FM 93.7 La Kanda Radio

ITN. විසක් මංගල්‍යයට

යාළුව හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වෙන්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබ

0: ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්කවලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙංගු රෝගියෙකු වීමට පෙර ඩෙංගු මදුරුවන් මර්ධනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙන රිගිනලිය ප්‍රවෘත්ති සංස්කෘතිය චන්දන මාරසිංහ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. දනඩිතහනේ ලොතරැයියේ රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: එක්සත් රාජ්‍ය එමිරාජයෙන් පිටවහල් කළ ශ්‍රී ලාංකික තරුණයින් 7 දෙනෙකු කටුනායකට පැමිණ තිබෙනවා. මැද ප්‍රදේශ යුද්ධයේදී භාවිත කළ ඩ්‍රෝන් යාන මිසයිල්වල ඡායාරූප සහ වීඩියෝ දර්ශන ජංගම දුරකථනය තුළ තබා ගනිමින් ඒවාට කැමැත්ත සහ අදහස් ප්‍රකාශ කිරීමේ චෝදනාව මත එරට ආරක්ෂක අංශ මගින් ඔවුන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා. ඉනන්තරුව එම තරුණයින් 7 දෙනා පිටවහල් කර තිබෙන්නේ. එම පුත්කරින් සම්බන්ධයෙන් කටුනායක ගොන්තුරුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු නිලධාරීන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. තරුණයින් 7 දෙනා සංවිධානාත්මක අපරාධ කල්ලි හෝ මත විචාලයේ සමග සම්බන්ධතා පවත්වා ඇද්දයන් පිළිබඳව සොයා බැලීමයි එහි අරමුණ වී තිබෙන්නේ. ලෙබනනයේ හිස්බුල්ලා යටතට පහසුකම් මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල් ආරක්ෂකංශය සඳහන් කළා. ස්ථාන කිහිපයක් පදනම් කරගනිමින් ආරක්ෂකංශය යුද කලාපයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව දකුණු දිග කලාපෙන් සිවිල් වැසියන්ට ඉවත්වන ලෙසටයි දැනුම් දී තිබෙන්නේ. ඊශ්‍රායල් දේශ සීමාවේ සිට කිලෝමීටර 40ක් පමණ එපිටින් එම ස්ථාන පිහිටා තිබෙනවා. ලකුණු මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රිදම් වයිබ් බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි මෙක අපව ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙක අපව

0: අයිබුවන් සුබදස්සනක් ජයග්‍රහහි වාසනාවන්තු ප්‍රබෝධම දවසක් ගුඩ් මෝනිං සියලු දෙනාටම. අද මේ මාසේ 28 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේදී අපි උදෑසනින් හමුවන ලකඩ හඩ් බීට් එක. ඉතින් හත් දවස පුරාවට දවල් එක වෙනකල් ලකඩ හඩ් බීට් අහන්න පුළුවන් FM 93.5 FM 93.7. අද ලස්සන ප්ලේලිස්ට් එකක් අපි අරගෙන අවිල තියෙන ආස කරන සින්දු ගොඩක් හදත් ප්ලේලිස්ට් එකට අතුලත් වෙලා තියෙනවා. දැන් ඔන්න අද ඉඳලා වෙසක් සතියත් ආරම්භ වෙලා තියෙන්නේ. ඒ ඉඳලා වෙසක් සතිය ආරම්භ වුණා. එතකම අපි මතක් කරන ඕන අපේ ITN පූජා වෙසක් කලාපය පිළියන්දල නගරයේ අසුතෝ පැවැත්වෙනවා මෙවර. ඉතින් හැමෝම කියන ඔන්න කොළඹ තමයි වෙසක් බලන්න යන්න තියෙන්නේ. වෙසක් එකට කොළඹ තමයි ලස්සනමනේ. එන්න පිළියන්දල පැත්තට. ඒ ලස්සනවට දෙගුණ තෙගුණ කරගන්න පුළුවන් පිළියන්දල ITN පූජා වෙසක් කලාපයත් එක්ක එකතු වුණොත්. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සංවිධානය කරන වෙසක් කලාපයක් විදිහට කස්බෑව නගර සභාවත් සමගින් සංවිධානය කරන වෙසක් කලාපයක් තමයි පූජා වෙසක් කලාපය කියලා කියන්නේ. ඉතින් ඔබට පුළුවන් මේ මාසේ 30 වෙනිදා ඉඳලා අපි ඉන්නවා ජූනි මාසේ 3 වෙනිදා වෙනකන් පිළියන්දල වාටේ පැත්තට එන්න පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න ආරාධනා කරනවා සියලු දෙනාටම පිළියන්දල වෙසක් කලාපය ITN පූජා වෙසක් කලාපයටත් සම්බන්ධ වෙන්න කියලා. හරි, ලකඩ හඩ් බීට් එහෙනම් අපි අද දවසේදී මේ විදිහට ආරම්භ කරනවා. ඔයාලට පුළුවන් මේ පැත්තට එන්න 0703 93 5 93 7 0703 93 5 93 7 අපේ WhatsApp නම්බර් එක. ඔයාලට පුළුවන් මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මොනවා හරි ස්පෙෂල් වැඩක් තියෙනවද? දන්සල් එහෙම තියෙනව නම් ඉක්මනට පොඩ්ඩක් අපිව දැනුවත් කරන්න. හරිද? මොන වෙලෙදි තිබුණත් අපි ප්‍රමුඛත්වය දෙන්න එපයි නේද? ඔයාලගේ පැත්තේ තියෙන දන්සලට. ඒ වගේම තමයි තොරන් එහෙම පිළිබඳව විස්තර තියෙනව නම් අපිට දාන්න කොහෙද තියෙන්නේ කියලා. දැන් පොඩ්ඩක් ඔන්න වැස්ස චුට්ටක් පහව ගිහින් තියෙනේ. කොහොම නමුත් ඔය නිරුතදිග මෞසම සක්‍රිය වීමත් එක්ක දිවයිනේ නිරුතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය තවමත් බලාපොරොත්තු වෙනවා. මිලිමීටර 75ක පමණ වර්ෂාවක් ඇතේ වෙන්න පුළුවන් කියලා අදත් සඳහන් වෙලා තිබුණා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනවල. ඔය කූඩු එහෙම හදලා තියෙනව නම් පරිස්සම් කරගෙන දැන්ම එළිය එල්ලන්න යන්න එපා. මොකද වැස්සට එන හිරිකඩත් එක්ක කූඩු දියවෙන්න පුළුවන්. විශේෂයෙන්ම සවුකල වලින් හදපු කූඩු. හැබැයි පොලිතින් වලින් එහෙම හදන කූඩු වලට නම් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වුණාට අපි මෙවර අපේ තේමාව වෙලා තියෙන්නේ ප්ලාස්ටික් පොලිතින් වලින් තොර වෙසක් කුලලක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මධ්‍යම පරිසර අධිකාරියනොත් නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඔබට මතක ඇති මං කලිනුත් සඳහන් කරලා තිබුණා. ඔය පුළුවන් තරම් මෙවර වෙසක් කලාපයේ පොලිතින් ප්ලාස්ටික් වගේ දේවල් පාවිච්චි කරන්නේ නැතිව ස්වාභාවික ද්‍රව්‍ය විතරක් පාවිච්චි කරලා මෙවර වෙසක් කුලල සමරමු කියලා. ඉතින් මේ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම දන්සල් එහෙම තියෙනව නම් දන්සල් වල පාවිච්චි කරන ලංචීට් ඒ වගේම ඔය ප්ලාස්ටික් කප් මෙවර පාවිච්චි කරන්න එපා කියලා තමයි සඳහන් කරලා තිබුණේ. ඉතින් පරිසරයට හිතකාමී විදිහට මෙවර වෙසක් උත්සවය සමරමු කියලයි මධ්‍යම පරිසර අධිකාරියනොත් ඔය නිකුත් කරපු නිවේදනය සඳහන් වෙලා තියෙන්නේ. හොඳයි, අපි ලකඩ හඩ් බීට් එහෙනම් අද දවසේදී මේ විදිහට ආරම්භ කරන සූදානම්. අද පළවෙනි සින්දුව විදිහට අපි තවත් ලස්සන සින්දුවක් තෝරගෙන තියෙනවා. සනුක වික්‍රමසිංහගේ සින්දුවක් තමයි මම ලෑස්ති කරගෙන තියෙන්නේ. වෙසක් කාලෙත් එක නිසා ලස්සන සින්දුවක් මම තෝරගත්තා. අපි එහෙනම් සින්දුව අහලා බලමු. අහලා මේ පැත්තටම ආරාධනා කරනවා FM 93.5 FM 93.7 ලකඩ හඩ් බීට් එක එකතු වෙන්න. ලකඩ හඩ් බීට් අහන වෙලාවත් මතක් කරන්න. උදේ 10යි විනාඩි 12යි
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

0: සිතිලින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා.

0: Agenda Radio ITN.
1: උදේ 10 විනාඩි 18යි වෙලාව. ලැකඩ හાર્ට් බීට් වල පළවෙනි පැය ඔයා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. පළවතු නිෂ්පාදන පිළිබඳව මතක් කරන්න ඕන. පළවතු නිෂ්පාදන කියලා කියන්නේ අපේම රටේ අපේම දෙයක්. නැව් නැග නැති වස විස නැති අපේම රටේ අපේම දෙයක් තමයි පළවතු නිෂ්පාදන කියලා කියන්නේ. ක්‍රියාශ්‍රිත නිෂ්පාදන නම් අංක 1. ඒ පළවත විතරමයි. පළවතු නිෂ්පාදන පිළිබඳව මතක් කරද්දී අපේ රටේ අපේ දේශීය ගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරියස්වැන්නෙන් තමයි පළවතු නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. පළවතු නිෂ්පාදන ගත්තට පස්සේ පළවතු නිෂ්පාදන වල තියෙනවා පළවතු කිරිපිටියක මේද සහිත සහ මේද රහිත කියන කාඩ දෙකෙන් ඔබට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි පළවතු යෝගට් එක, පළවතු අයිස්ක්‍රීම් එක, පළවතු බටර් එක. මේ හැම දෙම ඔයාලට පළවතු නාමයට තේ මිලදී ගන්න පුළුවන්. පළවතු අයිස්ක්‍රීම් එක ගත්තත් ඔයා කැමති ෆ්ලේවර්ස් ගොඩක් ඕන දැන් ඔයාට පළවතු අයිස්ක්‍රීම් එකනොත් මිලදී ගන්න පුළුවන්. මම ඉක්මනට මතක් කරන්නම් අවුට්ලට් එකත්. ස්ටෑන්ඩ් තිලකරත්න මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දිය තියෙන ශාඛාව, බතරමුල්ල පළවතු ශාඛාව, ඒ වගේම අනුරාධපුර මරදන් කඩවල ශාඛාවත් ඔන්න අපිට විවෘත වෙලා තියෙන්නේ. මේ කියන ශාඛාවන් වලට ගිහිල්ලා පළවතු නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා ඔයාට මතක් කරනවා. උදේ 10 විනාඩි 19 වෙලාව අපි ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙන එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ සින්දුවක් තමයි මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. ඉතින් තාම මේ පැත්තට ආපු නැති කෙනෙක් නම් අපි නම්බේක මතක් කරනම් 0703935937 0703935937 අපේ WhatsApp නම්බේක. ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම බලන් ඉන්නවා එනකම්.

0: taşıma paha, anlatın ay taşıma hata.
1: Latin anı, Latin anı, Latin anı.
0: Lakanda Radio ITN.
2: Ratata vaga kiyana radio.
3: ලකඩහල් බීටහංගන වෙලාව මතක් කරනඟුදේ 10:23යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස්
3: කවුද ඩොක්ටර් යාද සුන්නද මම කිරිත් බොන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ
1: hina levi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
0: evening drive with chamit and charu
1: sama anugrahaya
0: rasayenut ihala gunayenut ihala vijaya tosse mishranaya
1: vijaya products ape rasaya rate samata lakkana sita nivana budupana sita nivana budupana
0: satyantaye ratri sumadhura dharma deshanaya senasurata ratri navata
5: minisat kamagana bana paden mohaya duralan
0: sasara maka pinpurana oba sita nivana budupana දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් විසක් සමජයේ සියල් සිත් නිවී සැනහේවා FM 93.5 FM 93.7 Lakanda Radio ITN
6: Mit Malvila
1: Budukiyata Daham Vivaranayak Daham Vivaranaya Anuradhapura Bhikshu Vishwavidyalaye Bauddha Adhyana Anshe Mahacharya Pujya Padegama Gnanissara Swamin Vahanse
7: ජීවිතය දිනින් දින අරගල වලින් පිරේ දෙනෙත් දවසින් දවස කඳුළු වලින් පිරේ ජීවිතයේ අරගල ඇති තැන එසේ කඳුළු මතුවන විට හිමියනි ඔබගේ බුදු බණවල අගය මට දිනින් දින දෙනේ එසේ මතුවන කඳුළු මල් නොවුනත් ඒවා මල් බවට පත් කරගෙන ඔබ සිරිපා වඳින්නට එනිසාම

0: ரேடியோ ITN ரத்தட வக කියන ரேடியோ
1: ලකඩ හඩ් විට හංගන වෙලාව මත කරන උදේ 10යි විනාඩි 31යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: හඩ් බී

0: හතලි අලුත්ම සම්පතකාබෝ
1: ගුණත්මක සහනිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීම යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකින් සඳහා ස්වංක්‍රිය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස් පෙන් හෝල්ඩින්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176779579
2: ITN ලක්හඬ පූජා සම්

සසරේ කතරේ අතරමඟ දම් අමා ආලෝකයේ විත ඔබ කැඳවා යන සතහම් පාරමිතාව පන්නේ පිටියේ ධර්මපාලි විද්‍යාලයේ බැතික

0: ලකඩ හඩ්බීට හංගින් වෙලා මතක් කරන උදේ 10යි විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. හඩ්බීට.

උදදහය විනාඩි 41ක වෙලාව ලකන හර්ට් බීට් වල පළවෙනි පැයේ ඔයා මේ විදිහට තවමත් එකතු වෙලා ඉන්නේ. වාට පුළුවන් මේ පැත්තට එන්න. එහෙම ආපු අය තිනව ගොඩක් යාළුවත් එකතු කරගන්න ඕන. දැනද මේ මාස 28 වෙනකොට අපේ මුස්ලිම් යාළුවන් නේ අපේ මුස්ලිම් හිතවතුන් අද දවසේදී හජ් උත්සවය සමරන දවස. ලොව පුරා මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන හජ් උත්සවය තමයි අදට යෙදලා තිබෙන්නේ. ඉස්ලාමීය මාස ක්‍රමය අනුව ඔය දුල් හජ් මාස 10 වෙනි දිනේදී පවත්වන උත්සවය මෙම නමින් හඳුන්වලා තියෙනවා. ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු ප්‍රධානතම වගකීම් පහ අතරින් අවසන් වගකීම හජ් වන්දනා වනවා. ඇති නැති පරතරය සහ විවිධ බෙහෙද දුරලා සමානාත්මතාවයේ සහෝදරත්වයේ ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධානතම අරමුණ වී තිබෙනවා. සෞදි අරාබිය මක්කම් පැවැත්වෙන හජ් වන්දනාවට හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාවක් ලෙස සැලකෙනවා. එතකම හජ් උත්සව වෙනුවෙන් දැන් ලංකාවෙත් විශේෂ ආරක්ෂක රථවාහන සරස්මක් මේ වෙනුවට ක්‍රියාත්මක වෙනවා. විශේෂ ආඥාවන් පැවැත්වෙන සියලු ප්‍රධාන මුස්ලිම් පල්ලි සහවට ප්‍රදේශ ආවරණය වෙන පරිදි පොලිස් නිලධාරීන් ආරක්ෂාව සඳහා යෙදවීමට පියවර ගෙන තිබෙනවා. ඒ වගේම තමයි මුස්ලිම් පල්ලියවට අධික රථවාහන තදබදයක් ඇතිවීම වැළැක්වීම සහ මැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසු කිරීම සඳහා විශේෂ රථවාහන සලස්මක් ද ක්‍රියාත්මක වෙනවා කියලා වැඩිදුරටත් සඳහන් වෙලා තියෙනවා. එතකම අපිට WhatsApp message කරපු යාළුව කට්ටියක් ඉන්නව ඉක්මනටම එකතු කරගන්න ඕන. අපි යමු WhatsApp chat එක පැත්තට. මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මට messages දාලා තියෙන යාළුව ගොඩක් ඉන්නවා. සුබම සුබ දවසක් වේවා. හායි කොහොමද ඔයාට? අද මට බොදු සින්දුවක් ඕනි. ශාක් බෙග් මහත්මයාගේ සකල සතම බොදු බැතියන් සින්දුව දෙනවද කියලා අහලා තියෙනවා. ඔයාව කොහේ හිටියත් අහනවා. අද නම් මේ පැත්තට පොඩ වැස්ස. ඒකනේ පොඩි පොඩි වැස්ස තියෙනවා හැම තැනටම. මේ වෙලාවේ ලකනහන කට්ටියක් ඉන්නවා. යා message කරලා තියෙන අපේ කොටිකවතුන් චන්දිම ගුණවර්ධන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එයා මේ වෙලාවේ එකතු කරගන්නවා දෙවුනි, තිමිර, පුන්සඳි, යුවෙන්දි, ඒ වගේම යමුනා පුංචි, වජිර පුංචි, අනෝමා පුංචි, අම්මා, ඒ වගේම දිලීපවත් ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. එහෙනම් ඔන්න ලැකර හાર્ට් බීට් වලට පළවෙනි පැයට ඔයාලා කට්ටියම ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. ගුඩ් මෝර්නින්, කොහමද ඔයාට? අපි නම් හොඳින්. අපිටත් සින්දුවක් ඕනි කියලා එකතු කරගන්න කට්ටියක් ඉන්නවා. යාළුවා තාදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ඉනෝකා, මානෙල්, කුසුම්, කුමාරි, මොනිකා, ගයා, චමිලා, ජනා, ඒ වගේම පුෂ්පා, චූටි කුමාරි, සිද්මා, නිසංසලා, ඒ වගේම අනුදි තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. නුදි නේද? නුදි මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරණ එකතු කරගන්න ලකන හાર્ට් බීට් වලට සෙට් එක මොන වැඩ කරන ගමන් අපිව අහගෙන පරිස්සමට වැඩදි කරගන්න. ඉජි අනුර පුස්සල්ලා වින්දලා අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. BF ජනපදේ ඉඳලා ආයෙත් එකම අයබෝන් සුබ දවසක්. මාවත් සින්දුවකට එකතු කරගන්න. බරුදල්පොල අපේ SL ප්‍රනාන්දුයි මැසේජ් එක දාලා තියෙන්නේ. එතකම යනවා කොහෙටද? සින්දුවකට එකතු කරගන්න. ගෝනපොල කුඹුක්කන ඉඳලා කුඹුකෙන් ඉන්නවා අපේ ගීතානි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මේ ගීතානි එකතු කරගන්න ඔයාගේ හස්බන්ඩ් මෙන්ඩිස්ව, ඒ වගේම දුව රේකා, ඒ වගේම දිනේෂා, පුතා ඉන්නවා රුචිර, රුවන් සුරාජ්, ඒ වගේම මුණුබුරන්, තවීෂ්, ඒ වගේම රිෂ්ණි, ජේස්වත් ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. වඩපාත ලක්ෂ්මන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. එතකම පහේ කණුවේ ට්‍රින්කෝ පහේ කණුවේ අපේ පුංචි බණ්ඩා මේ වෙලාව පහන් ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ගුඩ් මෝර්නින් ගිහන් මල්ලි, අපිවත් ලක්කන හાર્ට් බීට් අහ, අපිත් ලක්කන හાર્ට් බීට් අහගෙන ඉන්නේ. ලස්සන සින්දු ගොඩක් ඕනේ කියලා අපේ නුවරින් ප්‍රියංකයි මැසේජ් එක දාලා තියෙන්නේ. අනිවාර්යෙන්ම යවත් එකතු කරගන්නවා. සතුන් මැරීම පාපයක් බව සිතන සියලු දෙනාටම සෙත් වේවා කියලා මට මැසේජ් එක දාලා තියෙන අපේ සරත් චන්ද්‍ර ඩයස් කලේ කඩේ රයිගම ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා. සිද්මින, අයිබුවන්, ගොඩ කාලයකට පස්සේ කොහොමද සහෝදර? අපිත් අහගෙන ඉන්නේ. සුබ දවසක් ඔයාට කියලා මැසේජ් එක දාලා තියෙනවා අපේ ආදරණීය මිත්‍රයා සිද්මින. ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ. අයියේ මටත් සින්දුවක් ඕනේ. අපේ දසුන් තමයි මැසේජ් එක දාලා තියෙන. දසුන් අනිවාර්යෙන්ම සින්දුවක් දෙනවා, බය වෙන්න එපා. සුබ දවසක්, සුබ දාසරක්, සිතුම් පැතුම් මෙටුවන ලස්සන දවසක් වේවා ඔයාට. ගිහන් මල්ලි, අද නම් අපිට හොඳට වැස්ස. සීෂෙල්ස් වලට මා තහනවා වැඩ කරන ගමන් ලකන අහන හැමෝම අත ඔයාවත් එකතු කරගෙන අහමු ලස්සන සින්දු ටිකක් කියලා. අපේ සීෂෙල්ස් වල ඉඳන් බණ්ඩාරගම ප්‍රදීප් ලංකා තමයි මැසේජ් එක දාලා තියෙන. ආදරේ හැමදාමත් ලක්කනට කියලා ගොඩක් ස්තුතියි. ඒ ආදරේට ඔයාගේ එතකම අපි යන්න හදන්නේ. තවත් ඉන්නවා අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. අපිත් ලස්සන සින්දුකට එකතු කරගන්න. අහස්නා, පහන් වී, ඒ වගේම රන්ස යන බබාලයි, මහත්තයා රණිදු කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තින අපේ තැලිගම දිල්. දිල් ඔන්නවත් ආදරෙන් එකතු කරගන්නවා කට්ටියම ලකන හાર્ට් බීට් වලට. එහෙනම් ඔන්න සෙට් එකට මම ලස්සනම ලස්සන සින්දුවක් ක්ලාස් කරගෙන තියෙන ඊළඟට
ගොඩක් කටේ මිල්ටන් මල්වාරච්චි මහත්මයාගේ සින්දුවක් ඕනි කියලා මැසේජ් කරලා තිබුණා. ඔන්නද ප්ලේලිස්ට් එකට අපි දාගෙන තියෙනවා. තවත් ලස්සන සින්දුවක්. අපි හනන් සින්දුව අහලා ආයි මේ පැත්තෙමු. ලකර හඩ් බීට් අහන වෙලාවත් මතක් කරගෙනම සින්දුවට යන්න මුදේ 10යි විනාඩි 46යි. තාමත් මේ පැත්තට මැසේජ් එකක් දාන්න බැරි වුණා නම් පරක්කුණෑ වට එන්න පුළුවන්. මං එනව දවල් 1 වෙනකන් ලකර හඩ් බීට් අරගෙන ඇවිල්ලා 0703935937 තමයි අපේ නම්බර් එක. එක්වෙන්ට මැසේජ් එකක් දාන්න මේ පැත්තට.

0: මාසුවන් ක්‍රිය විකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අවතන්න 0117 679 579.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකන දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාමි.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: තොරමින් තොරණට ලක්කන වෙසක් සැරිසර ලක්කන සැරිසර
1: ප්‍රියන්දරසි වයිසාග පූජ සමිතිය විදුලබ කුමාරයාගේ චරිත කතා අරගත් වෙසක් තොරණ මෙවරත් ප්‍රියන්දර වෙසක් කලාපයේ සමග ප්‍රදර්ශනය කරනවා. එම වෙසක් තොරණ ශ්‍රී වයිසාග පූජ සමිතිය මගින් ප්‍රදර්ශනය කරන්නේ 35 වෙනි වතාවට ප්‍රධාන සංගීතඥ පීටි හර්ෂන් මහත්මයා. ඒ වගේම මෙම තොරණ වසර 35 පුරාවට ප්‍රියන්දර නගරේ නොකඩවා ප්‍රදර්ශන වන තොරණ මෙවරත් වෙසක් කලාපයේ සමග ප්‍රියන්දර ශ්‍රී වයිසාග පූජ සමිතිය අඩි 61 උස අඩි 64 පළල බල් ප්ලස් එකහමාරක් පමණ තියෙන දර්ශනීය තොරණක් මෙවර ප්‍රියන්දරසි වයිසාග පූජ සමිතිය මගින් ප්‍රදර්ශනය කරනු ලබනවා.
0: ලක්කන වෙසක් සැරිසර ලක්කන

උදේ 10:55 වෙලාව ලකන හાર્ට් බීට් එක නංගුණ අපිට පළවෙනි පෑය ඉවර කරන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපි ආපහු හම්බ වෙන මේ සින්දුවෙන් පස්සේ පෑය ප්‍රවෘත්ති වලින් පස්සේ එතකන් අපිව සතුටින් ආදරෙන් අහගින්න කියලා ඔයාලට මතක් කරනවා. ඊළඟ පෑයට යන්න කලින් ඔයාලට තියෙනවා පළවත් නිෂ්පාදන පිළිබඳව මතක් කරගෙන යන්න. ක්‍රියාශ්‍රද නිෂ්පාදන නම් ලංකාවේ අංක 1 නිෂ්පාදන පළවත් නිෂ්පාදන. පළවත් නිෂ්පාදන පිළිබඳව මතක් කරද්දී පළවත් කිරිපිටියකට හම්බ වෙන්නේ ප්‍රධානතම තැන. ඇනෝන් ඉස්සරහට දන්සල් කාලේ එහෙම දිනවනම් කිරිතේ දන්සලක් එහෙම දෙන්න ඉන්නවනම් පැල්වත්ත නිෂ්පාදන තෝරගන්න කියලා තමයි මම ඔයාලට මේ වෙලාවේ යෝජනා කරනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි වසවිස නැති නැවුණගෙන තිය අපේම රටේ අපේම නිෂ්පාදනයක් පැල්වත්ත කියලා කියන්නේ. වර්ධන් පැල්වත්ත කිරිපිටියක මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම මිලදී ගන්න පුළුවන්. පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් අවුට්ලට් ටිකත් මම ඉක්මනට මතක් කරගෙන යන්නම්. ස්ථාලේ දිලගරන්ද මාවත නුගේගොඩ ගාලුබාර කොල්ලුපිටිය දින ශාඛාව මාළඹ අරංගල හන්දියේ තියෙන ශාඛාව බතරමුල්ල පළවත්ත ශාඛාව නාවෙණෙන් විවෘත වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අනුරාධපුර මර්දන් කඩවල ශාඛාවත් ඔයාවෙණෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ ශාඛාවන් වලට ගිහිල්ලා වාඩ පළවත්ත නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් යන්න ළඟම තියෙන සුපිරි වෙළඳසැලට ගිහිල්ලා පළවත්ත නිෂ්පාදන මිලදී ගන්න කියලා ඔයාට මතක් කරනවා. හරි, අපි වෙන ලකඩ හાર્ට් බීට් පළවෙනි පැයට මේ විදිහට සමුදෙනවා. අපි ආපහු හම්බ වෙන්නේ අලුත් පැයකදී. මේ පැයේ ප්‍රවෘත්ති වලින් පස්සේ එතකන් ඔය විදිහට ඔය ආදරෙත් එක්ක අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලට මේ වෙලාවේ ආරාධනා කරනවා. ලකඩ හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙන

0: ලක්කන ප්‍රවෘතිය සමගින් බම වෙනු රෙගින්නලිය ප්‍රවෘතිය සංස්කරණය චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි අටේ NLB දනට තහනය ලොතරයිය රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන් සම්පත තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින්. වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: ශ්‍රී ලංකා රුසියා සන්නද්ධ හමුදා අතර සහභාගීතාවේ වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්ුණා. ඒ රුසියාවේ සංචාර නිරතව සිටින ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයා වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්තා මහතා සහ රුසියා ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් සහ රාජ්‍ය උපදේශකවරයා අතර දිගුකාලින ආරක්ෂක සහභාගීතාවේ සහ යුද තාක්ෂණික සහභාගීතාව ඇතුළු කරුණු පිළිබඳවයි එහිදී අවධානය යොමුණේ. හොමු සමුද සන්ධිය ආසන්නයේදී ඉරානයට ඇත ඩ්‍රෝන් යානා රැසක් විනාශ කළ බව අමෙරිකා ආරක්ෂකංශය ප්‍රකාශ කළා. බණ්ඩාර අබ්බාස් කලාපයේ සිට එල්ල වූ ප්‍රහාර වැළැක්වීමට ඔවුන් පියවරගෙන තිබෙනවා. සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක අවස්ථාවේදී ඉරානය සහ අමෙරිකාව අතර ආතතිය උත්සන්න වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුවක්ද සිදුව තිබෙනවා. ලක්නේ ප්‍රධාන පැවති ප්‍රකාශයේ දහවල් 12ට බලාපොරොත්තු වන.
3: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලකන්ද රේඩියෝ ITN

0: එකලහයි විනාඩි 8යි වෙලාව ලැකඩ හාඩ් බීට් එකෙන් ගොන්න අපි අලුත් පැයකින් මේ විදිහට වැඩ ආරම්භ කරනවා. සාමාන්‍යයෙන් දැන් වලට එනවා ගොඩක් මැසේජස්. දැන් ගොඩක් වෙලාවට ඉලෙක්ට්‍රිසිටි බිල් එක පවා දැන් එන්නේ මැසේජ් එකකින්. සමහර මැසේජස් අපිට එවනවා. අපේ මැසේජ් එක එවලා තියෙන්නේ මොනවද? මේවා කොහොමද මොකද්ද පණිවිඩය කියන එක සමහර වෙලාවට අපිට තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා. දැන් ඔක ලෝක ඉතිහාසයේ ගත්තට පස්සෙත් ලෝක ඉතිහාසයේ වෙච්ච තවත් එක් අඩුපාඩුවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ගොඩක් වෙලාවට දැන් ඔය මේ විවිධ රටවල යුද ගැටුම් පවා ඇතිවෙලා තියෙනවා මෙන්න මේ ප්‍රශ්නය හින්දා. දැන් මම පොඩ්ඩක් යන්න හදන්නේ ඉතිහාසයේ පැත්තට. පොඩි කතාවක් කියලම ඉන්නම්. ක්‍රිස්තු පූර්ව 512 විතර පර්සියානු අධිරාජ්‍යයට පර්සියානු අධිරාජ්‍යවරයාට අවශ්‍ය වෙලා තියෙනවා කළු මුහුදට උතුරින් පිහිටි ප්‍රදේශයක් අත්පත් කරගන්න. ඉතින් මේ ප්‍රදේශය අත්පත් කර ගැනීම වෙනුවෙන් ඔහු ඊළඟට සැලසුම් හැදුවා. මේ ප්‍රදේශය අත්පත් කරගන්නේ කොහොමද, සටන් මෙහෙවන්නේ කොහොමද කියන එක පිළිබඳව සැලසුම් හදලා ඔන්න දැන් සටනට අවතීර්ණ වෙනවා. එතකොට දැන් මේ ප්‍රදේශය බහරව සිටින යුද හමුදාව, එහෙම නැත්නම් මේ ප්‍රදේශයේ හමුදා නිලධාරීන් දැන් මේ තමන් වෙත එන ඉලක්කය පිළිබඳව, එහෙම නැත්නම් මේ අභියෝගය පිළිබඳව ඔවුනුත් පූර්ව දැනුවත් වීමෙන් තමයි හිටියේ. ඉතින් ඔවුනුත් සටනට සූදානම් වෙලා හිටියා. කොහොම නමුත් දැන් ඔන්න මුහුණට මුහුණ ප්‍රතිවාදීන් සටනට එන බව දැනගෙන ඔවුනුත් ලෑස්ති වෙලා මවුනුත් පිටත් වුණා මේ සටන කරගෙන යන්න. කොහොම නමුත් දැන් මේ දෙපිරිසම මුහුණට මුහුණ හමු වෙනවා. ඒ අතරතුර දැන් ඔය යටත් කර ගැනීම සඳහා අවශ්‍ය වෙලා තියෙන ප්‍රදේශීය බහරව සිටින හමුදා නිලධාරියා විසින් පර්සියානු අධිරාජ්‍යවාදියාට එක්තරා සංදේශයක් එවනවා. ඒ සංදේශයේ සටහන් වෙලා තියෙන්නේ යම් සංකේත ටිකක් තමයි එවලා තියෙන්නේ මේ සංදේශයක් විදිහට. සංදේශවල සඳහන් වෙලා තිබුණේ සත්වයින් කිහිප දෙනෙක් සහ ඊතල කිහිපයක් තමයි මේ සංදේශයේ සටහන් කරලා තිබුණේ. විශේෂයෙන්ම මීයෙක්, ඒ වගේම මැඩියෙක් සහ එක්තරා කුරුල්ලෙක් තමයි සතුන් තිදෙනා විදිහට නම් කරලා ඉවර තිබුණේ. ඒ වගේම යුද උපකරණ විදිහට ඊතල තමයි ඔහුට මේ සංදේශය සටහන් කරලා තිබුණේ. කොහොම නමුත් දැන් මේක දැකපු පර්සියානු අධිරාජ්‍යවාදියා හිතුවා මේ එවල තියෙන සංදේශය, ඒ කියන්නේ ඔහු අවිබිම තබා හරවීමට සූදානම්, යටත්වීමට සූදානම්, ඒ වගේම අපේ රටේ සම්පූර්ණ ජනයා සහ සියල්ල ඔහුට බාර දීලා අපි මේ රටින් කුරුල්ලෙක් විදිහට පිටවෙල යනවා කියලා තමයි මේ සංදේශයේ සටහන් වෙලා තියෙන්නේ කියලා පර්සියානු අධිරාජ්‍යවාදියා හිතුවලු. ඉතින් මේ වෙලාවේ ඔහු තීරණය කරා හොඳයි, ඔහු යටත් වෙන්න සූදානම් නම් අපි මොකටද ආපහු නිකන් යුද්ධයකට යන්නේ, ඇයි අපි මෙහෙම බොරුවට සටන් කරන්න යන්නේ කියලා ඔහු තේරුම් ගත්තලු. ඊට පස්සේ ඔහු පියවර ගත්තලු, අපි අඩියක් පිටිපස්සට යන්න ඕන, සටන් කරන්න අවශ්‍ය නැහැ කියලා ඔහු පියවරක් පසුබැස්සා. ඉන් අනතුරු ඔහු නැවතත් පර්සියානු අධිරාජ්‍යවල පිටත් වෙනවා. ඒ අතරතුර එදා රාත්‍රියේ තමයි හොඳම සිද්ධිය වෙන්නේ. දැන් අර යටත් කරගන්න දීපු ප්‍රදේශයේ බහර හමුදාව බහර නිලධාරියා, ඒ වගේම ප්‍රදේශයේ හමුදාවන් ඔන්න මේ ප්‍රදේශයට පහර දෙන්න පටන් ගන්නවා. එදා තමයි පර්සියානු හමුදාව ඔවුන්ට පරාජයට පත් වෙන්න සිදු වුණා. එදා රාත්‍රියේදී තමයි මේ ප්‍රහාරය සිද්ධ වෙන්නේ. ඉන්නනතුරුව මේ ඔය යටත් කරගන්න පර්සියානු අධිරාජ්‍යවාදියා යටත් කරගන්න දීපු ප්‍රදේශයේ බහර හමුදා නිලධාරියා සඳහන් කළ තිබුණා ඒ සංදේශයෙන් ඔහු එව්වේ මෙන්න මේ වගේ තේරුමක් කියලා. ඔබ පක්ෂියෙකු ලෙස මේ ප්‍රදේශයේ නිගිලී නොගියොත්, එහෙම නැත්නම් මීයෙක් වගේ මේ ප්‍රදේශයේ සැඟවී සිටියේ නැත්නම් කියලා තියෙනවා. මීයෙක් වගේ මේ ප්‍රදේශයේ සැඟවිලා හිටියේ නැත්නම්, එහෙම නැත්නම් ඔය නාන තටාකයක ඔය තටාකයක සිටින මැඩියෙක් වගේ සැඟවී සිටියේ නැත්නම්, ඔබට අපගේ ඊතලවලට ගොදුරු වෙන්න සිදු වෙනවාමයි කියලා තමයි ඔහු සංදේශයෙන් කියලා තියෙන්නේ. නමුත් අර අධිරාජ්‍යවාදයා කලින් හිතුවේ අවි බිම තබා යටත් වෙන ඔවුන් සූදානම්, ඔවුන්ගේ සම්පූර්ණ දේශයම බහර දෙන සූදානම්, එවැගේම ඔවුන්ගේ සියලු ජනතාව බහර දෙන සූදානම්, එවැගේම සියල්ල බහර දීලා පක්ෂයක වගේ ගිලි යන සූදානම් කියලා තමයි අධිරාජ්‍යවාදියා හිතුවේ. කොහොම නමුත් අර හමුදා නිලධාරියා වෙන තිබුණු පණිවිඩේ සටහන් වෙලා තිබුණේ ඔබ මීයෙක් වගේ සංගවි නොහිටිය හොත්, එහෙම නැත්නම් ඔය තටාකයක සිටින ගෙම්බෙක්, එහෙම නැත්නම් මැඩියෙක් විදිහට සංගවි නොහිටිය හොත්, එහෙම නැත්නම් මේ ප්‍රදේශයෙන් ඔබ ඉවත් නොවුනොත් ඔබට අනිවාර්යෙන්ම අපේ ඊතලවලට ගොදුරු වෙන්න වෙනවා කියලා. ඉතින් කොහොම නමුත් මේ සංදේශය තේරුම් ගත්තේ දෙවිදිහකට. අන්තිමට පර්සියානු අධිරාජ්‍යවාදියාට මේ හමුදාවට පරාජයට පත් වෙන්න සිදු වුණා. ඉතින් ඔය ලෝක ඉතිහාසය ගත්තත් ඔය විදිහෙම යුද ගැටුම් වාර්තා වෙලා තියෙන්නේ හරියට Tamanට පණිවිඩයක් නිසියාකාරව ග්‍රහණය කරගන්න බැරි වුණාට පස්සේ ඒවට ප්‍රතිවිරුද්ධ විදිහට උත්තර දෙන්න ගියාට පස්සේ තමයි නොයෙකුත් ගැටුම් ඇති වෙලා තියෙන්නේ. අපිත් අර සඳහන් කරන්න සමහර වෙලාවට එවන මැසේජස් අපිට තේරෙන්නේ නැහැ. ඒක හින්දා තරහ වෙන්න එපා මැසේජ් එකක් එහෙම වැරදුනොත් එහෙම. හරි ලකඩ හાર્ට් බීට් එහෙනම් අපි ඔන්න දෙවෙනි පැය මේ විදිහට ආරම්භ කරනවා. ආරාධනා කරනවා ඔබට FM 93.5 FM 93.7 ලකඩ හાર્ට් බීට් එක එකතු වෙන්න. අපි මේ පැයත් ලස්සන බොදු බැති ගීයකින් මේ පැය ආරම්භ කරන්න හිතුවා. ආරාධනා කරනවා FM 93.5 FM 93.7 දවල් 1 වෙනකන් ලකඩ හાર્ට් බීට් එක එකතු වෙන්න කියලා. අපි එහෙනම් සින්දුවට ගිහිල්ලා ආයෙ මේ පැත්තටම වෙලාවත් මතක් කරගෙන යන්නම්. 11යි විනාඩි 14යි.
1: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා සෙත් සුවඳින් පිරේවා.

Lakhanda Radio ITN Dhammapade Tathagata Sambuddha Deshane Sanatana Madhura Bhashane Sakala Manushya Vargyage Buddhi Mahime Saha Jnana Darshane Kuta Prapta Kiriminda Laukika Menma Lauturavu Vimukti Margaya Elipeheli Kiriminda Deshita Sambuddha Vachane Haraya Dhammapadehi Antargata Veyi Dhammapade සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: ලක්හඬ සමග බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: Radio ITN. ලකඩ හර්බිට හංගින වෙලාව මතක් කරනනම් 11 විනාඩි 22යි.
1: දශක ඝාතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදී දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 7374.
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස්
3: කොහොමද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අයියා මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
2: hina baby sindu hanna fm 93.5 fm 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න.
5: Evening drive with Chamit and Charu.
6: Sama anugrahaya.
5: Marksman samuha vyapare vithin genwa apita harina dan navanimawakin ena Domas Entry Wikiti miyantrika sadambara himikaruwiku wanna. Adama mutanna 01177 679 579.
7: ITN Lakhanda Pooja
8: Sambu.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.
4: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් විසක් සමජයේ සියල් සිත් නිවී සැනහේවා.
5: FM 93.5 FM 93.7 Lakanda Radio ITN
6: 11:25

0: කීවඩුවා හීදන්ඩිහි ඇද හරින්නාක් මෙන් බුද්ධිමතා සිලවෙන්නා වූ චපල වූ සිත නුසුදුසු අරමුණු කරා යාමට නොදී හික්මවා ගනි.
1: As a fletcher straightens an arrow, the wise man straightens his mind, which is trembling, fickle, difficult to control, and hard to keep away from sense objects.

0: Black Hunter Radio ITN
1: රටට වග කියන රේඩියෝ
2: 11 විනාඩි 31යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: මංගල්‍ය සහ වෙසක් කලාපය
1: ජුනි 2 දක්වා මිතෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායිම්බල මධ්‍ය විද්‍යාලීය පරිශ්‍රයේදී
0: බෞද්ධ උරුමයේ අභිමානීය සමරන්න බොදුසි පුබුදන්න ඔබත් එක්වන්න
2: ලෝකානුකම්පාව
1: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හඬි
0: බෙතිබර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි හાર્ට් බීට්
3: ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ප්‍රවර්ධන නිලධාරී අපි සම්බන්ධ කරගෙන සූදානම් වෙන සිටින චින්තක ගුණතිලක මහත්මයා ආයුබෝවන් සුබෝදාසනක් ඔබතුමාට අපි ඔබතුමාගෙන් අහන්න කැමති දැන් මේ රාජ්‍ය වෙසක් කලාපයේ සමග සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඒ වගේම ඔබේ දායකත්වය සම්බන්ධයෙන් අපිට පොඩි පැහැදිලි කිරීමක් කරලා ඉමිස්සෙලම.
4: ඔව් අපි 2570 රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් ඊයේ දිනේදී ඒ කියන්නේ මේ මාසේ 27 වෙනිදා ගරු ජනාධිපති අනුර කුමාර මැතිතුමාගේ ප්‍රාණස්තේන් මාතර තියගොඩ මිදැල්වල පුරාණ විහාරස්ථානයේදී රාජ්‍ය වෙසක් උත්සවය ආරම්භ කරන ලැබුවා. ඒකට අපි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව වෙනුවෙන් රාජ්‍ය වෙසක් සතිය පුරාවටම මෙහි පැමිණෙන බැතිමතුන්ට අපේ සංස්ථා නිෂ්පාදන වෙන බෙලිමල් රසම් පානය නොමිලේ ලබා දීමට කටයුතු කරනවා. ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව කියන්නේ දේශීය වෛද්‍ය නිෂ්පාදනයේ ප්‍රමුඛයා ලෙස දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවට ඖෂධ නිෂ්පාදනය ලබා දෙන රාජ්‍ය ආයතනය. අපි දැනට ඖෂධ 200කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කර ලබා දෙම කටයුතු කරනවා. අපිට ඒ ඖෂධ ඕගලන්ට අද දිනෙත් මෙතනදී එන සියලු දෙනාටම නිරීක්ෂණය කරමින් පැමිණ හැමෝටම උණුසුම් රසම් පානයක් සහ බිලිමල් පානයක් රසවිඳීමට අවස්ථාව ලැබෙනවා. ඒ රසම් පානය සහ බිලිමල් පානය රසවිඳින ගමන් මෙතෙන්ට ඇවිල්ලා මෙම පුරාණ රජමහා විහාරයේ ඒ වැඳපුදා ගන්න සියලු දෙනාටම අපි ආරාධනා කරනවා.
3: හොඳයි බෙහෙම් නිස්තුතිය චින්තක මහතා අපිත් එක්ක මේ වෙලාවේ අතිශය කාර්යබහුල මොහොතක වුණත් අපිත් එක්ක මේ වෙලාව එකතු වුණා. තැතින් ඔන්න ඊ දවසේ ඉඳලා වෙසක් රාජ්‍ය උත්සවය ආරම්භ වුණා. මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙනමින් ඉතින් ඔබත් ඒ ආශ්‍රිතව ඉන්නව නම් මේ වගේම වෙසක් කලාපෙට යන කෙනෙක් නම් අපිත් ඔබට ආරාධනා කරනවා යන්න ආයුර්වේද ඖෂධ සංස්ථාව මගින් සංවිධානය කරලා තිබෙන බෙලිමල් නොමිලේ ලබා දෙනවා කියලා සඳහන් කරා යතුමන්. ඒ වගේම රසම් කෝපයක රස විඳින්න ඔන්න ඔබට අවස්ථාව උදා කළ දීලා තියෙන්නේ. ඉතින් ඔබත් ඒ ප්‍රදේශයේ එම වෙසක් කලාපේ නැරඹීමට යන කෙනෙක් නම් අපි ඔන්න ඔබට ආරාධනා කරනවා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ කුටියට ගිහිල්ලා ඔවුන් සමගින් සම්බන්ධ වෙලා නිෂ්පාදන පිළිබඳවත් ඔබට වැඩි වැඩියෙන් දැනගන්න හැකියාව ලැබෙනවා. 11 විනාඩි 36 වෙලා වලකඩ හાર્ට්බීට් වල දෙවෙනි පැය ඔයා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. අපි ලස්සන සින්දුවක් තෝරගෙන තියෙනවා ඊළඟට. සින්දුවට යන කලින් වට පළවත නිෂ්පාදන පිළිබඳව මතක් කරන්න ඕන. පළවත නිෂ්පාදන කියලා කියන 100%ක්ම අපේ රටේ අපේම නිෂ්පාදනයක් බයනතෝ මිලදී ගන්න. අපේ රටේ කිරිගොවීන්ගෙන් ලබා ගන්නා වූ ඒ කිරිඅස්වැන්නෙන් තමයි පළවත නිෂ්පාදනය කරන්නේ. ඒකෙහිඳ බයනතෝ පාවිච්චි කරන්න පුළුවන් අපේම රටේ අපේම නිෂ්පාදනයක් හින්දා. ඒ වගේම තමයි පළවත නිෂ්පාදන පිළිබඳව මතක් කරගෙන යද්දී ඒවා මිලදී ගන්න පුළුවන් අවුට්ලට් ටිකත් අපි අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන. ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලපිටිය තියෙන ශාඛාව, මාළඹ අරංගල හන්දියේ තියෙන ශාඛාව ඔබ වෙනුවෙන් වෙවුර්තයි, බතරමුල්ල පළවත ශාඛාව, ඒ වගේම අනුරාධපුර මර්දංකඩවල ශාඛාවත් උනා වෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ ශාඛාවන් වලට ගිහිල්ලා පැලවත නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලාත් ඔයාලට අපි මේ වෙලාවේ මතක් කරනවා. අපි ඊළඟට තෝරගෙන තියෙන්නේ සනුකගේ ලස්සනම ලස්සන සින්දුවක්. සින්දුවට යන්න කලින් වෙලාවත් බලලම ඉමු. ලකන හાર્ට් බීට් අහන වෙලාව මතක් කරගෙන අපි සින්දුවට යන්නම්. 11 විනාඩි 37යි.
2: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලාගන්න.
5: මේ සමහර හඳුන්කුරු පත්තු කලට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
6: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.
8: Heartbeat.

0: 11 විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
2: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
0: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ආදරය බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jamie.

එකලහයි විනාඩි 48 වෙලාව අපිට මැසේජ් කරපු යාළුවෝ කට්ටියක් ඉන්නවා ඉක්මනට එකතු කරගන්න. අම්බේ පිටේ ඉඳලා රේණුකා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අද ගෙදර හැමෝම ඉන්නවා. අපි හැමෝටම අහන ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න. පොදු පිටේ වාද්‍ය අපේ සමන්ත තමයි මැසේජ් එක දාලා තියෙන. ආදරෙන් එකතු කරගන්නවා. හයි අයියේ පානදුර ඉඳලා අපිත් වහගෙන ඉන්නවා. මේ පාර වෙසක් එක දවසට ෆෘට් සලාඩ් දන්සලක් දෙන්න තමයි ඉන්නේ. අපේ බොස්වත් එකතු කරගන්න. ශාන්ති, ශාන්ති අයියා. ඒ වගේම නිලුවක් ඇතුළු වැඩ කරන සෙට් එකම එකතු වෙලා තමයි දෙන්නේ. එලවත ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අනිවාර්යෙන් ඔය පැත්තට આવොත් අපි දෙන්නම් හරිද? ඩිලා නිරෝෂ හංගල් ඉඳලා අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. ලලිත් පොන්නම් පෙරුමගේ සින්දුවක් ඕනි කියලා. බලමු අපි try එකක් දෙන්නම් ඩිලාන්. ජයමාම කොහොමද? සුබ දවසක් වේවා. ගිහන් පුතා සුබ දවසක් වේවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. ලකඩ හાર્ට් බීට් හදත් අපි අහගෙන ඉන්නවා. සින්දුවකට එකතු කරගන්න. අපේ බොස් උපුල්ව, ඒ වගේම පොඩි බොස් වරුණ, ලක්ෂ්මී මිස්, චම්පා මිස්, මදුෂංක, ජගත්, විහංගා, ගයානි කටේ මගතු කරගන්න කියලා ජයමා මැසේජ් එක දාලා තියෙන්නේ. හේතකම අපි ආපහු යන්න හදන්නේ. කෑගල්ල පැත්තට ඉඹුල් ගස් දෙනී ඉඳලා අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. අපේ උදේශිකා නිරූපමාලා අත මේ වෙලාවේ ආදරෙන් එකතු කරගන්නවා ලක්කඩ හાર્ට් බීට් වලට. ගුඩ් මෝර්නින් ඩුබායි වලින් මහේෂ්. අද නිවාඩු දවසේ අම්මලාගේ ගෙදර ආවා. කටේම ලක්කඩ අහගෙන ඉන්නේ. අම්මා, දුව චෙනායා, ඒ වගේම වයිෆ් නිමේෂවත් ලක්කඩ අහන හැමෝමවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. නාරම්මල ඉඳලා ධම්මික සරත් අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. සුනිල් අයියා, ඉන්දික තිස්ස අයියා, ඒ වගේම ආයතනයේ සියලු දෙනාම වගේ මේ වෙලාවේ ලක්කඩ අහන හැමෝමවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. සුබ වෙසක් මංගල්‍යයක් වේවා සමටම. හයි ගීත් ගුඩ් මෝර්නින් ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. අනුරාධපුර එයාපෝර්ට් රෝඩ් එකේ අපේ සංචිව දහනායක මැසේජ් එක දාලා තියෙන්නේ. කොහොනේ මගේ සින්දුව දුන්නේ නෑනේ, තරහයි කියලා දාලා තියෙනවා. මොකක්ද මේ වාගේ සින්දුව? ඇයිද යන්නේ මම දුන්නේ කලින්ම? ඒකනේ අහගෙන ඉඳලා නෑ හරියට. සුබ වෙසක් මංගල්‍යයක් වේවා. අපි දරුණියගල මාලිබොඩින් අපේ චිරන්දි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අම්මා චන්ද්‍රාණි, තාතා ජගත්, අයියා චේතන්, ගලපිට මඩේ ආදරණීය සමන්තිකා මිස්වත්, නක විටේ ආදරණීය දීපානි මිස්වත් ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. අද නිවාඩු දවසේ අපි ලක්කඩ අහගෙන ඉන්නේ විජේ කුමාරතුංග මහතාගේ සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. මහත්ය අනුර, පුතා ඩිනුල්, වගේම දුව යහාලි, චූරි දුව යතුලි, කෑගල්ලෙන් හර්ෂිකා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගුඩ් මෝර්නින් මම දිලේකා. කුඩා මාද්දුව ඉඳලා අපි වහගෙන ඉන්නේ. බොස් සම්පත් ඉන්නවා, ඒ වගේම රේණුකා, මානෙල්, නයනි, නයනා, දිලානි, පුෂ්ප, උදේෂී, නිලුකා, පහන්, නන්දනී කටිය මාදුරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. ඉතින් ඔන්න සෙට් එකම එකතු කරගන්නවා මේ වෙලාවේ ලැකඩ හાર્ට් බීට් වලට. ගොඩක් ස්තුතියි අයියේ මම ඉල්ලල් තිබුණු සින්දුව දුන්නට. නුවරින් සංජීව තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කේඩිය සමර්සිංහ අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. හම්බෙගමු සේපාලිකා. ආදරේ හැමදාමක් ලක්කඩට. අම්මයි තාත්තයි, ඒ වගේම අක්කල දෙන්නයි, අයියල තුන්දෙනමයි ආදරෙන් එකතු කරගන්නවා. ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එකක් දාලා තියෙන අලව කැකුලවල රත්නේ කහඳව, නෙල්මිනි ෆොන්සේකා හටිය එකතු කරගන්න කියලා. අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. කොහේ ඉඳලද? අකරගම ඉඳලා තමයි අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. එදකම අලව පැත්තට යනකොට අපේ උපාලි අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. එයා වැඩ කරන තැන අධිපතිතුමිය, අධිපතිතුමා, ඒ වගේම අතුල ඇතුළු සමන්ත, ඒ වගේම සමිත, නිලන්ති, වසන්ත ඇතුළු ලකනහන සියලු දෙනාමත් ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් කටියම එකතු කරගෙන අපි ලස්සනම ලස්සන සින්දුවක් මං ඊළඟට ලෑස්ති කරගෙන තියෙනවා. අපි එහෙනම් සින්දුව අහලා මේ පැත්තරෙමු. එන්න වෙන්නේ හැබැයි ලක්කඩ හાર્ට් බීට් වල තුන්වෙනි පැයේදී. දැන් 11:52 වෙලාව. අපිට මතක් කරන්න

0: වගේම තමයි තල්වත යෝගට් ගැන කතා කරා, තල්වත අයිස් ක්‍රීම් එක ගැන කතා කරා, තල්වත අයිස් ක්‍රීම් එකත් ඔයාලට වාස කරන ෆ්ලේවර්ස් ගණනාවකින් ඔන්න වැළඳ පොලෙන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි පැල්වත බටර් එක බයනතු අපේ පොඩ්ඩන්ට පවා දෙන්න පුළුවන් හොඳම බටර් එකක් තමයි පැල්වත බටර් එක කියලා කියන්නේ. පැල්වත කියලා කියන්නේ තින් අපේම රටේ අපේම නිෂ්පාදනයක්. ඒක හින්දා තමයි අපි කියන්නේ ඔයාලට බයනතු මිලදී ගන්න කියලා. පැල්වත නිෂ්පාදන පිළිබඳව මතක් කරද්දී පැල්වත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් අවුට්ලට් එකත් මතක් කරන ඕන. ස්ථානීය තිලකරත් මාවත නුගේ ගොඩ ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දිය තියෙන ශාඛාව, බත්තරමුල්ල පැලවත්තු ශාඛාව වගේම අනුරාධපුර මර්දංකඩවල ශාඛාවත් උනාවෙනෙන් විවෘත කළා තියෙන්නේ. ඉතින් මේ ශාඛාවන් වලට ගිහිල්ලා වැඩි වැඩියෙන් පැල්වත නිෂ්පාදන මිලදී ගන්න කියලා වට මතක් කරනවා. හරි, අපි එහෙනම් ආපහු හම්බ වෙන ලක්ෂණ හાર્ට්බීට් වල තුන්වෙනි පැයේදී දහවල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති වලින් පස්සේ තමයි අපි අනිවාර්යෙන්ම හම්බ වෙන්නේ. ඉතින් මේ පැයේදී හම්බ වෙයි මේ බලාපොරොත්තු වෙන අපි සමුගන්නවා ඊළඟ පැයට යන්න. ආරාධනා කරනවා FM 93.5 FM 93.7 ලක්ෂණත් එක්ක එකතු වෙන්න. මේ පැත්තට මැසේජ් එකක් දාන්න මතක් කරගන්න අපේ නම්බර් එක 0703939357 අපේ නම්බර් එක 0703939357. එක්මනට මැසේජ් එකක් දාන්න මේ පැත්තට. අපි එහෙනම් සින්දුවට යමු. සින්දුවට යන්න කලින් වෙලාවත් බලලා ඉන්න ඕන. ලක්ෂණ හાર્ට්බීට් අහන වෙලාව මතක් කරගන්න. 11:54.
1: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය දුතරයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: IMF පහස හය සමාලෝචනයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 695ක්. ශ්‍රී ලංකාව විස්සී නරමුදලේ පහසුකම් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම ගැන ප්‍රශංසා. සේරුවාවිලි වැඩසටහන ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සාධිනෝපහණියට වැඩම කරවීම හෙට. සම්බන්ධ රටක් වෙනුවෙන් පෙරට යාමට ජනපතිගෙන් පණිවිඩයක්. වෛද්‍ය අධ්‍යාපනයේ ජාතික ප්‍රතිපත්තියක් හදන කමිටුව රැස්වේ. ඉරානයේ සහ ඇමරිකාව අතර වෙඩ හුවමාරු. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කරන විස්තීන ණය පහසුකම්ට අදාළව ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සහ හයවන සමාලෝචනය සඳහා විධායක මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඒ අනුව ඇමරිකා ඩොලර් මිලියන 695ක මුදලක් ලැබීමට නියමිතයි. මෙදක්වා නිදහස් කර ඇති මුදල් ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 2.4 දක්වා ඉහළ යනවා. ශ්‍රී ලංකාව මීට පෙර IMF වැඩසටහනේ 16කට සහභාගී වී තිබුණත් ඉන් රැසක් අසාර්ථක වුණා. වත්මන් රජයේ IMF වැඩසටහන තුළ රැඳී සිටමින් වටතුර සිදු කර ඇති මූල්‍ය බිඳිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක් වුණා. 2025 දෙසැම්බර් අගමන විට සියලුම ප්‍රමාණාත්මක කාර්ය සාධ නිර්ණායක සපුරා තිබෙනවා. මැද පෙරදිග යුද්ධය සහ දිට්වා සුලකුණාටුවෙන් පසු අහිතකර තත්ත්වයක් ඇතිවද ආර්ථිකයට උරුතු දෙන බවටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන්නේ. අභියෝගාත්මක තත්ත්වයන් හමුවුවද ශ්‍රී ලංකාවේ ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව සිදුව තිබෙනවා. වැඩසටහනේ කාර්ය සාධනයේ සාමාන්‍යයෙන් ශක්තිමත්ව පවතින බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ. ලොව පුරා විසෙන ඉස්ලාම් බැතිමතුන් මහත් භක්තියෙන් සමරන ත්‍යාගවන්ත මහන්සි උත්සවයේ හෙවත් කැපකිරීමේ උත්සවයේ සලකන හජ් උත්සවය අදරෙහිදී තිබෙනවා. ඇති නැති පරතරය සහ විවිධ බේද දුර්ලා සමානත්මතාව සහ සහෝදරත්වය ඇතිකිරීම එහි මූලික අරමුණයි. ඉස්ලාමීය දිනදර්ශනයට අනුව දෙවන ආගමික නිවාඩු ලෙස සැලකෙන්නේ හජ් උත්සවයයි. සුබපැතුම් පරිපිටියක් නිකුත් කරමින් ජනාධිපති අනුකුමාර දිසානායක මහතා සඳහන් කළේ සංවත් රටක් ගොඩනැගීමට සහෝදරත්වයෙන් පෙට යාම සඳහා සිය දෙනාට ආරාධනා කරන බවයි. රජයේ අරමුණ වන්නේ ආත්මාර්ථකාමීත්වය වෙනුවට පරාර්ථකාමීත්වය රජයේ සාමයෙන් සහ සමගියෙන් පිරි සහකම්පනින් යුතු ජන සමාජයක් ගොඩනැගීමයි. එහිදී සාමය සහෝදරත්වයේ සහ පරිත්‍යාගයේ සංකේතවත් කරන හජ් සැමරුමේ මඟ පෙන්වීම තවත් අපගේ ජීවිතවලට සමීප කරගන්නා ලෙසයි ජනාධිපතිවරයා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ. පටු වේද පසකලා එකිනෙකා කෙරෙහි විශ්වාසයෙන් සහ කරුණාවෙන් කටයුතු කරමින් සාමයෙන් සහ සහජීවනයෙන් පිරි සමාජයක් නිර්මාණය කිරීමට සියලු දෙනා අධිෂ්ඨාන කරගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය සඳහන් කළා. ඒ හජ් වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විවිධත්වය තුළ එකමුතුව මනාලෙස පිළිඹු කරන රටක් ගොඩනැගීමට එක්විය යුතු බව හජ් වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා. සහකම්පනීන් සමන්විත වෛද්‍යවරයෙකු බිහි කළ හැකි නව මුහුණුවරක් මෙට වෛද්‍ය අධ්‍යාපනයේට එක්කල යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය සඳහන් කළා. ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා පත් කළ විශේෂඥ වෛද්‍ය කමිටුවේ පළමු රැසීමේ අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළා. අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් රැස්ුණේ අධ්‍යාපන අමාත්‍යංශයේදී. ජාතික සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා වෛද්‍ය අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ උපාය මාර්ග වැදගත්කම හඳුනා ගනිමින් මෙම ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට නියමිතයි. කමිටුවේ නිර්දේශ ශ්‍රී ලංකාවේ අනාගතයට මෙන්ම ජනතා සුබ සිද්ධියට ඍජුවම බලපාන බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ. රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මාතර තියගොඩ මිදලවල විහාරස්ථානය ආශ්‍රිතව අදත් වැඩසටහන් රැසක් පැවැත්වෙනවා. වෙසක් කලාපීට ආරක්ෂකාංශ ප්‍රදර්ශන කුඩි ඇතුළු තොරන්ද ඇතුළත් සෞඛ්‍ය සායනතුරු වැඩසටහන් අද පැවැත්වෙන බවයි මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය හක්මන ඥානවිමල ස්වාමීන් වහන්සේ සඳහන් කළේ
1: බුද්ධ වර්ෂ 2570 වෙනි රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිගරු ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය මෙන්ම මහානායක මහින්පාණන් වහන්සේලාතුළු මහසඟරුවනේ වැඩමවීමෙන් මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී ඊයේ දින ආරම්භ කරන්නට යෙදුණා. සමස සෑම වර්ෂයකම පවතින ශාක්‍ය මුනීන්ද්‍ර ප්‍රණාම වෙසක් කලාපය ආරම්භ වන්නට ඊදුනා. මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ තුල මෙන්ම නායිම්බල මහා විද්‍යාලයේ තුලදී ත්‍රිවිධ හමුදාවේ ප්‍රදර්ශන කුටි මෙන්ම අපේ දායක පින්නතුන් සකස් කරන ලද තොරන් ආදියද ඊට ඇතුළත් වන්නට ඊදෙනවා. අද දවසේ උදෑසන 8ට පමණ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් කියන තේමාව යටතේ දේශීය මෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාව අනුව විවිධ වෛද්‍ය සායන මේ මොහොතේ ප්‍රධාන ශාලාව නැතෝ ශ්‍රී චන්දවිමල අනුස්මරණ ධර්ම මන්දිරය එවැගේම අනෙකුත් ශාලාවන් රාශියක එම වැඩසටහන් සිද්ධ කරන්නට යෙදෙන සවස බුද්ධ මාතා නමින් හඳුන්වන්නට යෙදෙන දසසිල් මාතාවන් තවදුරටත් ප්‍රගුණ කරමින් පුහුණු කරමින් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන කොයි සිද්ධවන්නට යෙදෙන. සවස රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන් විසින් ඉදිරිපත් කරන බොදුගී සරණි වැඩසටහන මෙන්ම ශාක්‍ය මුනීන්ද්‍ර ප්‍රණාම වෙසක් කලාපය දියත්වන්නට යෙදෙනවා. මධ්‍යම රාත්‍රී වෙනතුරු මම ඉල්ලීමක් කරනවා හෙට දවසේ පැවැත්වෙන ශ්‍රී සර්වඥ ධාතු පෙරහැර නරඹන්නත් ඒ වගේම ශාක්‍ය මුනීන්ද්‍ර ප්‍රණාම වෙසක් කලාපය නැරඹීම සඳහා මිදෙල්ලවල පින්බිමට බොදු මහ ජනතාවට පැමිණෙන්න කියලා හැම දිනාටම තෙරුවන් සරණි.
0: සේරුවාවිල රජමහා විහාරයේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥතාතුන් වහන්සේ සහ ශ්‍රී ලංකාවේ වැඩ සිටි රහතන් වහන්සේ දෙනමගේ ධාතුන් වහන්සේ හිට ස්වාධිනුපානි පරිශ්‍රයට වැඩම කරවීමට කටයුතු යොදා තිබෙනවා. උදෑසන සේරුවාවිල රජමහා විහාරයෙන් වැඩම කරවන සර්වඥ ධාතුන් වහන්සේ ගම්පහ දොම්පේ රජමහා විහාරස්ථානයේ තැන්පත් කිරීමෙන් අනතුරුවයි ස්වාධිනුපානියට වැඩම කරවීම සිදුවන්නේ. සදින රූපහණි අයිටින් පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපයේ සමගාමීව එය සිදුවනවා. එක්සත් අරාබි එමිරාජයේ රඳවාගෙන සිටි සැකකරුවන් 8 දෙනෙකු මේතර රැගෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුඩ්ල මහතා සඳහන් කළා. ඔවුන් මෙරට අපරාධ සහ මධ්‍යවේ ජාවාරම් රැසකට සම්බන්ධ බවයි ඔහු පවසන්නේ.
2: පෙරදින රාත්‍රී එම නිසා 27 වෙනිදා අපිට හැකියාව ලැබිලා තිනවා තවත් සැකකරුවන් 8 දෙනෙක් එක්සත් අරාබි එමිරාජයෙන් මෙරටට ගෙන්වා ගන්නට. මෙම සැකකරුවන් 8 දෙනා එක්සත් අරාබි එමිරාජයේ ඩුබායි සහ සාජාවල විවිධ වූ අපරාධයන් සඳහා රඳවාගෙන සිටි සැකකරුවන් 8 දෙනෙක් විශේෂයෙන් පොලිස්පතිතුමාගේ ඍජු අධීක්ෂණය හරහා ඒ වගේම බුද්ධි මෙහෙයුමක් හරහා අපිට මේ 8 දෙනාත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළා. මෙම සැකකරුවන් අතරින් 3 දෙනෙක් විශේෂයෙන් සංවිධානාත්මක අපරාධ කරුවන් සමග දැඩි ලෙස සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් එරට සිට මෙරට යම් යම් අපරාධ මෙහෙයූ කල්ලියක් හැටියට අපි හඳුනාගෙන තිනවා. මෙම සැකකරුවන්ගෙන් 2 දෙනෙක් මහපරිමාණ මද්‍රව්‍ය ජාවාරමෙහි නිරත වෙච්ච 2 දෙනෙක් හැටියට අපි හඳුනාගෙන තිනවා. තවත් 3 දෙනෙක් මේ රටේ විවිධ අපරාධයන් සඳහා සම්බන්ධ වූ අය හැටියට අපි හඳුනාගෙන තිනවා. මේ රටේ අපරාධ සිදු කරලා විවිධ රට වෙනත් රටවලට ගිහිල්ලා විශේෂණ අධිකරණයේ මඟ හැරලා සැඟවී සිට අපරාධ මෙහෙවන කිසිවක් සඳහා අපි ඉඩ ප්‍රස්තාව සලසා දෙන්නේ නැති බව මේ අවස්ථාවේදී නැවත නැවතත් අපි අවධාරණය කරනවා. ඔබ දන්නවා 2024, 2025, 2026 මේ වසර තුනේදීම අපිට රෙඩ් නොටිසස් අපි කියන රතු නිවේදනය හරහා මෙරටට ගෙන්වා ගත්තා අපි සැකකරුවන් 32 දෙනෙක්. ඒ වගේම මත විවිධ රටවල් සමග සම්බන්ධ වෙලා අපිට හැකියාව ලැබිලා තිනවා මේ වන විට විවිධ අපරාධ සඳහා අවශ්‍ය කරන තවත් සැකකරුවන් 70 දෙනෙක් අපි ලංකාවට ගෙන්වාගෙන තිනවා මේ වන විට. ඒ වගේම අපි මතක් කළ යුතුයි තවත් රතු නිවේදන 89ක් සඳහා අපි ඉතාමත් පැහැදිලිව සූදානමින් සිටිනවා. විවිධ රාජ්‍යයන් අතර සම්බන්ධ වෙලා මේ ඉතිරි රතු නිවේදන නිකුත් කරන ද සැකකරුවන් 89 දෙනත් අපි ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරලා තියෙනවා. එනිසා අපි නැවතත් මතක් කරනවා විශේෂයෙන් විදේශයක ඉන්න අපේ හිතමිතුරන් පුරවැසියන් ඔබ දන්නායක් සිටිනම් සැකකරුවෙක් සිටිනම් ශ්‍රී ලංකා පොලිසියට අපිට දැනුම් දෙන්න.
0: විද්‍යාවේදී හෙද උපාධිධාරීන් 515 දෙනෙකු හෙට දිනේදී හෙද සේවයට එක්වනවා. ඔවුන්ට පත්තිනි ලිපි ලබා දීම අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ. විද්‍යාවේදී හෙද උපාධිධාරීන් 3 ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගැනීම අවසන් වට සිදු කර තිබෙන්නේ 2021 වසරේදී. මෙවන විට 45,553 දෙනෙකු හෙද සේවයේ නිරත වනවා. පසුගිය වසර දෙක තුළ පමණක් 3 ශ්‍රේණියේ හෙද කාර්ය මණ්ඩලය සඳහා බඳවාක් නැති පිරිස 3,441. ඉදිරියේදී හෙද සේවයට එක්වීමේ අපේක්ෂාවෙන් 7,800කට ආසන්න පිරිසක් පුහුණුව ලබමින් සිටිනවා. හෙදපිටුවල බෙද සිසුන් 3,000ක් බඳවා ගැනීමට මේ වන විට අනුමැතිය ලැබී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 75ක පමණ තරමක තදවැසි ඇතිවිය හැකි බව කාලුකු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බසාහිර, සබරගමු සහ වයඹපළාත් ඒ හතර වන බවයි කාර්යනිරත කාලුකු විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පවසන්නේ.
3: දිවයිනේ නීතදික ප්‍රදේශවල දැඳපාතන වැසි තත්ත්වය තවතරටක් බලාපොරොත්තු වෙනවා. අද දිවයිනේ බස්නාහිර, සබරගම සහ වයඹ පළාත්වලන්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරළිය දිස්ත්‍රික්කවලන් පිටින්නට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇති වෙන්න පුළුවන්. එවැගේම ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලන් සනස්වල්පයක පස්වරු එකෙන් පමණ පසුව වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති නමුත් කංකසන්තරයේ සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙලට ඔබෙන්න මුහුදු ප්‍රදේශවල සලක වේගය විටින්නට 5 කිලෝමීටර් 50 සිට 60 පමණ දක්වා ඉහළ යන්න පුළුවන්. මිනිසා එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීම හැකියාවක් පවතිනවා. එවැගේම දෙවන වටවන සෙස මුහුදු ප්‍රදේශවල සලක වේගය විටින්නට 5 කිලෝමීටර් 50 පමණ දක්වා ඉහළ යන්න පුළුවන්. මිනිසා එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වෙන්න පුළුවන්. කල්පිටිය සිට කොළඹ, ගල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙලට ඔබෙන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2 සිට 2.5 පමණ දක්වා ඉහළ යෑම හැකියාවක් පවතිනවා. මේ ගොඩ බිමට එන රළිය උස නොවන නමුත් මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටිනවා.
0: ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරයේ සම්බන්ධයෙන් වියට්නාම ජනාධිපතිරයා ඉහළ ප්‍රසාදයක් පළ කළ බව ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ට්‍රීන් ටී ටැන් මහත්මිය ප්‍රකාශ කළා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තිලිමින් සිල්වා මහතා සමග පැලවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය පොහොර ආනන්‍ය කටයුතු දිනට අතර ඍජු ගුවන් සේවා ආරම්භ කිරීම, විද්‍යා හා තාක්ෂණය මෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රගතිය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළා. වියට්නාම ජනාධිපතිවරයා තිලිමින් සිල්වා මහතා වෙත වූ සිහිවටනයක්ද එහිදී පිළිගන්වා තිබෙනවා. ඉඩමක් අහිමි සෑම් පුරවැසියෙකුටම ඉඩම් හිමිකම් ලබා දෙමින් ඵලදායි අනාගතයක් වෙනුවෙන් ඒවා යොදවන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ප්‍රකාශ කළා. ඒ ගාල්ලේ පැවති ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානයට එක්වෙමින් පවුල් 178කට හිමිකම් ඔප්පු සහ ඉඩම් බලපත්‍ර ලබා දීම එහිදී සිදු වුණා.
4: ඉඩම් එක්ක තියෙන ගැටලුව වත්මන් රජය අපි හඳුනා ගන්නවා ප්‍රමුඛස්ථානයේ තියෙන ගැටලුවක් හැටියට. ඒ ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ඔප්පු ලබා දීමේ ක්‍රියාවලිය අපි වේගයෙන් මේක ඉෂ්ට කරන්න මැදිහත් වෙමින් ඉන්නවා. මේ ආර්ථිකයේ විනාශුනේ වෙන මොකක්වත් නෙමෙයි, අපේ තිබිච්ච දේශපාලන සංස්කෘතියේ දැවැන්ත වැරද්ද. ලංකාවේ ඉඩම් ඔහුන්ට අවශ්‍ය පරිදි දෙන්න පුළුවන්. භාණ්ඩාගාරයේ මුදල් අවශ්‍ය පරිදි ගන්න පුළුවන්. නීතියක් නැහැ. අපි දේශපාලනයේ ලොකු වෙනසක් කරලා තියෙනවා. ජනතාවට විශාල සහන ප්‍රමාණයක් දීලා තියෙනවා. අපිට අවශ්‍යයි මෙතෙන් සිට ඔබගේ ජීවිතය දැවැන්ත වෙනසකට භාජනය කරන්න. ඔබට ඉඩම දුන්නට විතරක් මදි. ඉඩමේ ආදායම උත්පාදනය වෙන්න ඕන. ආර්ථිකයක් ගොඩනගෙන්න ඕන. ලංකාවේ මේ කිසිදු බිම් මඟලක් නිෂ්පාදන ක්‍රියාවලියට දායක නොවී තියෙන්න බෑ.
0: උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ජපානයේ රුපියල් මිලියන 400ක ප්‍රදානයක් ලබා දී තිබෙනවා. යුද ගැටුම් වලින් පීඩාවට පත් ජනතාවගේ යටිතල පහසුකම් ලංවාලීමට සහ සමාජ ආර්ථික සංවර්ධනය ළඟා කර දීමට ජපානය කැප වී සිටින බවයි ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසුමතා මහතා සඳහන් කළේ. ඊට අදාළ ගිවිසුමට අත්සන් කිරීමද සිදු වුණා. ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා සහ බිම්බෝ බිවත් කිරීම නිරත රාජ්‍ය නොවන සංවිධාන තුනක ප්‍රධානීන් ඊට අත්සන් තැබුවා. එමගින් වර්ග මීටර 400,000 ආසන්න භූමි ප්‍රමාණයක බිම්බෝ බිවත් කිරීමට නියමිතයි. 2002 වසරේ සිට බිම්බෝ බිවත් කිරීම සඳහා ජපානයේ ලබා දී ඇති මුදල ඇමරිකා ඩොලර් මිලියන 49 ඉක්මවනවා. දිට්ව සුලකුණාටුවෙන් දැඩි ලෙස හානියට පත් ඌව පන්නගම අවුමා ඇල මහා වාරි ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වුණා. ඒ තාවකාලික ප්‍රතිසංස්කරණ කිරීමෙන් පසු නැවත දියවර නිකුත් කිරීමට පියවර ගත්තා. එහෙත් ස්ථිර වැඩ පිළිවෙලක් සඳහා කටයුතු ආරම්භ වුණේ ඊයේ දිනේදී. වැයකෙන මුදල රුපියල් බිලියන 228.6ක්. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අවුමා ඇල පේරවැල්ල අගුණ අසලදී වැඩ ආරම්භ කිරීම සිදු වුණා.
5: වැලිකොට්ට ගහනකොට හිතුවා සමහර සමාජ මාධ්‍යවල තිනා වුණා වැලිකොට්ට සංවර්ධනය කියලා. වැලිකොට්ට නොගැව්වා නම් තිබ්බ පළවෙනි කන්නේ කන්න. වැලිකොට්ට ගහලා වැඩේ කරා. හැබැයි මාස 6යි ගිය ස්ථිරව හදන්න පටන් ගත්තා. අනුර කුමාර දිසානායක අද මෙරට ජනාධිපතිතුමා නොවි වෙන කෙනෙක් හිටියානම් වෙයි කියලා හිතෙනවා. පුහුල්පොළ ජලාශයට ඉඩම් යට වුණා. ඌව පරණගම කට්ටියගේ වැලිමඩ කට්ටියගේ. ඩයර්බා ජලාශයට ඉඩම් යට වුණා වැලිමඩ කට්ටියගේ හාලිය ලාසනේ කට්ටියගේ. අවුරුදු 18ක් වන්දි නැහැ. ඉඩමත් නැහැ වන්දිත් නැහැ. ජනාධිපතිතුමා දැම්මා උමාවේ ව්‍යාපෘතියෙන් හානියට පත් වෙච්ච ජනතාවට සහන සපයන්න කැබිනට් අනුකමිටුවක්. ඒකෙන් අපි තීන්දුව කරා අර ඉඩම් නැති වෙච්ච 276 දෙනාට වන්දි ගෙවන්න. එක්කෙනාට ලක්ෂ 12 ගන්න. අපි පහුගිය දවසේ කච්චේරියට ගෙනල්ලා චෙක් ටික බාර දුන්නා.
0: සමාජයේ යටිතල පහසුකම් ප්‍රතිස්ථාපනයේ පිළිබඳ කමිටුව අමාත්‍ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. දිට්වාසලකුණාටුවේ පශ්චාත් ආපදා පුනරුත්ථාපනය සහ ප්‍රතිසාධන කටයුතු වලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉහළ මට්ටමේ සම්බන්ධීකරණයෙන් සමන්විත ජාතික ප්‍රතිසාධන යාන්ත්‍රණයක් බලගැන්වීමේ අරමුණින් ස්ථාපනය කර තිබෙනවා. ඒ යටතේ පිහිටු සමාජ යටිතල පහසුකම් ප්‍රතිස්ථාපනය පිළිබඳ අනුකමිටුවයි අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණේ. අමරිකාව ඉරානයට යළිත් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ දින තුනක් තුර දෙවන වතාවට. හෝමුස් ආශ්‍රිත කලාපයේ අමරිකා ආරක්ෂකංශය සහ වාණිජ යාත්‍රාවලට ප්‍රහාර එල්ල කිරීමේ අවධානමක් සහිත ස්ථානයක් ඉලක්කය වූ බවයි ආරක්ෂකංශ පවසන්නේ. ඉරාන වරාය නගරයකට ප්‍රහාර එල්ල වී තිබෙනවා. හෝමුස් ආශ්‍රිත කලාපයේදී අමරිකා සහ ඉරාන ආරක්ෂකංශ අතර වෙඩි හුවමාරුවක්ද සිදුව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. රේඩාර් පද්ධතිය අක්‍රිය කරමින් හෝමුස් පසු කර යාමට උත්සාහ කළ අමරිකා නෞකාවකට ඉරානය ප්‍රහාර එල්ල කර තිබෙනවා. එදි දෙපාර්ශ්ව අතර වෙඩි හුවමාරුවක්ද සිදුව ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කළා. ඉරාන ඩ්‍රෝන් ප්‍රහාර කිහිපයක් ව්‍යර්ථ කළ බවත් අමරිකා ආරක්ෂකංශ සඳහන් කළා. අයර්ලන්ත කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගයේ මුලින්ම පන්දුවර පහර දෙන නවසීලන්ත කණ්ඩායම ලකුණු 361ක් රැස් කරගෙන සිටිනවා. කඩලු පහක් බිඳ වැටුණා. රවීන් රවින්ද ලකුණු 121ක් ලබා ගත්තා. ටොම් බ්ලයින්ඩෙන් නොදවි ලකුණු 142යි. පන්දුව වීමේදී මාක් ඇඩිය ලකුණු 66කට කඩලු 3ක් බිඳ හෙළුවා. කාසිවාසි හිමි කරගනිමින් අයර්ලන්ත කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළා. ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල. IMF පහසා 6 සමාලෝචනයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 695ක්. ශ්‍රී ලංකාව විස්තීර්ණ අරමුදලේ පහසුකම් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම ගැන ප්‍රශංසා. සේරුවාවල වැඩ සිටින ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ස්වාධීන රූපහණියට වැඩම කරවීම හෙට. සංවද රටක් වෙනුවෙන් පෙරට යාමට ජනපතිගෙන් පණිවිඩයක්. වෛද්‍ය අධ්‍යාපනයේ ජාතික ප්‍රතිපත්තියක් හදන කමිටුව රැස්වේ. ඉරානයේ සහ අමරිකාව අතර වෙඩි හුවමාරු. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය පසුරු එකට බලාපොරොත්තු වන්න.
6: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
0: දැන් ඉකොනොමික් ගෝල් විශේෂාංගය.
7: අත පිට සරු හෙට දවසට ආර්ථික ඉලක්කය. ඉකොනොමික් ගෝල්.
8: ඉකොනොමික් ගෝල්.
9: ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින පොලි අනුපාතිකය 8.75% දක්වා ඉහළ තබා තිබෙනවා. ඒ පිළිබඳව විමසීම සඳහා අප සම්බන්ධ කරගත්තේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ආචාර්ය නීල් වසන්ත මහත්මයා. ආචාර්යතුමනි, මොකක්ද මේ එක්දින පොලි අනුපාතිකය කියලා කියන්නේ?
10: මෙතන එක්දින පොලි අනුපාතිකය කියන්නේ ලංකාවේ සෙන්ට්‍රල් බැංක නැත්නම් මධ්‍යම බැංකුව විසින් වාණිජ බැංකු වලට දෙන ණය අනුපාතය 8.75% දක්වා වැඩි කරලා තියෙනවා. වාණිජ බැංකු මහ බැංකුවෙන් තමයි ණය ගන්නකොට අය කරන පොලි අනුපාතය 8.75% දක්වා වැඩි වෙලා තියෙනවා. මේක තමයි දෛනික පොලි අනුපාතය ඉහළ දෙමින් කියලා ප්‍රකටනය කළ තියෙන ওই සම්බන්ධ තමයි කතා කරන්නේ.
9: දෛනික පොලි අනුපාතය වැඩි කිරීමේ ප්‍රධාන අරමුණ මොකක්ද?
10: මේ දෛනික පොලි අනුපාතය වැඩි කිරීම තුළ ගොඩක් කාලවලට වාණිජ බැංකු ඉල්ලන ණය ප්‍රමාණය අඩු වීමේ හැකියාවක් තියෙනවා. ඒ අඩු වීමේ හැකියාව තුළ ඉල්ලන ණය ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පාරිභෝගික පැත්තෙන් ගත්තත් මේක ඉල්ලන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. නමුත් දෛනික පොලි අනුපාතය වැඩි කිරීම ප්‍රධාන අරමුණ විනිමය අනුපාතය අවප්‍රමාණය වීම යම් කිසි ප්‍රමාණයකින් හෝ වළක්වා ගැනීම තමයි මේ ප්‍රධාන අරමුණ. එතකොට ඒකට යම් කිසි කෙටිකාලීන විසඳුමක් විදිහට තමයි මේ 8.75% දක්වා පොලි අනුපාතය වැඩි කරන්න ඇත්තේ. ඒ කිරීමේ ප්‍රතිඵලය ඉතා ඉක්මනින්ම මහජනතාවට ලබා ගැනීමේ අරමුණ පෙරදරි කරගෙන තමයි මේ විනිමය අනුපාතය වැඩි වීම සිදු කරන්නේ.
9: එක්දින පොලි අනුපාතිකයේ වැඩිවීම වාණිජ බැංකුවලට මොන වගේ බලපෑමක්ද කරන්නේ?
10: බැංකුවක් පවත්වාගෙන යන්න නම් ඒ ණය දෙනකොට අනිවාර්යයෙන්ම මහ බැංකුව අය කරන පොලි අනුපාතය වැඩි කරන්නේ. ඒකට අරකට සමානුපාතිකව තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේකම අනිත් පැත්ත බැලුවොත් නම් අර අන්බැලන්ස් ගතිය, ඒ කියන්නේ සාහසික මිල ඉහළ යාම, මේ පැත්තෙන් මිල ඉහළ නොයාම හේතුව කියන අඩුව මකන්නත් එක තමයි මේ 8.75% දක්වා වැඩි කිරීම සිදු වෙලා තියෙන්නේ. අඩු කරගෙන යම් කිසි මට්ටමකින් පවත්වාගෙන යාම තුළ විනිමය අනුපාතය නැමති බලපෑමක් කිරීම තුළම අර සමස්ත මිල යම් කිසි මට ස්ථාවරව පවත්වාගෙන යන්න සහ ඒක පුළුවන් තරම් අඩු කරගෙන යීමේ උත්සාහයක තමයි මේ රජය නිරත වෙලා තියෙන්නේ. ඒක මම හිතනවා මේ සමස්ත මිල ඉහළ යාමේ ප්‍රවණතාවය බලපා දීමේ යම් කිසි කෙටිකාලීන විසඳුමක් තමයි මම හිතන්නේ දීලා තියෙන්නේ.
9: මෙම ක්‍රියාවලිය ජනතාවගේ සුභසිද්ධියට බලපාන්නේ කොහොමද?
10: ඉල්ලන ණය ප්‍රමාණය අවම වෙනකොට අඩු කරනකොට රටේ අර මිල උද්දමනය සාර්ථක කරගන්න තමයි මෙතන උත්සාහ කරලා තියෙන්නේ. කෙටි කාලයේ යම් කාලයක් තුල මේක නැවත අඩු වෙයි කියලා ඒ කරන්නේ ඇත්තටම ජනතාවගේ සුභසිද්ධිය සඳහා තමයි. මොකද හේතුව එතකොට මිනිසුන්ට මුදලට ගන්න පුළුවන් මූර්ත හැකියාව මෙතන වෙලා තියෙන අඩුවීමක් වෙලා තියෙනවා. ඒක උද්දමනයත් එක්ක අඩු වෙනවා. නමුත් ඒ අඩුවීම තවදුරටත් අඩු නොවි වළක්වා ගැනීම සඳහා තමයි මේ උපක්‍රමයේ ක්‍රියාත්මක කරලා තියෙන්නේ. එතකොට මිනිසුන්ට මේ මිල වැඩිීමේ ප්‍රවණතාවය නොදැනෙන්න ඒක තුළ මිනිස්සු කොහොම හරි මේ ජීවන වියදම අඩු කරගන්න කරන ලද යම් කිසි කෙටි කාලීන විසඳුමක්.
9: රටේ මුදල් සංසරණයට ඍජුවම බලපාන එක්දින පොලි අනුපාතිකය පිළිබඳවයි අද අපි ආර්ථික අනාවරණය තුළින් විමසීමට ලක් කළේ.
7: ඉකොනොමික් ගෝල්.
8: ඉකොනොමික් ගෝල්.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
11: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමගී සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලංකාණ්ඩ රේඩියෝ ITN
2: දවල් 12 විනාඩි 31යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
0: Heartbeat.
2: දවල් 12 විනාඩි 31 වෙලාව ලකන Heartbeat වල ඔහෙනම් ඔන්න එහෙනම් අපි තුන්වෙනි පැය මේ විදිහට ආරම්භ කරනවා. ඉතින් මේ පැය පුරාවටම ඔයාලට පුළුවන් මේ පැත්තට එන්න 0703 935 937 අපේ WhatsApp නම්බර් එක. අපහු මතක් කරන 0703 935 937 අපිට WhatsApp හරි normal හරි මැසේජ් එකක් දාන්න. මම බලන් ඉන්නවා දවල් එක වෙනකන් ඔයා වෙනුවෙන් මේ වගේ ලස්සන playlist එකක් අදත් අරගෙන අවිලා තියෙන්නේ. ඉතින් තුන්වෙනි පැය මේ විදිහට ආරම්භ කරනවා. එතකම තුන්වෙනි පැය පටන් ගන්නකොට මොන මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. අපේ රත්නපුර රත්නේ තමර කුමාර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. බුදුසරුණයි ලෝකනාථ සාක්‍ය සෑසි මාහිමි සමිධානන්ට කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් යාවත ආදරෙන් එකතු කරගන්නව ලක්කඩ හાર્ට් බීට් වලට. එතකම KDS සමරසිංහ සේරුවාවිලිදලා අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. යාවත ආදරෙන් එකතු කරගන්නව ලක්කඩ හાર્ට් බීට් තුන්වෙනි පැයට. එහෙනම් ඔන්න පටන් ගන්නකොටම තවත් කැටි ඉන්නවා WhatsApp chat එක බෙදලා ගියාට පස්සේ මට මැසේජ් කරපු යාලුවා තාදරණ එකතු කරගන්න ඕන. අපි හම්බ වෙමු මේ සින්දුවෙන් පස්සේ. තාමත් මැසේජ් එක දාන්න පරක්කු නැහැ. වාඩ වෙලාව තියෙනව දවල් එක වෙනකන්. මං ඉන්නෝ මේ බෙදෙන් 93 FM 93.5 FM 93.7 ලකඩ හાર્ට් බීට් අරගෙන ඇවිල්ලා ලකඩ හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙනම සින්දුවට යන්න. දවල් 12 විනාඩි 33යි.

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් දල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දක්

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
1: දෙන්නේ මාරාන්තිකයි ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුවන මරණ 100%ක්ම වලක්වා ගත හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ කල්තබා රෝගය හඳුනා ගැනීම සහ විධිමත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමයි. ස්වයං ප්‍රතිකාර පිළිබඳව නොව වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව විශ්වාසය තබන්න. ඩෙංගු රෝගය වැළඳීමට පෙර රෝගය වලක්වා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන්න. ඔබ දන්නා තොරතුරු ඔබේ පවුලේ සමාජිකයන් ඥාතීන් අසල්වැසියන් සමගත් පවසන්ද. ඩෙංගු මර්ධනය අප සැමගේ වගකීමකේ.
3: ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: ಆತಟ ವಾಗ ಕಿಯನ ರೇಡಿಯೋ ಹಾರ್ಟ್ ಬೀಟ್
1: ಲಕಡ ಹಾರ್ಟ್ ಬೀಟ್ ಹಂಗಿನ ವಿಲಾಮ ತಕ್ಕರಣ ನಂದವಲ್ ದುಲಹಾಯ ವಿನಾಡಿ 41
2: විලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: ඕනද? ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතිය දෙකන දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

සසර කතරේ අතරමඟ දම් අමා ආලෝකය වෙත ඔබ කැඳවා යන සදහම් පාරමිතාව පන්නපිටිය ධර්මපාල විද්‍යාලයේ

දවල් 12යි විනාඩි 50යි වෙලාව ලකඩ හාර්ට්බීට් වල තුන්වෙනි පැය ඔයා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි අෂාන් ෆර්නැන්ඩෝගේ සින්දුව ක්ලාසික් කරගෙන තියෙන ඊළඟට හයි මාව දෙකතු කරගෙන ලස්සන සින්දුවකට දරණිය ගල පල්ලෙබාගේ නොෂිත හේෂාන් මැසේජ් එක දාලා තියෙන නොෂිත හේෂාන් ඔයා ආදරෙන් එකතු කරගෙන ලකඩ හාර්ට්බීට් වලට අපි වෙසක් කූඩු හදන ගමන් ඉන්නේ අපිටත් ලස්සන සින්දුව කෝණි කියලා මැසේජ් එක දාලා තියෙන හිබුටාවේ මල්කී ඒ වගේම තිනෝකී ෂණුකී ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ සුබදවසක් පුතා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද වෙනපුව රසල් නෝනා මානිල් ඒ වගේම දුල දෙන්න සුසානා සුරේනි ඒ වගේම පුතා සුරලිත ජේකොබ් ජේකබ් ඕබේ ඒ වගේම නේතන් චූටිදු තීර්ෂා ඇතුළු ලඛනහන සීලු දෙනවා ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ අයිය චන්දන ලියනාරච්චිගේ සින්දුවක් අහමුද කියලා මැසේජ් එකක් දාලා තියෙනවා මොකද්ද මේ දාලා තියෙන ෆොටෝ එක අපේ කරුණාගලින් සොඳුරු තමයි මැසේජ් එක දාලා තියෙන චන්දන ලියනාරච්චිගේ සින්දුවකින් තමයි අපි අද ප්‍රෝග්‍රෑම් එක ආරම්භ කරේ ලස්සන සින්දුවකින් අපි බලමු හෙට අනිවාර්යෙන්ම දෙන්නම් තවත් ලස්සන සින්දුවක් ක්ලාසික් කරගෙන තියෙන්නේ අපි යනවා සින්දුවට එන්න මේ විදිහට ආරාධනා කරන FM 93.5 FM 93.7 ලකන හඩ් වී ටේක දිගටම එකතු වෙන්න දවල් 12:52යි.

0: Lakhanda Radio ITN.
1: Dawal dolahai vinadi panas pahai.
2: NLP hadhana. Lankave vedima tagi dena tagi avastha vedimalutraya. NLP hadhana. Obat adama NLP hadhana bala gan.
0: Heartbeat.
1: දවල් 12:55 වෙලාව. එහෙනම් ඔන්න අපිට අද ලක්කන හાર્ට් බීට් ඉවර කරලා යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. මම ගියාට වඩා පාළුවක් නැතුව දවල් එකේ ඉඳලා හවස 4 වෙනකන් ඕල් ටයිම් බීට්ස් අහන්න පුළුවන් අපේ ශාමීත් එක්ක. ලස්සන සින්දුරි කාර්. එහෙනම් ගිහිල්ලා එන්නම්. අපි ආපහු හම්බ වෙන්නේ හෙට උදේ 10ට. එතකන් කට්ටිය සතුටින් පරිස්සමින් අපි වහගෙන ඉන්න. දවස පුරාම FM 93.5 FM 93.7 ලක්කන ලගේම තියාගන්න කියලා ඔයාලට ආරාධනා කරන ගමන් අපි හද මේ විදිහට සමුගන්නවා. එහෙනම් හැමෝටම ජය වේවා, සුභ වේවා. මම ගීත්.

0: rhythm, vibe, beat, it mix better, heartbeat. අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි?
2: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගා පවර්.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය ප්‍රවෘත්ති සංස්කෘතිය චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩිතහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TBS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: දුම්බඩි තුගයක් නීති විරෝධීව මෙට රැගෙනීමට උත්සාහ කළ විදෙස් ගුවන් මගින් 14 දිනකෝ අත්අඩංගුවටගෙන තිබෙනවා. හරිත මාවතු ඔස්සේ පිටත් යාමට උත්සාහ කළ ඔවුන් රේගුණධරින්ගේ පරීක්ෂාවට ලක්ුණා. චීන ජාතිකයන් වන එම් පුද්ගලින්ගේ ගමන්මළ තුළ සංගවාගෙන පැමිණි දුම්බඩි 134,200ක් සොයාගැනීමට හැකිව තිබෙනවා. ඒ වහි වටාකම රුපියල් 2,07,00,000 ඉක්මවන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් වැළැක්වීමට පියවරගත් බව කුවේට් ආරක්ෂකංශය සඳහන් කළා. රටපුරා ගුවන් ආරක්ෂක පද්ධති සක්‍රිය කර තිබෙනවා. ජනතාවට අන්තරංගවීමේ නිවේදන නිකුත් කළ බවයි ආරක්ෂකංශය පවසන්නේ. අමරිකාවෙන් එල්ල වූ ප්‍රහාරවල ප්‍රතිචාර දැක්වීමට කටයුතු කළ බව ඉරානය පවසනවා. ඒ අනුව කලාපයේ අමරිකා හමුදා කඳුරු ඉලක්කය වූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ලක්කඩේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය සවස දෙකට බලාපොරොත්තු වන.
3: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලකන්ද රේඩියෝ ITN.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

දවල් එකපහ වෙලා වෙනාට 10යි වෙලාව. අයිබෝන් සුබ දහවලක්. අද මේ මාසේ 28 වෙනිදා අපි බ්‍රහස්පතින්දාවක මුණ ගැහෙන්නේ. මං අද ඔයාලට කියන්න හිතන් ආවේ ලස්සන කතාවක්. කතාවක් කියවුර ජීවිතේට හදා ගන්න දෙයක්. සමහර වෙලාවට මට නෙවෙයි වගේ ඉන්නත් ඔයාලට පුරුදු වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ මේක ටිකක් අමාරුයි තමයි මට නෙවෙයි වගේ ඉන්නවා කියන එක. ඒත් සමහර අවස්ථාවල මට නෙවෙයි වගේ ඉන්න එක හුඟක් වටින අවස්ථාවක් අපිට ඇති කරලා දෙනවා. දැන් හිතන්නකො නොකරපු වරද්දකට ඔයාට දොස් අහන්න වෙනකොට, අදාළම නැති කතාවක් ඔයාට ඇහෙනකොට, හිත රිද්දන්න කියන වචන ළඟ, ඔයාව පහත් කරන්න හදන අපහාසවලදී, අනවශ්‍ය මිනිස්සුන්ගේ අනවශ්‍ය පුරාජේරු ළඟදී, නිමක් නැති අවලාද ළඟදී, හිත පාරණ කතා මිනිස්සු කියනකොට එකී නොකී ගොඩාක් අවස්ථාවල ඔයාට මට නෙවෙයි වගේ ඉන්න කියන මිනිමේ ගුණය ප්‍රගුණ කරලා තියෙනවා නම් හරි වටිනවා නෙමේද? වටිනවා. එතකොට ඔයාට අනවශ්‍ය හිත රිදීම් අවම කරගන්න පුළුවන්. ඔයාව මානසික වට්ටන්න උත්සාහ කරන කවුරු හරි ඉන්නවා නම් ඒ කෙනාගේ උත්සාහය ව්‍යර්ථ කරලා දාන්න පුළුවන්. මොකෝ දන්නවද, මානසික නිදහස හිතේ සාමය තමයි අපිට හැමතිස්සෙම හැම දෙයකටම වඩා වටින්නේ. හැබැයි මේක වැරදියට තේරුම් ගන්න එපායි කියන්නේ. ඔයාට මේ අනවශ්‍ය විදියට නිවට වෙලා ඉන්න කියලා නෙමෙයි මම මේක කියන්නේ. හැබැයි මෙහෙම හිටියාම ඔයාට අනවශ්‍ය ගැටලු ඇති වෙන එක වළක්වගෙන ඔයාගේ හිතේ සතුට, හිතේ සාමය රැකගෙන වැඩ කරන්න පුළුවන්. ඒක නිසා සමහර වෙලාවට මට නෙවෙයි වගේ ඉන්නත් පුරුදු වෙන්නානේ. දැන් මං කිව්වා වගේ. හරි එහෙනම් අදත් හවස 4 වෙනකන් all time bits with charming අහන් ඉන්න පුළුවන්. දවල් 1:00 වෙනාඩිය 11:00.

0: මංගල්‍ය සහ වෙසක් කලාපය
1: ජුනි දෙක දක්වා මිතෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායිම්බල මධ්‍ය විද්‍යාලීය පරිශ්‍රයේදී
0: බෞද්ධ උරුමයේ අපි මානය සමරන්න බොදුසි පුබුදන්න ඔබත් එක්වන්න
2: ලෝකානුකම්පා
1: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හඬි
0: බෙතබර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි.
2: සරණං
0: වෙසක් මංගල්‍යයට

0: ගීතයට තොරමින් තොරණට ලක්කන වෙසක් සැරිසර ලක්කන වෙසක් සැරිසර
1: ප්‍රියන්දරසි වෛශාග පූජ සමිතිය විදුරබු කුමාරයාගේ චරිත කතා අරගත් වෙසක් තොරණ මෙවරත් ප්‍රියන්දර වෙසක් කලාපයේ සමග ප්‍රදර්ශනය කරනවා. එම වෙසක් තොරණ ශ්‍රී වෛශාග පූජ සමිතිය මගින් ප්‍රදර්ශනය කරන්නේ 35 වෙනි වතාවට ප්‍රධාන සංගීතඥ පීටි හර්සන් මහත්මයා. ඒ වගේම මෙම තොරණ වසර 35 පුරාවට ප්‍රියන්දර නගරේ නොකඩවා ප්‍රදර්ශන වන තොරණ මෙවරත් වෙසක් කලාපයේ සමග ප්‍රියන්දර ශ්‍රී වෛශාග පූජ සමිතිය අඩි 61 උස අඩි 64 පළල බල් ප්ලස් එකහමාරක් පමණ තියෙන දර්ශනීය තොරණක් මෙවර ප්‍රියන්දරසි වෛශාග පූජ සමිතිය මගින් ප්‍රදර්ශනය කරනු ලබනවා.
0: ලක්කන වෙසක් සැරිසර ලක්කන වෙසක් සැරිසර ලක්කන රේඩියෝ ITN

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: පසරු එකයි විනාඩි 20යි වෙලාව. 0.7යි 0.3යි 93යි 5යි 93යි 7ට මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම ලක්කන Facebook page එකේ අපේ post එකක් තියෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාලා share කරන්නත් බැරි නෑනේ නේද? මේ සිද්ධියෙන් පස්සේ අපි messages ටික බලනවා.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: Pasaru ekai venade vese hatarai.

0: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
4: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
5: සතේ දවස් වල හරියටම දවල් එක වෙනකොට
6: හරිය වදින්න ඔය හිතට මන්දා දන්න මට ආලේ ඔබේ කාලයට පිරෙන්න
5: කාන්සියටයි මහන්සියටයි ප්‍රත්‍යක්ෂ ඖෂධේ
7: ඕල්ටයි බීට්ස් විත් චාම්
5: හැම කාලෙටම ගැළපෙන හැම තාලෙකම සින්දු මග හැරගන්න එපා

පසරු එකයි වෙනහට විසි හතයි වෙලාව. සේරුවාවිල මංගල රජමහා විහාරයේ වැඩ සිටින බුදුන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ හා රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා සාදින රූපහණි ආයතන පරිශ්‍රයට වැඩමවීමේ පින්කම හෙට උදෑසන 10ට පැවැත්වෙනවා. ඒ උතුම් පූජාව සියසින් දැක බලාගෙන වැඳ පුදා ගන්න උදෑසන 10 සිට 12 දක්වා මේ අහගෙන ඔබටත් අවස්ථාව තියෙනවා. සුදුවතින් සරසී සදහසිතින් එන්න කියලා අපි ඔබට ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා. එතකොට 0703 93 5 93 7 අපේ මැසේජ් නම්බර් එක. ඕල් ටයිම් බෙට්ස් තහඟින්න ගමන් වට මැසේජ් එකක් එවන්න පුළුවන් හවස 4 වෙන කලින්. අද මුලින්ම මැසේජ් එක එවලා තියෙන හොරණින් මහිත කුමාර මහත්මයා ඔයා. මොකද මේ කියන්නේ බුදුන් වහන්සේ වරක් මෙසේ පැවසුහ පෝස්ට් එකක් ෂෙයා කරලා තියෙනවා. දුක කෝපය සහ කනස්සල්ල ඔබේ නිවසේ අමුත්තන් ලෙස සලකන්න. ඔවුන් පැමිණ ටික වේලාවක් රැඳී සිට පසුව පිටව යයි. කිසිදු හැඟීමක් ස්ථිර නොවේ. ඔවුන්ට පාලනය කිරීමට ඉඩ නොදී ඒවා පසුකර යාමට ඉඩ දෙන්න. මේ හැබෑව නේද මේ ජීවිතය යථාර්ථය හරි වටිනවා. ස්තුතියි මේ වගේ වටිනගෙන පෝස්ට් එකක් අපිත් එක්ක ෂෙයා කරගත්තට. සබදහවලකයට SM වේවා බර්ගල්පොලෙන් SL ප්‍රනාන්තෝ ලහිරු ශහනේ නතාලිස් ශනාරා දුමින්ද සයුරේ ශනල් මිරොන් අලව එකතු කරගන්න. ඊට පස්සේ රකෙල ගස්කරට ගිහම පොරමඩුල්ලේ පියල් මතු කෙටරිනකින් කියලා තේනවා. නිමල් අයියා ඇටි මතු භවන්ත ඩෙලක්ෂි ඩිලේෂ් සහ සුපුන් ඉන්නවා. ලස්සන සිද්ධා ගන්න ඕනේ කියලා මැසේජ් එකේ කියලා තියෙන්නේ. ඊට පස්සේ සත්තල ගාමන් දෙකය ඔයාලා අත වැඩද? කම්මනේ නෙලෝ එනෝක අනුරාධා ශ්‍රියානි සේපාලේ රමණි මුදිත මැණිකයක්ක ඉන්දිකා සජීව තව අශෝක මිස් තපොට්ටෙන් අමතක වෙනවා. ඔයාම එකතු කරගන්න. පෝස්ට් එකක් තියෙනවා එවලා. කියන්නේ අකමැති වුණත් ඉවසන්න වෙන තැන් එනවා. වරදක් නැතත් නිහඬව ඉන්න වෙන තැන් එනවා. හේතුවක් නැතත් මිනිස්සු අපිව හැරදාලා යන දවස් එනවා. අමාරු වුණත් සමහර තැන්වල දරාගෙන ඉන්න වෙනවා. ජීවිතේ එහෙමයි. එහෙම කියලා අපි ජීවිතය අතාරිනවද? නෑ. අපි ඉස්සරහට යනවා. කාලේ ගෙවෙනවා. එකයි විනාඩි 29යි.

0: தேரேட்ட தொரமின் தொரனட்ட லக்கல வெசக் சரிசல லக்கல
1: ග්‍රෑන්පාස්සි වෛශ්‍යාක්‍ය සම්බුද්ධාලෝක තොරණ සමිතිය මගින් ලෝකවාසී සියලු ජනතාවට බුද්ධාලම්බන ප්‍රතියෙන් මිතුව දිගහරිනු ලබන සමුද්‍ර වාණී ජාතක කතා වස්තුව රැගත් තොරන් රාජා මෙවර ග්‍රෑන්පාස් කොස්ගස් මන්සන්දියේ ඉදිකරනු ලබන්නේ 55 වැනි පියවරට බව සාඩම්බරයෙන් මතක් කරති. මෙම තොරන් රාජාගේ විශේෂත්වය චිත්‍රරාමු 15කට අධික සංඛ්‍යාවකින් සමන්විත අතර ප්‍රවීණ චිත්‍රශිල්පී ආනන්ද ජලත් මහතාගේ තෙලිතුඩින් මෙම චිත්‍රරාමු සියල්ල නිර්මාණය වී තිබීමත් ඒ සියල්ලම එදා මෙදා තුරව භාවිතා කරනු ලබන ඒ රෙදි සාමාන්‍ය තීන්ත ඔය වර්ණ ගැනීම එදා කාලයේ පටන්ම පවතා ක්‍රමය අනුව සිද්ධ වෙන අතර මෙවර විදුලි බලශක්තිය පිරිමැසීමේ අරමුණින් ෆික්සල් ලයිට් වලින් වැඩි කොටසක් ආවරණය වන පරිදි එදා මෙදා තුර තොරන් කලාවේ විදුලි ආලෝක රටා නිර්මාණය වූයේ ෆ්ලෑෂර් කොට සම්ප්‍රදායට ඉඩක් සලසමින් පහතමාලයේ චිත්තරාම් එම ෆ්ලෑෂර් කොට වලින් ආලෝක ධාරා වීදුන ආකාරයෙන් විදුලි කාර්මික ශිල්පියා විසින් සකස් කර ඇති අතර සම්පූර්ණ ලයිට් 70,000කට ආසන්න සංඛ්‍යාවකින් හෙබි මෙම තොරන් රාජයාගේ උසාඩි 60ක් අතර පළල අඩි 55ක් වන අතර වසර 55ක් මුළුල්ලේම ප්‍රදේශයේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ සියලුම ජන කොටස්වල එකට ඒක රාශිත්වයේ එදිනෙදා මහමාර්ගයේ භාවිතා කරන සුවිශාල ජනතාවකගේ ඉමහත් වූ කැපකිරීමෙන් පුරා දින 10ක් පුරුල්ලේ ප්‍රදර්ශනයේ සඳහා මෙවරත් ග්‍රෑන්ඩ්පාස් මන්සන්දියේ එළඹෙන වෙසක් පුන් පොහෝ දින මැයි මස 30 වැනි දින පටන් ජුනි මස 8 වන දින දක්වා පුරා දින 10ක කාලයක් අඛණ්ඩව ප්‍රදර්ශනයේ සඳහා සියලු කටයුතු සම්පාදනය කර ඇති අතර මේ සියල් නිර්මාණයන්ගේ සාර්ථකත්වය දැක බලා ගැනීමට බුද්ධාලම්බන පීතියෙන් යුතුව ශ්‍රී සම්බුදු සමගල සමරණවාස් මෙම තොරන් සියල්ලම නැරඹීමට මේ සියල්ල භුක්ති විඳින්නට බුද්ධාලම්බන පීතියෙන් යුතුව ඔබ සැමට ආරාධනා කර සිටිමින් සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මම නියඳෙනවා ග්‍රෑන්ඩ් පාස් තොරන් සමිතිය වෙනුවෙන් ඒ ලේකම් RM80 වරාගොඩ
0: ලක්කනේ විසක් සැරිසර

0: Anda Radio ITN.
1: පස්සර එකපහුව වෙලා විනාඩි 46යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN.
1: පසර එක පහු වෙලා විනාඩි 41යි වෙලාව. අපේ ඔෆිස් එක සෑහෙන වැඩ. අපිට තියෙන වෙසක් කූඩු හදන්න නේද? ඔයාලත් මං හිතන්නේ මේ වෙලාවේ ගෙදරට වෙලා වෙසක් කූඩු හදන්න ලෑස්ති වෙනවද දරුවොත් එක්ක? සමහරව හදලා තියවට ඇති, සමහරව දන්සල් වලට ලෑස්ති වෙන ඇති. වෙසක් අසරේ හැම තැනම තියෙනවා. ඒක තමයි වෙන්න ඕනේ. චාමි අපිවත් සින්දුවකට එකතු කරගන්න. යමිය ප්‍රඩක්ස් පොත්පිටිය වාත වෙන සමන්ත වගේ මැසේජ් එක දැන් දැක්කේ ඔන්න කිව්වා. ඊට පස්සේ චාමියක්ගේ ඔයාව අහන්න අනුරාධපුරයාව කියලා තියෙන හස්බන්ඩ්ගේ කෙතර මාතලේ දෙලිනි ඔක්කොම ඔත්තු ටික මට දැන් දෙනවා. යන්නේ නැ දැන් ඔක්කොම මන් දැන් දන්නවා. සුබදාවලකේ වාචාමිය අපිටත් සින්දුවක් දෙන්න. ඒජි අනුර පුස්සල්ලාව BF ජනපදේ නුවරඇලියේ ලස්සන ෆොටෝ එකක් කියලා තියෙනවා. බලන්නේ ලස්සන ගම්මානක ඉන්න තිති. ඒකට පින තියෙන්න ඕනේ. ගුඩ් ආෆ්ටර්නූන් චාමියාකේ, මාවත් සින්දුවකට එකතු කර ගැනීමට හැකිද කියලා අහලා තියෙනවා. හැකි හැකි. තිරින සත කැලුම් කලතරෙන් ඔය මැසේජ් එක එවලා තිබුණ. මාපලගම පියාජේ අපි සින්දුවක් අහමු. ඊට පස්සේ යන්නේ ගල්පාතට. HKD ගමන්ට කෙන මාෂා දෙල්හානි, කමල් දිශාන්ත, දමිකා වෙනිතා, චන්ද්‍රලතා, ශ්‍රියානී, රේණුකා, ඉරංගේ, චන්ද්‍රානි ගයන මේ හැමෝම එකතු කරගන්න ඕනේ පැත්තෙන්. ඊට පස්සේ තව එක මැසේජ් එකක් බලලා අපි සින්දුවක් අහන්න යන්න ඕනේ. පින්බර සුබ වෙසක් සතියක් වේවා, එසේම වේවා. වෙනදා වගේම අදත් අපි ඔයාව අහන් ඉන්නවා. බේරකොඩි බේකරි එකේ ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, ලක්ෂ්මී මිස්, චම්පා මිස්, විහංගා, ගයානී, ධනුෂ්ක, මදුශංක ජගත් එකතු කරගන්න කියලා. ජයේ මාම තමයි මට මේ මැසේජ් එක එවලා තියෙන්නේ. හරි හරි ස්තෝදී. තාම මැසේජ් එක එවුව නැත්නම් 0703 93 5 93 7 අපේ මැසේජ් නම්බර් එක. 11:43

0: රාත්‍රී හතට ලක්කනෙන්
1: සඳතිය දාල සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනට තහනය ලොතුරයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත්තන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකු වන්
1: ලකන්න රේඩියෝ ITN සසර මග ගිනිමි වූ මහා කාරුණිකයානෝ අසිරිමත් බුදු ගුණ වරුර
3: පූජ්‍යපාද කැලණියේ අජිත ස්වාමින් වහන්සේ
4: අසහාය ගුණ ඇති උතුම් බුදු රජාණන් වහන්සේ කාම රූප අරූප යන තුන්ලෝ ධාතුවට අයත් නරකය තිරිසන් අපාය പ്രേත ලොව අසුර අපාය මේ මිනිස් ලෝකය චාතු මහා රාජිකය තාවතිංසය යාමය තුසිතය නිම්මාන රතිය පරිනිම්මිත වසවත්ති දෙව්ලොව යන කාම ලෝකයේද සෙව් දැහෙන් වඩා උපදින රූපාවචර බ්‍රහ්ම ලෝකද අරූප ධ්‍යාන වඩා උපදින අරූපාවචර බ්‍රහ්ම ලෝකද මුළු මනින්ම අවබෝධ කරගෙන ඒ සියලු ලෝක වලින් නිදහස් වී වදාළ නිසා ලෝක විදුවනසේක ලෝක විදුවනසේක ලෝක විදුවනසේක
5: සියල් සිත් නිවාසන සාලන්නට

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: Pasuru ekai benade panas ekai.

0: කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවල නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: FM 93.7 Lakhana Radio ITN
1: හැම කාලෙටම කැළපෙන හැම තාලෙම සින්දු හැමෝටම කැළපෙන්න
0: Overtime beats with Chami
1: පැය තුනක් එක දිගට සද්දටම හඬ සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්

미스카라 간네바 에카에베 나한테 파나스 파이벨라와 චාම්යක් යෝයේ ලයිව් ආවදක කියා දුක්කින් දෙපානේ ලක්කන ෆේස්බුක් පේජ් එකට ගියාම ඊයේ ලයිව් ආපු එකේ තියෙනනේ රෙකෝඩඩ් එක ගිහින් බලන්න ඒකේ වියුස් වැඩි වෙන හැටි බලාගෙන මම සතුටින් ඉන්නේ අපි ඊළඟ පැයට යන්න හැනා ඊළඟ පැයදී මොන ගෑනු මැසේජ් එක ගවන්න 0.7 0.93 93 5 93

0: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ලක්න ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දනමාර සිංහ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබනි කෝටි යටේ NLB දනඩිතහනේ ලොතරයියේ රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: ඔවුන් උපයෝගීත රජයේ වතු ඉඩම් සහ දේපල ආයෝජනය සඳහා ලබා දීමේ දෙවන අදියර ආරම්භ වුණා. සොසුකම් ලත් දෙස් විදෙස් ආයෝජකින්ගෙන් අභිලාෂ ප්‍රකාශ කිරීම දැන්ටමත් කැඳවා තිබෙනවා. මෙම ව්‍යාපති අර්ථයේ මහඩුවර මාතලේ නුවරඩිය බදුල්ලතුරු දිස්ත්‍රික්වල පිහිටි වතු ඉඩම් තේකර්මත ශාලා සහ බංගලා සඳහා ආයෝජනය කිරීමට අවස්ථාව පවතිනවා. ඊශ්‍රායලයේ ලෙබනන්ට එල්ල කළ ප්‍රහාරවලින් තවත් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් තිබෙනවා. කුඩා දරුවන් දෙය අතර වෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. දකුණු ලෙබනේ ප්‍රදේශ කිහිපයක් ඊශ්‍රායල් ආරක්ෂකංශවල ඉලක්කේ වී තිබෙනවා. ඒ වහිරැඳී සිටි සිවිල් වැසියන්ට පිටත් වෙන ලෙසට ඔවුන් මීට පෙර දැනුම් දුන්නා. කෙසේ වෙතත් එහි දැඩි මානුෂ්‍ය අර්බුදයක් නිර්මාණය වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. ලකුණු මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 3ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලක්

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලකන්ද රේඩියෝ ITN.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

හවස දෙකපහ වෙලා විනාඩි 5යි වෙලාව. All time bed sit chami. අපි අපේ දෙවෙනි පැය පටන් ගන්නවා. message එක වන්න පුළුවන් 0.7 0.3 93.5 93.7.

0: තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික පැල්තනාක
1: ඕවර්ටයිම් බීට්ස් විත් චාමි
0: සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස

සසර දෙක පහ වෙලා වෙනාඩි 10යි වෙලාව. සර්වවිල මංගල රජමහා විහාරයේ වැඩ සිටින බුදුන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ හා රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ස්වාධින රූපහණී ආයතන පරිශ්‍රයට වැඩමවීමේ පින්කම හෙට උදෑසන 10ට සිදු කරනවා. ඒ උතුම් පූජාව සැසින් දැක වැඳ පුදා ගන්න කැමති ඔබ උදෑසන 10 සිට 12 දක්වා සුදුපතින් සරසී සදහසින් පැමිණෙන්න කියන ගෞරවනීය ආරාධනය. හෙට දවසේ උදේ 10 ඉඳන් 12 වෙනකන් අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාව මගේ හැරගන්න එපා මේ වෙසක් කාලෙදී. හරි. ඕල් ටයිම් බෙඩ්ස් එක චාමි අපි ඉන්න අපේ දෙවෙනි පැයේ ඒකත් විනාඩි 10ක් ගෙවිලා ගිහින්නේ නේද? 0.7 0.3 0.5 0.3 0.4 මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම ලක්කන Facebook page එකේ අපේ post එකක් තියෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාගෙන යන්න. තුනේ පැයේදී මම ඒක මතක් කරමු. අපේ තහගෙන ඉන්නවා කියලා ජා ඇල ඇන් ඉරෝෂිනි සහ පවුලේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. මොකද මේ කියන්නේ මිනිස්සු අපිට සලකන විදිහටම අපි එයාලට සලකන්න ඕනේ නැහැ. අපිට රවණ බනින අයට අපිට එහෙමම කරන්න ඕනේ නැහැ. අපිට හතුරුකම් කරන අයට අපිට හතුරුකම් කරන්න ඕනේ නැහැ. මිනිස්සු කොහොම වුණත් අපිට කමක් නැහැ. ඒ අය කොහොම වුණත් අපි හොඳ අය වෙමු. කාගේත් හේතුවල අපි ගැන හොඳ මතක පමණක් ඉතිරි කරමු කියලා ලස්සන පෝස්ට් එකක් එවලා තියෙනවා. සහතික ඇත්ත. අපිට මිනිස්සුන්ව හදන්න බෑ. ඒ මිනිස්සු හදුනොත් හදුනාවේ, නැති වුනොත් නැති වුනාවේ. අපි නේද අපි අපේ හොඳ ගතිගුණ ඒ නරක මිනිස්සුන්ගේ නරක ගතිගුණ නිසා නැති කරගන්න හොඳ නැහැ. චෝ මේ සුබ දවසක් වේවා ඔබ මල්ලේ මාලි ෆැෂන් එකෙන්. චම් මේ නේද රංගිකා චතුරිකා චනුලි එකතු කරගන්න කියලා තියෙනවා. වැස්සදොයි පැත්තට ඉන්න සුබ දවසක්. අපිත් එන්නවා හගෙන ලස්සන සින්දුවක් අහමු. චතු රමාලේ කීර්තනන්දා ශ්‍රියානේ සමීර සමන්මලි අප්සරා හසන්ත සිංහබාහු එකතු කරගන්න කියලා ගීතිකා තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. වකියනවා දුර්බල මිනිස්සු පලිගන්නවා, මෝඩ මිනිස්සු එකට එක කරනවා, ශක්තිමත් මිනිස්සු සමාව දෙනවා, බුද්ධිමත් මිනිස්සු අත්හැරලා දානවා. මම විශ්වාස කරනවා මම වහන් ඉන්න ඕගොල්ලෝ බුද්ධිමත් කියලා. ආතරේ අහස තරම් ලකහඩ. එහෙම කියන්නේ මහියන් කරන සුපුන්. අයි ඔයා මිස්ටර් සුපුන් කියලා කියන්නේ. හරි සුපුන් මහත්තයෝ, ඒක ප්‍රශ්නයක් නෑ, මම නිකන් ඇහුවේ. හවස 2:00 වෙනාඩි 12 අයියන් නැක්සෙද

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Pasaru dekhaye vinade dahasayaye.
2: Dhammapade, Tathagata Sambuddha Deshane, Sanatana Madhura Bhashane, Sakala Manushya Vargyage, Buddhi Mahime, Saha, Jnana Darshane, Kuta Prapta Kiriminda, ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින් දේශිත සම්බුද්ධ වචනයේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද, සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතින්නේ.

0: ලක්කඩ සමග බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: තත්වේ නවයට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ඔය පූසා කියන නාමය කොයිද තිබුණේ අතීතේ? දැන් මේ මොහොතේ පූසා වුණාට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක්ුණේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැතිපර දායකත්වයෙන්
2: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
3: හවස දෙකපහ වෙලා වෙනාට වෙස්සයි.
4: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු බිට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: අවිත තිළිණ කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර අඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අම්රිතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම අඳුන්කුරම හොඳ සුවඳයි. නිවිලා ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම අඳුන්කුර අම්රිතා.

0: හැදේමත් කලාවෙන්න
1: ඔන්ටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: චංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලඟ වෙන්නට හිතුනා
1: ඔන්ටයි බීට්ස් විත් චාමි
0: ඒක තනිකරම ඇප්

하면서 내가 이 미나디 비시 하다이 벨라브 올타 메트시 참이 아그니는 가방 와다 히든 오는 메시지 그 고대 원앙 혼다이 켈 빈두아이 하다이 빈두아이 두나이 아노 두나이 파하이 아노 두나이 하다께는 메시지 담배가 마다 같아 야간 එකට මැසේජ් එක ටයිප් කරලා එවන්න ඉතින් නේද මහ ලොකු දෙයක් නැහැ නේ උතුම. රයිගමින් සරස්චන්ද්‍ර ටයර්ස් ඔයා මැසේජ් එකක් එවලා තියෙනවා. සත්ව ඝාතනය කතරම් පාපයක් බව සිළු දෙනාටම සිතට ගන්න බැරි මොකද? මාත් අහන්නේ මොකද? ඒ කියන්නේ මෙහෙමයි අලියෙක් වගේ මැරුවොත් ඒක ලොකු පවක් කියලා හිතන සමහරු කූඹියෙක් දෙන්නෙක් මැරුණාට කමන්නේ ඒගොල්ල පුංචිනේ කියලා හිතන වෙලාවලුත් තියෙනවා. හැබැයි කවුරුනත් හුස්ම ගන්න සත්තුනේ. අන්න එහෙම හිතන්න පුළුවන් නම් වටිනවා. සුබ දවසක් වේවා චාමිනන්ගේ. ඔයා කිව්වනේ මට නෙමේ වගේ ඉන්න කියලා වැඩසටහන පටන් ගන්න වෙලාවේ අම්මා පව්. එහෙම ඉන්න එක මගේ ආසම හොබි එක කියලා තේනවා. මොකද පිටරට ඉන්න අපිට ඕවා කොහෙන් හරි ඔළුවට කඩා වැටෙනවා. මම මට නෙමේ වගේ ඉන්නවා. ඒක එක කනකින් අහලා අනෙත් කනින් පිට කරනවා කියලා තේනවා. බලන්න නේ මං කිව්ව කතාව. සාහන දුර ගිහින්. ඒ කියන්නේ සීෂල්ස් වලටත් ගිහින්. ප්‍රදීප් ලංකා thank you වගේ මැසේජ් එකකට කාට වටිනවා කියන්නේ කෙනෙක්ට ඒ කියපු වචන ටිකෙන් මොකක් කර දෙයක් ජීවිතයට එකතු කරගන්න පුළුවන්කමක් ලැබුණා නම් ඒක හරි වටිනවද නේද වාසනාවන්ත සුබතාවක් සක්ෂා මේ ආසිරි සම්පත් දෙඩේට මුල් එක හතරම් ඉතින් මං ඉන්නවා මේ වැඩසටහනේ අවසන් දින කීපය නේද යන්න කියලා අහලා තියෙනවා ඒක ඔව් ඊට පස්සේ මොකද වෙන්නේ බලන් ඉන්න අහන් ඉන්න දරා ගන්න බැරි වේදනාවන්ට කඳුල හොඳ සවියක් ගෙවා ගන්න බැරි මොහොතකට නිඳ සනසීමක් වචන කරන බැරි හැඟීම් වලට කවිය හොඳ අවියක් හදවත් පිටින වචන වලට නිහඬ බවගෙන අවියක් කියලා ඔයා පෝස්ට් එකක් එවලා තියෙනවා මේක මට මතකයි ඊයේ කවුරු හරි එවලා තිබුණා වගේ හැබැයි ඉතින් අදහස වටින නිසා මං කිව්වා සුබතාවලක් මනෝ කොහොමද ඔයාට තනු ඔයා නේද මාව අහගෙන ඉන්නේ චාමරවත් එකතු කරගන්න අපි ලස්සන සින්දු ටිකක් අහමු ඊට පස්සේ මේ කවුද ඉන්නේ කියලා බලමුද පොතු හර ප්‍රේමසිරි විරිද තුෂාරිකා සුබම සුබ වෙසක් සතියක් වේවා චාමිකා කියලා තියෙනවා හැමෝම චාමි චාමි කියදියා චාමිකා කිව්වම මට එක වෙනසක් අගේ සමහර වෙලාවට මටත් මගේ නම මතක වෙනවා චාමි කියනවා මනෝ කියනවා ඊට පස්සේ චාමිකා කියනවා 2029

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 33යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: Lakhanda Radio ITN. Obe kotipati sihineya ada sabaveida ratri 10ට Lakhanda ahanna. Jathika Lotharay Mandalaye siyunuma ticket pattola jagrahi pratipala ada ratriyema obata kiyana ekama radiowa Lakhanda.
1: කෙවල් වගේ හිත්වලට ආදරය කරන්නේ පරිස්සමෙන්. මොකද යන්න කිව්වහම යන්නම යන්නම වෙනවා.

0: දේවල් එක්ක නෙවෙයි දැනෙන දේවල් එක්ක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
1: All Time Beats with Charmy.

Exit Jami. හවස දෙකයි වෙනාඩි 36යි වෙලාව. මං ආයි ආවා මේ පැත්තට මැසේජස් ගොඩක් ඉතුරුලා තියෙන නිසා. ඒ අතර ඩොහුම ගැනත් කියන්න කියලා තියෙනවා. දැන් ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිතව ඔයාට තෙල් හදාගන්න උවමනාවක් තියෙනවා නේද? කියන්නේ පොල් තෙල් ඊට අමතරව සමහර කෑම වර්ගවලට සමහර බෙහෙත් වර්ගවලට උමනා වෙන එඩරු අබ කොහොඹ වටකා සූර්යකාන්ත රටකජු කජු මේ දේවල් වලින් තෙල් හදාගන්න උමනාවක් තියෙනවා නම් වට පුළුවන් ඩෝමා හෝම් ඔයිල් මේක එකක් පාවිච්චි කරන්න මිල රුපියල් 88000යි ඔන්න ලේසි ක්‍රමයක් කියලා දුන්නා මට මොනවද දෙන්නේ මට එකෙන් තෙල් හදලා තෙල් බෝතලයක් ඉවන්න මොකද පැකට් බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඒ අතරේ මැසේජස් ටික බලන න්‍යායම නේද? ආපු වැඩේ මතකද? ඔහලට වගේ තමයි. 0.7 0.3 0.5 0.7 මැසේජ් නම්බර් එක. අනුරගම අනලාවති මොකද කියන්නේ? මහත්යා ශ්‍රී පුතා ප්‍රතිපදව අනුෂිකා පුතා හර්ෂණ දුව පේශලා අමෙලියා සමරසේකර. අමෙලියා සමරසේකර වට පොඩි බයික් එකක් තියෙනවා නේද? දෙන්න මේ දෙවට පොඩක් කටයක් කියලා එන්න. ඔයාව හතරෙන් එකතු කරගන්න ඔබට. චෝමි අපිට ආවහකට ඉන්නවා බණ්ඩාරගම උමාගාමන්ට් එකේ. අලුත් යාරෝ ටිකක් තමයි මම දන්නේ. දිගටම අහගෙන ඉන්න ඕනේ. FM 93.5 හරි 93.7 හරි හැන විදියකට අහක් විදියට අහන් ඉන්න ඕනේ හරිද? ඊට පස්සේ චෝමි ප්‍රෝග්‍රෑම් එකට මැසේජ් එකක් දාලා කොහෙද යන්නේ? බොයෙකුට සුමනා අහන්න වෙන්නේ හැබැයි මැසේජ් එකක් දාලා ඒ බව මට කියලා යන්නේ. ගෙදර මිනිස්සු දන්නේ හැබැයි මන් දන්නවා දැන් මේglColor ගමනක් යනවාද කොහෙද ගිහිල්ලාද? ඒ හතරට අස්සක් නම් වදින්න එපා. නේ. හරි එතකොට තාම ඔයා මැසේජ් එකක් එවන්නේ නැතුව ඇහෙන විදියට මාව අහන් ඉන්නවා නම් ඔයාට කියන්නේ මම මට මැසේජ් එකක් එවන්න පුළුවන් නේද? 0.7 0.3 93.5 අපේ මැසේජ් නම්බර් ඊට පස්සේ අපේ ලක්කන Facebook page එකට ගියාම අපේ post එකක් තියෙනවා ඒකට like කරලා දාලා comment දාලා share කරන්න පුළුවන් ඊට පස්සේ තව තියෙනවා නේ යමන් live එකක් ආවනේ ඒක බලන්න බැරි වුණා කියලා දැන් අහනවා අදත් live එකක් එනවද කියලා එහෙම එන්නේ නැහැ නේ ඊයේ live අපේක බලන්න පුළුවන් නේ ලක්කන Facebook page එකට ගිහින් මම බලන් ඉන්න එක views වැඩි වෙන ආකාරය ඔය අලුතෙන් බලනවද කියලා මම බලනවා 2 වෙනාඩි 38

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: Deng danna de velava kiyata kiyala dekai wenata 43
2: velava obaveta gena aave api rate parwal viyadam gana danna loketama motorcycle 3 wheel tire hadana TVS Lankawa thin aduma viyadam sahita TVS XL 100 motorcycle oba wenuwenmai
1: me handun guru world dot standards thiyenoda
3: nathu අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සෙත් සුවඳින් පිරේවා.
0: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් ලක්ෂ 20 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
2: ලුකයා මාරේ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා
3: මෙමරි ලොස්
2: කවුද ඩොක්ටර් යාද සුන්නද මම කිරිත බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ
4: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ හතර වෙද්දි ටියුන් කරලා තියාගන්න
5: Evening drive with Chamit and Charu.
4: Sama anugrahaya.
5: Rasayenut ihala. Gunayenut ihala. Vijaya Tose Mishranaya.
4: Vijaya Products. Ape rasaya. Rate samata. FM 93.5. FM 93.7. Lakhanda. Radio ITN.
5: හවස දෙකයි වෙනාඩි 47යි

0: පතක සැහැල්ලවෙන් එන්න ජේවිතය විඳින්න.
1: Beats with Chami.
0: ලස්සන සින්දු පිරුණු පැය තුනක් සතියේ දවස්වල දවල් එක ඉඳන් හතර වෙනකන්.

내가의 매나디 바나스 가이벨라와 오벨 패션 내게 외말세나 오아마드 메시지 갖게 벨라 때문에 딜랑크 나디 샴 라세카 차니토 파세도 차모드 가얀 세리반샤 가미니 라세타 초티 아노라 샴테 고마리 니로샤 하르시니 수바디노샤 카마니 참다니 레샤 나이니 델파 치트라 치트라 키로다가 남을 때는 치트라 하키라다 야 캐놀라 메드야 페리밀라 메드 පැහැදිලි මදිනේ මට ඒ ගැන. තියෙන ප්‍රශ්න මදිවට ඔන්න ප්‍රශ්නයක් ඇහුවා. මාත් ඉන්නවා අහගෙන සිරි කුමාර කොහමද ස්තුතියි මැසේජ් එකක් ඇහුවට. චාමි අපිට ලස්සන සින්දුවක් දැම්ම. කොටකල පාසලේ දිසානායක විල්සන් කමනි පුෂ්පා සිරිවර්ධන සිටිසේන රමණි කියන ගුරු මෑණිවරුන් කමනි චාන්දනී ඉන්ද්‍රානි පද්මා රම්‍යා සිරියලතා චන්ද්‍රලතා ප්‍රියංක අජිත් සුසන්ත ගංගා ලලිත් වීරාකොඩි පවුලේ හැමෝමත් යාළු ඔක්කෝමල පවුලේ මාලා රංජනී හස්බන් නිහල් ලොකු පුතා විමුක්ති පොඩි පුතා සහේෂ දුව නිසංසලා මිනුරි දුව රිෂාන් පුතා පානදුරෙන් එකතු කරගන්නවා කියලා තියෙනවා. දිගම සේච් එකක් යොඩිට මං කිව්වා මං කියන ශ්‍රීනන්ත මුම්තාස් ඉර්ෆාන් සුදාරා රුවන් මෙන්ඩිස් රොකි ප්‍රින්ස් කීඩි නිෂාන් ගසලි හර්දයාගෙන මුන් කිව්වා ෆසලෙහින් නිරෝධාගමගේ එම්සිජී යාලු ඔක්කොමල එකතු කරගන්න කියලත් මැසේජ් එකක් තිබුණා. තැන්කියූ මැසේජ් එකක් එව්වට. චාමි අපේ තාන් ඉන්නවා කවුරුත් වැඩ කරන ගමන් කියලා සිත්මිනවා මට මැසේජ් එකක් එව්වද. තැන්කියූ. අතවාලත් වැඩද අපි වගේ තමයිනේ. ගුඩ් ඉවනින් චාමි. හැමදාම් වගේ අතත් වහගෙන ඉන්නවා. ලස්සන සින්දුවක් දෙන්න. හස්බන් තුෂාර ධෝනි සාරා ප්‍රියා බණ්ඩාරගමින් ටිකක් වෙලා ගියට පස්සේ තමයි මට මතක් වුණේ හස්බන් තමයි කියලා. තුෂාර නැත්නම් තුෂාරා කියන්න ගියේ. දෙකයි වෙනවානේ පනස් දෙකයි. මේ සින්දුවෙන් පස්සේ මම ආයෙ තව සින්දුවක් අහන්න දෙනවා. හිතුවනේ මං ඊළඟ

0: ලක්න ප්‍රවෘත්ති සමගින් බම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩිතහනිය ලොතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය. සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: අපරාධ හා මද්‍රව්‍ය නිවාරණය සඳහා පොලිසිය ආරම්භ කළ මෙහෙයුමෙන් තවත් පුද්ගලින් 26,785 දෙනෙක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. සැකපිට අත්අඩංගුවට පුද්ගලින්ගේ සංඛ්‍යාව 632. අපරාධ සම්බන්ධයෙන් 20 දෙනෙකු ඍජුව හඳුනාගත් බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවට ඇති විවෘත වරින්තකරුවන්ගේ සංඛ්‍යාව 178. බීමත් සිදුරන් 91 දෙනෙක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. හොබු සමුද්‍ර සන්ධිය පසු කර යාමට උත්සාහ කළ නෞකා 4ක් හරවා යැවූ බව ඉරානයේ සඳහන් කළා. අදාළ සම්බන්ධීකරණ කටයුතු වලින් තොරව එම නෞකා යාත්‍රා කර තිබෙනවා. ඒ අනුව ආපසු හරවා යැවීමටයි පියවර ගත් බව ඉරාන ආරක්ෂකංශය සඳහන් කළේ. එම නෞකාවලට අනතුරු ඇඟවීමේ නිවේදනද නිකුත් කර තිබෙනවා. නිසි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම මගින් නෞකාවලට යාත්‍රා කළ හැකි බවයි ඉරානය පවසන්නේ. ලකුණු මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමගී සියල් සිත් නිවේසන හේවා.
1: FM 93.5 FM 93.7 ලකන්ද රේඩියෝ ITN.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනස එක්ක තෝරගන්න.

කොලි ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්න පරිස්සමි. මොකද යන්න කිව්වහම යන්නම වෙනවා.

0: ඇවෙන දේවල් එක නෙවෙයි දැනෙන දේවල් එක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
1: All time beats with Chami.
0: Miss

All time bit fit charmy. හවස 3:10 වෙලාව. සර්වබල මංගල රජමහ විහාරයේ වැඩ සිටින බුදුන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ හා රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ස්වාධින රූපහණී ආයතන පරිශ්‍රයට වැඩම වීමේ පින්කම හෙට උදෑසන 10ට සිදු කරනවා. මේ උතුම් පූජාව ඔබේ ඇසින් දැකලා වැඳපොදා ගන්න උදෑසන 10 සිට අවස්ථාව හිමි වෙනවා. උදෑසන 10 සිට 12 දක්වා සුදු වතින් සදසී සදහසිතින් අයිටීන් එකට එන්න කියලා අපි ඔබට ආතරෙන් ගෞරවෙන් මතක් කරන්නේ. 0.7 0.3 0.5 0.3 0.7 මැසේජ් එකක් එවලා චාමි කිමද අපේ මැසේජ් එක තාම නොකියුවේ කියලා හිතේ ඉන්නේ. කොඩමද උඩ යනවා. දිලේ කව මැසේජ් එකක් එවලා තිබුණා. බොස් එනවා සම්පත් රේණුකා මනෙල් නයනා දිලානි උදේෂි පහන් ඔයාවත් එකතු කරගෙන පානතරට යනවා. චතු ඔයාගේ මැසේජ් එක අමානුෂා හස්බන්ඩ් කයන් පුතා චිරන්වත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා කියන්නේ. ඔයා මට අලුත් යාළුවෙක් මං හිතන්නේ. මං හිතනවා ඔයා මට හෙටත් මැසේජ් එකක් එවයි කියලා. ලස්සන සින්දු ගේන චාමි බලන්න එක ලස්සන. අපිට දෙන ලස්සන සින්දුව කරුණ මහින්ද කුමාර හොරණින් උදාරා ගගනේ මාලා සහ වඳුරබින් ඉසුරු මදුෂාන් යමුනාව එකතු කරගන්න කියලා තියෙනවා. හයි චාමි කැල්ලා. හයි නවක ඇල ඕසිස් ඇග්‍රකෙන් ඕෂධ රත්විට සින්දුවකට එකතු කරගන්න. තැන්කූ මෙසේජ් එකක් එව්වට. ඊට පස්සේ මේ ඉන්නේ කවුද? අපිත් එනවා සිද්ධුවක් අහම අද ඉන්නේ ඉනු මැණිකයි මමයි විතරයි කියලා දහරා බොලත් සිංහලින් මට මැසේජ් එකක් එවලා තියෙනවා. ඉනු හිටියා මිතින් ඇතිනේ මොකද මේ පැත්තේ මං ඉන්න නිසා ඔයාටවත් හනි නෑනේ නේද? කචපචේ තියෙනවා. හයි චාමියකි මටත් සිද්ධුවක් ඕනේ. මගේ නම අමිෂා කාවෙන්දේ අනුරාධපුරින්. අම්මා තාතා නංගි කිරි අම්මා එකතු කරගන්න කියලා තියෙනවා. ඔයාගේ මැසේජ් එක දැන් දැක්කයනේ. ඔයා 2:50 ගානකරණේ මැසේජ් එකක් එවලා තිබුණේ. දැන් දැක්කේ. ඉතින් දැක්කකමන් කිව්වා. හයි චාමි සුබ සන්ධ්‍යාවක්. ඔයාටත් අපිත් වැසක් උඩ හදන ගමන් ඔයාව අහන් ඉන්නා කියලා තියෙනවා. නිෂෝ මැලේසියාවෙන් ඔයා ලංකාවට ආවද නෑ නේද? ඔහේ ඉඳන් ඔයා වැසක් උඩ හදනවද නැත්තම්? මට තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න මට වෙලාවක් තිබ්බොත්. කියනවා කවුරු මොන දේ කියවත් ඔයා නිවැරදි නම් ඔයා නිහඬ වෙන්න සමාජයට ඕනි දෙයක් කියන්න පුළුවන්. ඒ සමාජ මිනිසුන්ගේ හැටි සහ එයාලගේ ක්වලිටි එක. එයාලා ජීවත් වෙන පරිසරයත් එක්ක එයාලා හිතන පතන විදිය නේද? ඔයා හොඳ දෙයක් කරත් මිනිස්සු දකින්නේ ඒකේ වැරදි පැත්ත විතරයි. ඒ නිසා කාගේවත් තිර රචනාවකට ඔයා ඔයාගේ කතාව වෙනස් කරන්න යන්න එපා. ඔයා ලියන්නේ ඔයාගේ කතාව ඔයාට ගැළපෙන ඔයාගේ විදිහට. එහෙම නේද හොඳම විදිහ? මාතාව එහෙම නේද හොඳම විදිහ? ඔයාගේ කතාව ඔයාට ගැළපෙන විදිහට ලියන එක ඒක තමයි හොඳම විදිහ.

0: මම අනුග්‍රහය
1: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.

0: राज्य विशक मंगल्य सहा विशक कलाभय
1: जुनी देखतक्वा मितिल्लवल पुराण विहारस्थानेती सहा नाइंबल मध्य विद्यालय परिश्वेदी
0: बौद्ध उरुमये अभिमानय समरन्न बोधुसी पुबुदन्न ओबत एकवन्न
2: लोकानुकम्पा
1: राज्य विशक मंगल्य हा विशक कलापे सजीव तोरतुरु लखनी
0: बेतिबर अनुग्रहय
3: श्रीलंका आयुर्वेद औषध संस्था अजीर्ण तत्व वलिन पीड़ा विदिन ओबट गुणदायक स्वाभाविक विसंदुम संस्था रसम श्रीलंका आयुर्वेद संस्थावे साडंबर निपैयुमकी
4: FM 93.5 FM 93.7 लखाना रेडियो ITN
5: හවස 3:19 වෙන වෙලාව මේ මැසේජස් ටිකත් කියවලා යන්න එපැයි 4 වෙනකොට ඒක නිසා මම ආය ආවම් ටෙක්ස් මැසේජස් ටිකත් බලන්න ඕන නිසා සුබ දවසක් ශාමේ වැයන් කොටෙන් අපිටත් ලස්සට සෙන්දුවක් දෙන්න දීපා ඔයාගේ මැසේජ් එක දුව චතු පුතා මදු මහත්තයා සුදත්තත් එකතු කරගන්න කියලා තියෙනවා අද චතු ගෙදරද චතු ඉන්නවද කියලා බලලා මට මැසේජ් එකක් එවන්න බලන්න චාමි ඔහට පින්පර වැසක් මංගලක් වේවා කියලා නොරින් සංජීව මැසේජ් එකක් කරලා තියෙනවා. සුබ දවසක් ඔයාට. දුමි මල්වත්ත ස්තුතියි ඔයාට හොඳින් ඉන්න. සුබ දවසක්. මේ මැසේජ් එක කාගෙන්ද? කෑකල මේ දිනේ ගමේ උපනන්ද නේද? අසනී පෙන්දෙන්නේ ඉක්මනටම සුවපතන්න. හයක්කේ මම අලවෙන් තරෝෂි සිින්දුවක් කෙල්ලා තියෙන අපි බර්ම සිදුහන්න සේරුව වෙල පැත්තට ගැහම කෙටිය සමරසිංහ යාලෝකෝමල එකතු කරගෙන අපිට සිදුවන් දෙන්න පුළුවන්ද කියලා හලා තියෙන්නේ. ඊට පස්සේ මේ කවුද තමරා කුමාරි ඔයා වහගෙන ඉන්නේ කියලා මට මැසේජ් එකක් කියවලා තියෙනවා. මන් දන්න අනිවාර්යෙන් ඔයාම වහගෙන ඉන්නවා කියලා. හවස 3:00 වෙනාට වෙස්සයි.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස 9:25.
2: වාර්තාපිට වාර්තා තමනි කෝටි යටේ NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

හවස තුනයි විනාඩි 31යි වෙලාව. 07 023 93 5 93 7 අපේ මැසේජ් නම්බර් එක. අදත් ආතරෙන් අමතනවා අහගෙන සුපුරුදු වැඩ කටයුතු වල නෑලී සිටිනවා. මම ලිඛිත භාෂාවට එන්න ඇවිල්ලා මේ භාෂාවෙන් එවලා තියනවානේ. සුරේඛා, thank you message එකක් එවුවට. අද ලයිව් නැද්දානේ, සතියකට එක දවසක් හරි අපිට බලන්න ලයිව් වෙන්න කියලා තියෙන බවන්නේ නේ. හරි බලමු අපි. මොකද වෙලා තියෙන පෝස්ට් එක? හුඟක් දුර කාලෙකට කලින් මගේ ළඟත් හොඳ හිතක් තිබුණා. කාටවත් නෑ බෑ නොකිය උදව් දෙන්නට එකල හිතුණා. හැමෝටම හොඳ කරන්නට ගොස් මටම වැරදුණු තැනුත් තිබුණා. ඒ වගේ සමහරක් තැන්වල මගේ හිත හොඳටම රිදුණා. ඉස්සරත් හොඳ මුහුණු පෙන්නෝ හුඟක් අය මගේ ළඟින් රැඳුණා. ඒත් කරදර වෙලාවට මට උන්ගේ ඇත්තම මුහුණු පෙනුණා. මේවා නේද අපි ඇත්තටම කොපි එකක් අරගෙන පේන තැනකින් ගහලා තියන්න ඕනේ. නිතර ඇස ගැටෙන්න ඕන ලස්සන පෝස්ට්. Thank you අපිත් එක්ක ෂෙයා කරගත්තට. Hi අක්කි, මගේ පවුලේ අයයි මගේ පන්තියේ යාළුවෝයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ධරණිය කළ පල්ලි පාකෙන් වචිත තමයි මට මැසේජ් එක යවලා තියෙන. අර ලස්සන නමක් තියෙනවා වචිත. හේමන්ත ටෙක්ස්ටයිල් එකේන මැසේජ් එකක් යවලා තියෙනවා. විමල සේන, ඉන්ද්‍රජිත්, අජන්ත, යසරත්න, සම්පත්, කරුණාරත්න, ජේපී යසරත්න, උමේෂ් කුමාර, දයාවරන්, ජනක, ගේනාත්, ටී ගාමිණී කියන්නේ අයියාට, කුමාරි, ශිමාලි, ජානකී, සජානි, සන්දානි, කුෂානි ඔක්කොමල නී කට්ටිය අන්තිමට කියලා තියෙන්නේ. එයාලවත් එකතු කරගන්න. අක්කේ මට ටික කලක පටන්ම අමතක වෙන පවතනුනා සින්දුව දෙන්න පුළුවන්ද කියලා තියෙනවා. අපේ අම්මර තමයි මේ සින්දුව කිම දෙහි සින්දුව මහන්නේ. ගීතානි ගයානි, අම්මා කෙනෙක් මොකක් හරි සින්දුවක් ඉල්ලනවා කිව්වහම මං අයි දෙසරයක් හිතන්නේ ඉල්ලන වෙලාවේ සින්දුව හන්න දෙන්න ඕනේ. හස 3යි, විනාඩි 33යි.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න

ලක්ෂ 20 ලක්ෂ 2 ක තෑගි සමග සුප්‍රිය අංකයටත් තෑග්ගා මෙගා පවර්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLB හඳහඩ බලාගන්න.
0: හවස 3:00 වෙනාඩි 46.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: හවස 3:00 වෙනාඩි 46 ද වෙලාව. මං ආවලක්කට Facebook page එක පැත්තට අපේ post එකක් තිබුණානේ. එකට ලයික්ස් දාලා කමෙන්ට්ස් දාලා මම කියුව නැත්නම් ඉතින් වටින්නේ නැහැ නේද මාව. සුබ දවසක් වේවා. තාතා පොඩි මල්ලේ නංගේ නංගිගේ දුව පබලෝ ඉස්රාලේන මල්ලේ වත එකතු කරගන්න කියලා ගාලේ කසුන් නාගවතව මට මැසේජ් එකක් දාලා තිනවා කමෙන්ට් එකක්. තුෂාරය තුගල අනේ ඉතින් ආතරේ යෑ කියලා තියනවා. හරි හරි හරි හරි. පිබුණු මලේ රුවේ මල දකි දෝ මල කිදුවේ නුඹ හැදුව බලන්න එපා. පොල් කහලා පෙත්තෙන්නවා දුව හසුඳරත් එක්ක සුරේක වේනු. තැන්කියෝ ආගේ කමෙන්ට් එකට. මාතලගම පියල්ජේ ස්තුතියි. සුබ දවසක් වේවා දහරාජා සිංහ බොලත් සිංහලින්. ශ්‍රීරාණි තමයන්ති සුබ දවසක් වේවා. හැමදාම වගේ අදත් ඔයව අහන්න වෙලාව බල බල ඉන්නවා කියලා තියෙනවා. ඒකෙන් දැන් පැය 3කට කලින්. දැන් මගේ ඉන්නවනේ. නිෂෝ තැන්කියෝ. විශ්ව බෙහංග සුබ දහව ලක්ෂාමි අදත් අහන් ඉන්නවා. ලස්සන සින්දුවක් අපිටත් දෙන්න. කටුනායක HF එකෙන් කියලා තියෙනවා. සුමන මහත්මියා කමෙන්ට් එකකුත් දාලා තියෙනවා. අතුල බණ්ඩාර සුබ දවසක් ශාමි ලස්සන සින්දුවකට අපිත් එකතු කරගන්න කෑගල්ලේ අතුල බණ්ඩාර thank you ප්‍රේමසිරි බංගමුවගේ අපේ මේ සදත් ලයිව් වෙනවද කියලා අහලා තිර ලයිව් වෙන්නේ දැන් වෙලාව ගුද්ද ප්‍රදීප් ලංකා ඔයවත් එකතු කරගන්න දලිප් සමරසිංහත් අහන්නේ ලයිව් ඉන්නවද කියලා දත නැතෝ නිලන්ත කුමාර චාමිනාගේ අපේ තිනා සින්දුවකට ඔහන තිස්සපුර නිලන්ත දුව ඉසුරි ශානිකා බිරිද සුමිත්‍ර ඉන්නා කියලා තේනවා. අසංග ෆර්නෑන්ඩෝ සබ දහවලක් වේවා කිව්වට දැන් හැන්දැත්තට මං ඉතින් දැන්නේ බලන්නනේ. නදී සුබ දවසක් වේවා චාමියාගේ කියලා කෑ කරලින් කමෙන්ට් එකක් දාලා තියෙනවා. කොට්ටාවේ චානක ලක්ෂාම ස්තුතියි. දැනට ඔය මදයි ඉතින්. මැසේජස් ටිකකුත් තියෙනවා ඉතින්. ඔහොමද කියන්නේ. මේ සින්දුව විනාඩි 3යි. මේ සින්දුව පස්සේ කියන්නම්.

0: ITN.
1: හවස 9:45. කමන්නද මං ආයික් මන්ටාවට. අහගින්නත් බෑ නේද? සුබ සන්ධ්‍යාවක් වේවා. අපි අවිස්සාවේල්ලේ හොටෙල් ස්ට්‍රයිස් එකේ. අපි ආවහගෙන වැඩ කරන ගමන් ඉන්න කියලා තේනවා. බොස් සන්දීප බාබු අයියා සුදුවැන්ටි එකතු කරගන්න කියලා ශාන් තමයි මට මැසේජ් එකවලා තියන්නේ. ස්තුතියි. ජීව්ස් ෆරේඩා, දීප්ති සිල්වා, ශ්‍රීන් ඩයස්, ගයාන සිල්වා, රොසට ගමගේ නිරෝසා චන්ද්‍රානි මාරුසිංහ එහමෝම එකතු කරගන්න කියලා තියෙනවා. නුවරින් මැසේජ් එක එවලා තියන්නේ. Thank you. චෞබිදුවේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙන්නේ රසල් මහත්මයා නේද? මම බලුව කෝ කියලාද? වෙනපුවේ මේ මැසේජ් එක නොනමානෙල් දුවල දෙන සුසාන සුරේනි පුතා සුරලිත ජේකබ් ඕබෙත් නැතන් චුරිදු තීර්ෂා එයාව එකතු කරගන්නවා කියලා තියෙනවා. මම කවදර කතාවක් ලියනවා නම් මම තීර්ෂා කියලා නම ගන්නවාද? එනමට මං හරිම ආසයි. මට පාත පැත්තට යනවා. සුබෝධි සංගමයේ සභාපති ඉලේපෙරුම ආනන්ද නන්දලාල්, හේමපාල, ජයතිස්ස සෝමදාස, කරුණාදාස, ජයසේන, සිරිකුමාර, ලක්ෂ්මන් ඔයාලා වැකතු කරගමු. ඊට පස්සේ මං යන්නේ කොහෙටද? ඇහැලියගොඩට. හේෂානි අම්මා තාතේ වගේම ඇහැලියගොඩ ජාතික පාසලේ හැමෝමත් එකතු කරගෙන හින්දි සින්දුවක් කියලා තියෙන්නේ. මං ඉතින් හින්දි සින්දුවක් ලෑස්ති කරගත්තේ නෑ කියන්නකෝ. ඊට පස්සේ අතර චාමී මිස් කියලා තියෙනවා. ජීවිත සටන දෙනවන්නට වෙහසනවා, දැනෙන වෙහස නිමනාගත වෙහුලනවා, ලක්කඩ නිසා නොතැනිම සුවයක් දැනුනා, පැතුන ගෙවෙනවා, අපේ සිත් සනසනවා කියලා තියෙනවා. වලන්නේ ලස්සන නේද? පොල් ගහවල ඉහළගම ගම්මානේ වඩුමඩුවේ සුදා අයියා සමග චුටියක් අවගතු කරගන්න කියලා තියෙනවා. ඒ අතරේ බර්ත් ඩේ විශේෂකුත් තියෙනවා කියලා තියෙනවා. රෙකෝඩ් කරගන්න මට බෑ. අද දින උපන්දිනය සවරන පොල්ගහවල පරාක්‍රම බහු විද්‍යාලයේ 89 සමාන පෙළ සහ නුදෙක උසස් පෙළ සමූහයේ පොල්ගහවල කොට්ටාවත්තේ පුද්ගලික ආරක්ෂකංශයේ කොළඹ සේවයෙන් යුතු රංජිත් ප්‍රියන්ත. ඇයට බක් කියලාද කියන්නේ? එතකොට යාට සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරන්න කියලා තියෙන්නේ. සෝර්ත ස්වාමීන් වහන්සේ ඇතුළු විශ්‍රාම ගුරු මව්පියෝ සහෝදර සහෝදරයන් එක්ක සුපර්ණා සූර්ය ජපානයේ බණ්ඩාර අතුරගිරිය සමග සෞදේ සිසිල හැමෝම එකතු කරගෙන තමයි විශ්කරන්න කියලා තියෙන්නේ. තුෂාරී රංජේ පොල්ගහවලි දිගා මැසේජ් එකක් කියලා තියෙනවා. හැපි බර්ත්ඩේ ටු යූ. හැමදාම සතුටෙන් ඉන්න ලැබේවා. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න මහත්ය අනුර පොතා ඩිනුල්, ලොකුදුව යහාලි විශ්මි දෙව්යාම ලස්සනයි නම, චෝටිදුව යතලි යොනාරා එනවත් ලස්සනයි. කෑගල්ලෙන් හර්ෂිකා තමයි මට මැසේජ් එක ඇවලා තියන්නේ. අක්කේ අදත් මං ඔයා වහනවා කියලා යටි අන්තට සීපොත ජනපදයේ චතුනි නංගී ධනුෂ්‍ය දෙදුලංගනාවත් එකතු කරගන්න කියලා තියෙනවා. මොකක් හරි වුණා හඬට කොලකෙන්න හිටිය මොමණ මේ වෙනස්ස කෙනෙක් උනේ. තදයි විනාඩි 48යි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස 3:51 වෙලාව. හරිනේ. 0.7, 0.3, 0.93, 0.5, 0.3, 0.7 අපේ මැසේජ් නම්බර් එක. එවලා දින මැසේජස් ඔක්කොම මම දැන් කියවලා ආවර කරන්න යන්නේ. බලන්න. ඔයාගේ නමත් මේ අතර තියෙනවද කියලා. මට වැඩියන් දවසක මගේ අම්මා ජීවත් වේවා කියලා තියෙනවා. يعني මට වැඩියෙන් දවසක් හරි අම්මා ජීවත් වේවා කියලා හැම දරුවෙක්ගේම ප්‍රාර්ථනාව නේද? නුවරින් සංජීව වාගේ මැසේජ් එක. චාමි පරිස්සමින් සතුටින් ඉන්න කියලා තියෙනවා. හරි, ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න. කවුද මේ මැසේජ් එක එවලා තියෙන්නේ? දුමි කියලා තියෙනවා. ඔයාට සින්දුවක් අහන්න දෙන්නම්. චාමි මටත් ලස්සන හින්දි සින්දුවක් දෙන්න කියලා චන්දි මහවත්ත පස්සල්ලේ තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. හින්දි සින්දුවක් අහන්න දෙන්නම් බලන්න. අපිත් ඉන්නවා ලස්සන සින්දුවක් අහමු. අලව්ව කොහොලානේ ජයකලනේ සින්දුවක් අහන්න එකතු කරගන්නවා. උපාලී චිත්‍රානේ මාධව කසුන් ඇතුළු ලක්කඳහන හැමෝම කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ මේ කවුද? මගේ මැසේජ් එක කියන්නේ නැද්ද? හයි හයි අක්කි, සුබ වැසගත් වේවා කියලා තියෙනවා. දෙහි ඔබට දෙල්ලහනේ, මේ කියුබ යානේ චුට්ටක් ප්‍රමාද වුණා පමණයි. ඒක තේරුව මම මැසේජ් එක නොකියවා යනවා කියන එක නෙමෙයි. හරිද? ඔයාලා ෂෝක් අනේ කියලා තියෙනවා. අච්චා, මවත් ආදරෙන් එකතු කරගන්නම්. යව ආදරෙන් මතක් කළා කියලා කියන්නේ අහගෙන දෙන්නේ. ඔයාවත් ආදරෙන් එකතු කරගන්න ඕනේද? හම්බේකම වෙන්න උදයන්ගනේ සෙපාලිකා බස්නායක ලක්කඩ ගොඩක් ආදරේ කියලා තියෙනවා. තාත්තා අම්මා අක්කලා දෙන්නයි අයලා තුන්දෙනයි අම්මු පවුල හරි වටිනවා. එකතු කරගන්න. වාතුවෙන් තමිතු අක්කේ දුව තිමන්සා, එයාවයි අයියා අමිත්, එයාවයි මසිනා නෙවින්ද නම, එයාවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ මේ දැන් මැසේජ් එක කිව්වේ කවුද? ගුණසිරි කොල් හවුස් එක උපාලි පත්මිනී මිස් උදය කුමාරස අතුල සමන් සමිතා නෙලන්තේ වසන්ති එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන. මං ආයන වට්ස්ඇප් එක පැත්තට. චාමි FB නැති අපිට කොහොමද බලන්න පුළුවන් කියලා අහලා දිනවා Facebook live එක. ඉතින් ඔකද කරන්න බලමු. මොරටුවේ ජයන්ත කාමතගේ අපිත් හැමදාම හම් වෙනවා කියලා තියෙනවා. බොස් කාන්ත සෙල්වා, ගේතානි අක්කා, සුනීතා අක්කා, ඉනෝක අක්කා, සුනේත්‍ර අක්කා, මුදිත දීනා ප්‍රිය තමයි මට මැසේජ් එක එවලා තිබුණේ. ඊට පස්සේ මේ කවුද මේ? අපිටත් සින්දුවක් දෙන්න කියලා තියෙනවාගේ නම තෙෂාම්. අට සින්දුවක් ගන්න දෙන්න. හයි ශාමී, ප්‍රෝග්‍රෑම් එක හන් ඉන්නේ කියලා මේ මැසේජ් එක කොහොම හරි යන්න කලින් එවලා තියෙන කසු කොරියාවේ. ඔය කොහොම හරි හැමදාම යන්න කලින් මැසේජ් එකක් එවන. එහෙනම් යන්නද?

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් බම්බ විනුරිගේ නිලයේ ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: මෙරට සෞඛ්‍ය සේවාවේ සංවර්ධනයට අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහාය ලබා ගැනීම සම්බන්ධ සාකච්ඡාවක් පැවැත්වුණා. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නියුච අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන මහතුරුන් සමග ගෝලීය හවුල්කාරීත්වයේ ප්‍රධාන විධායක නිලධාරී යුනිසෙෆ් සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. ජනතාවගේ සනීපාරක්ෂාව සහ සැමට පිරිසුදු පානීය ජලය ලබා දීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුණා. ඊශාල් ආරක්ෂක අංශ බටේර ඉවුරේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළා. පුද්ගලයන් 18 දෙනෙකු ඉන් අත්අඩංගුවට තිබෙනවා. නිවාස රැසක් ඔවුන්ගේ පරීක්ෂාවට ලක්ුණා. නගර සහ ග්‍රාමීය ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ත්‍රස්ත ක්‍රියාකාරකම්වල නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා අඛණ්ඩ මෙහෙයුම් සිදු කරන බවයි ඊශාලිය පවසන්නේ. ලක්කන ප්‍රධාන පැවති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: Luck Hunter Radio ITN Ratata Vagakiena Radio
1: Kalata Rahata Havasa Hatarita Evening Drive with Charlie and Charlie
2: Sama Anugrahaya
3: Rasayenut Ihala Gunayenut Ihala Vijaya Tose Mishranaya
4: Vijaya Products අපේ රසය රටේ සැමට
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවේ කුමන්න අදම අමතන්න 011 6 679 579
5: සවස් සන්ධ්‍යාව කවස 4:04

0: හතරයි විනාඩි 8යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු වැඩත්.
1: සුබ සන්ධ්‍යාවක්.
0: අපි පොදු වැඩ කරන්න උරුදු නාම.
1: ඔව්. හරිෂෝක්.
0: හරිෂෝක්. හරිෂෝක්. පොදු වැඩ පුරුදු වෙන්න තියෙන්නේ අපිට ඉස්කෝලෙන් දහම් පාසලෙන් නේද? උන්චි කාලෙම තමයි ඒව පුරුදු වෙන්න තියෙන්නේ. වෙසක් කාලේ කියන්නේ පොදු වැඩ පුරුදු වෙන්න හොඳම කාලේ කියලා මට හිතෙනවා.
1: ඔව් අර ඉස්කෝලවලත් එහෙම වෙසක් කුරු තරගෙට හදනවා, දන්සල් දෙනවා.
0: ඒ වගේ දේවල් ඉස්කෝලෙන් දහම් පාසලෙන් දහම් පාසල ගොඩක්ම වැඩි.
1: ඉතින්
0: ඒ දේවල් පුරුදු වෙන අයට ඒ පුරුද්ද ටිකක් ලොකු වුණාට පස්සේ වැඩිහිටි වුණාට පස්සේ අතහැරගන්න බෑ. සමහර වෙලාවට ඔෆිස් එකට ගියත් ඔෆිස් එකෙත් මොන හරි පොදු දෙයක් කරනවා නම්
1: පැනලා යන්නේ.
0: ඒ වැඩේ මූලිකත්වය ගන්න සෙට් එකක් ඉන්නවා. අන්නේ කට්ටිය තමයි පොඩ්ඩක් ඉතිහාසය හොයලා බැලුවොතින් ස්කෝලවල එතකොට දහම් පාසල්වල එහෙම පොදු වැඩවල කප් ගහපු පොරවල්.
1: කප් එකක් නෑ හැබැයි කප් ගහන්න ඕන පොරවල්.
0: පොදු වැඩ කියනකොට පො කියලා කියනකොටම දුවලි වෙරයි පොදු වැඩවල. එහෙමයි පොදු කියනකොට දුවලි වෙරයි.
1: පන්ති උගන්නන්නේ ඒගොල්ලෝ නෑ.
0: ඒක මෙහෙමයි සමහර වෙලාවට ඔක අපි ආයුධයක් කරගත්ත වෙලාවල් තියෙනවා.
1: තියෙනවා තියෙනවා.
0: අකමැති පීරියඩ් එක කට් කරන්න.
1: හා
0: අකමැති පීරියඩ් එක කට් කරන්න.
1: ඔව්.
0: හරියට සම්බන්ධ වෙන පොදු වැඩ වලට.
1: මේ මෙහෙම වැඩක් තියෙනවා මිස් අපි.
0: බනින්න විදියකුත් නැහැනේ.
1: පොදු වැඩක් නේ.
0: ස්කෝලේ අර මේ ගේට්වේ මේ එක තාපේ තීන්ත ගන්න මිස්. දෙන්න නොගින් බෑ අපේ පන්තිය විතරයි කවුරුවත් ගිහිල්ලා නැත්තේ.
1: හා
0: හා. මම එතන හිටියේ.
1: හරි.
0: නැත්තම් මට ටීචර් පීරියඩ් එක කට් කරන්න උවමනාවක් තිබෙම නැහැ.
1: හරිම ආසම විෂය මේක.
0: ආසම විෂය මට අර වැඩේ මග අරින්නත් බෑ සර් ටීචර්. මම මේක නම් හෙට මට යාළුවෙක්ගේ හරි පාඩම අහගෙන
1: ලියා ගන්න පුළුවන්.
0: හැබැයි මේ වැඩේට සම්බන්ධ වෙන්න තියෙන ටීචර් මේ වෙලාව විතරයිනේ.
1: හා
0: හා. බලන්න මේ
1: බොරු ටික.
0: මේ බොරු ටික. පොදු වැඩ වගේම තමයි බොරු කියන්නත්
1: පුරුදු වෙනවා ඒකේ.
0: පුරුදු වෙලා තිබුණා ඒ කාලේ ඉඳලම. හතරයි විනාඩි 10 වෙලා විවිනින් ඩ්‍රයිව් එක අපි ඔන්න අද හවස 6:00 වෙනකන් ඔය කැමතිම ලස්සන සින්දු ගොඩක් එක්ක වනගිමින් ඉන්නවා.
1: ඉතින් මේ පැතර එන්න අමතක කරන්නේ ෆයි අපි හවස 6:00 වෙනකම් මේ පැතේ ඉන්නකොට ඔයාලට පුළුවන්කම තියෙනවා මේ පැතර මැසේජ් එකක් දාන්න වෙනද වගේම 0703 93 5 93 7 0703 93 5 93 7 කටි එකතු කරගෙන ඉන්න බලන්න මේ පැත්තට.
0: Right.

ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලිය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25000ක් දක්වා මිල තිකිනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලියයි.
2: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
3: ITN ලක්හඬ පූජා
4: සම්

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් දල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකින්න

0: பெத்திபர அனுக்ரஹய கசாகல பிளான்டேஷன்
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මාසිකට රුපියල් 25000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි
2: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
4: ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා
5: කෝල් ඩ්‍රයිව් එකට
6: ලක්කන Even in drive.

0: හතරයි විනාඩි 20යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව ඔයාලට මැසේජ් එකක් එවන්න අපිට පුළුවන්කම දෙනවා 07.03 93.5 93.7 අපේ WhatsApp නම්බර් එකට. ඉතින් ගෙදර හදන කෑම ටික රසවත්ව හදාගන්න නිෂ්පාදන පෙළක් ඔබට හඳුන්වා දෙන්න විජේ නමත් එක්ක. ගෙදර ඕනම කෑමක් රසවත්ව හදාගන්න පුළුවන් මේ කියන දේවල් ටික තියෙනවා නම් කුළුබඩු ටික හරියට තියෙනවා නම් අපිට හොයාගන්න අමාරු ගොඩක් දේවල් කුළුබඩු වර්ග මෙයාලා ගාව තියෙනවා.
1: දැන් වෙලද පොල ගත්තාම කුළුබඩු වලට තියෙන ලොකු ඉල්ලුමක් නේ. ඉතින් රසකාරක වර්ණක මේ දේවල් නැති තත්වෙන් වගේම ගුණාත්මකවින් උස්සස් නියම රසට කුළුබඩු ටික අපි හැමෝම හොයනවා. ඉතින් ඒකට තමයි අපේ රසේ රටේ සැමට බෙදෙන විචය නිෂ්පාදන තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් බයක් සැකයක් නැතුව විචය නිෂ්පාදන ගන්න. ළඟම තියෙන වෙනසලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන් විචය නිෂ්පාදන වර්ධනය. ඔයාට පුළුවන් කැමරික රස කරගන්න විජය කුළුබඩු එකතු කරගන්න.
0: ඩෝම වෙතින් හඳුන්වා දෙන ඩෝම නමින් ඔබට හඳුන්වා දෙන කණු දෙක එලිවේට යන්ත්‍ර වීකටනය මැෂින් එක වගේම ස්ටීම් බට්ටයි වගේම ඇමරුම් යන්ත්‍රය වගේම පොල් තෙල් ඉන්ද්‍රිය යන්ත්‍ර ඇතුළු නිෂ්පාදන පෙළක් දැන් ඔබට මිලදී ගන්න පුළුවන් මාක්ස් පෙන් හෝල්ඩින්ග් සමාගමෙන්. මේ මැෂින් අරගෙන ඔයාට දියුණු වෙන්න සංග්‍රහයක් කරන්න හරියට හොඳ ආදායමක් තවම හොයාගන්න බැරුණා කියලා හිතනවනම් ආදායම් මාර්ගයක් මේ මැෂින් එක වට ව්‍යාපාරයක් පටන් ගන්නත් දැන් පුළුවන්කම තියෙනවා.
1: ඉතින් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියන්නේ අලවීන් පසු හොඳ සේවාවක් දෙන ආයතනයක්. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා මේ හැම යන්ත්‍රයක්ම ඔයාට අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතා වලින් ගන්න. මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතට යන්න ඔයාට පුළුවන්කම තියෙනවා නම්බර 31 කැල්හේන් පාර මහරගම ප්‍රධාන ශාඛාව තියෙනවා. නැත්නම් කතා කළ සම්බන්ධ කරගන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. 011 1179 579 කෝල් එකක් දීලා මාක්ස් පෙන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න.
0: ඒ වගේම තමයි මොන ව්‍යාපාරය මොන දේ කරත් අපි තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න ඕන. ඒ වගේම තමයි අපිට අර පිරිමැස්මෙන් වැඩක් කරගන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ලොකු ආදායමක් උපයා ගන්න ගම අපිට වැය කිරීම පැත්ත අඩු කරගන්න.
1: ඔව්.
0: ට්‍රයි කරන්න ඕන ලොකු ආදායමක් ගන්න නම්. අන්න ඒ වෙනුවෙන් ඔයාලට පුළුවන් වාගේ වගාබිමට ඕන කරන වතුර ටික අරගන්න, ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් ගන්න. සම්පූර්ණයෙන් සූර්ය ශක්තියෙන් පමණක් වැඩ කරන නිසා ලොකු මුදල් ඉතිරියක් වාට කරගන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් ශමිත් කිව්ව විදිහටම ඔන්න අපේ ගොවි මහතුට පුළුවන්කම තියෙනවා අස්වැන්න සරු කරගන්න වගේම පිරවැය අඩු කරගන්න, ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයක් මිලදී ගන්න. තව තවත් දොරට කිව්වොත් එහෙම ඩීප් ටෙක් ආයතනයේ අපේ ගොවි මහතුන් වෙනුවෙන්ම සුවිශේෂී මිල අඩු කිරීම එක තමයි ඩීප් ටෙක් සෝලා වතුර මෝටරේ ඔන්න දෙන්නේ. ඒ නිසා දැන් දැන්ම කතා කරන්න කෝල් එකක් දීලා විස්තර දැනගන්න. 011 711 711 711 711 711 එකට කතා කරන්න.
0: ඒ වගේම විශේෂ මතක් කිරීමක් තියෙනවා චාරුව හෙට දවස ගැන. විශේෂයෙන්ම මේ සේරුවාබිල මංගල රජමහා විහාරයේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ හා රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ස්වාධීන රූපහණී ආයතන පරිශ්‍රය වෙත වැඩම කිරීම හෙට දවසේ සිදුවෙනවා. මේ මහා පින්කම හෙට උදෑසන 10ට තමයි පැවැත්වීමට කටයුතු සූදානම් කළ තින්. ඉතින් මේ උතුම් පූජාව සියසින් දැකලා වැඳ පුදා ගන්න උදෑසන 10 සිට 12 දක්වා කාලය තුළ ස්වාධීන රූපහණී පරිශ්‍රයට පැමිණෙන්න කියලා අපි ආරාධනා කරනවා. සුදුවතින් සැරසිලා පැමිණෙන්න කියන ආරාධනාව අපි කරනවා. ඉතින් මේ අවට ඉන්න වටපිටාවෙ ඉන්න විශේෂයෙන්ම මේ ස්වාධීන රූපහණී මාධ්‍යාලයට ස්වාධීන රූපහණී සේවයට ළඟට එන්න පුළුවන් අයට අපි විශේෂයෙන්ම ආරාධනා කරනවා. හෙට උදේ 10 ඉඳලා 12 දක්වා කාලය අතරතුර පැය දෙකක් තියෙනවා. ඉතින්විල්ල වැඳ පුදා ගැනීමේ අවස්ථාව තියෙනවා.
1: සුදු අතින් සැරසිලා ඔන්න ඔයත් සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න ස්වාධීන රූපවාහිනී මාධ්‍යයට ඔන්න පැමිණෙන්න.
0: 4:23 වෙලාවෙ විනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවසහතරයි විනාඩි 26යි.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයි රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින් දෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සාධකයෙන් නැවුම්ම නැවුම් අපේම රසේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
4: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

0: ලකඬ රේඩියෝ ITN
1: හවස 4 විනාඩි 31යි වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: Cool drive එකට
0: ලකඬ evening drive.

0: හතරයි විනාඩි 32යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සිඳුවක් අහන්න මැසේජ් එකක් එවන කට්ටිය කවුද ඉන්නේ කියන මතක් කරමුද අපි
1: ෂෙහාන ඉන්න නුවරින් නම් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ මේ වෙලාව එකතු වෙනවා කියලා තියෙනවා අපි තේක ඔයාව එකතු කරගන්න ඊට පස්සේ හේමන්ත ටෙක්ස්ටයිල් එකෙන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා විමලසේන ඉන්ද්‍රදිත් එතකොට අජන්ත යසරත්න සම්පත ඊට පස්සේ උමේෂ් කුමාර ජානක ගීනත් මේ වගේ ගොඩාක් කට්ටිය ඉන්නවා මේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්න සිඳුවකට ඊට පස්සේ අනුර මැසේජ් එකක් දාලා තියෙනවා පුස්සල ඉඳන් තමයි එකතු වෙන්නේ ආවත් එකතු කරගන්නවා ඊට පස්සේ මේ වෙලාවේ මැසේජ් එකක් දාලා තියෙනවා සංජු ආවත් එකතු කරගන්නවා කියලා තිනවා සිඳුවට ධම්මිකා එතකොට ජයවීර ඊට පස්සේ සමාධි දෙනුවන් මේ හැමෝම එකතු කරගන්නවා කියලා තිනවා සමන්ති එතකොට ප්‍රීතිකා මේ අයවත් එකතු කරගෙන සිඳුවක් දෙන්න කියලා තමයි කියන්නේ ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා හොරණින් හිමංශ තමයි මැසේජ් එක දාලා තිනවා ආවත් එකතු කරගන්නවා මේ වෙලාවේ සිඳුවකට
0: රයිට් දැන් ආ විභාග කීයකට විතර මේ වෙනකොට මූණ දීලා තියෙනවද
1: හැමදාම විභාගයක් වගේ
0: ජීවිතේම විභාගයක්
1: වගේ
0: ඒක හරි මොකද හැමදාම ගෙදරින් අහන ප්‍රශ්න ටිකක් තියෙනවනේ
1: ඔව් ඒ ටිකට උත්තර දුන්නම කියන්නේ විභාගයක්
0: ඒ ටිකට උත්තර දෙනවා කියන්නේ ජීවිතේම විභාගයක් වගේ තමයි
1: يعني
0: මොකද පුංචි කාලේ ඉඳලා ළමෙක් විදියට ඉන්නකන් හා දෙමාපියන්ගෙන් ප්‍රශ්න ටික ඔක්කොම
1: අහනවා
0: එතන විභාගේ වගේ තමයි තරුණ වියට පා තබලා ඊට පස්සේ විවාහයක් කරගත්තට පස්සේ හස්බන්ඩ් ගෙන් ප්‍රශ්න ටිකක්
1: එනවා ඒවලත් ලියනවා
0: ඒවලත් උත්තර හොයනවා ඊට පස්සේ ඔයා වැඩිහිටියෙක් වුණාට පස්සේ
1: හරි
0: ඊට පස්සේ දරුවෙන්
1: ප්‍රශ්න එනවා
0: ඒත්
1: එයාලගේ ප්‍රශ්නත්
0: ඒ වටත් උත්තර සපයන්න ඕනේ ඉතින් ඔක්කොම ප්‍රශ්න වලට උත්තර සපයනවා කියන්නේ මුළු ජීවිතේම
1: විභාගයක් තමයි
0: හරිම කෙටියෙන් සරලව
1: කිව්වත්
0: ඔන්න කිව්වත් ඉතින් මේ ගැන හදන්න එහෙම කතාවක් නෙමෙයි අපිට මේ විභාගය කිව්වහම තියෙන පොඩි බීතිකාවක් නේ.
1: ඔව්.
0: විභාගයක් කියන එක අහුව ගමන් අපිට තියෙන බීතිකාව.
1: අර විභාග ශාලාවට හිම යනකොට දැනෙන්නේ කකුල් දෙක
0: මැඩලින් ගහනවා. මැඩලින් ගහමින් තමයි යන්නේ අපි විභාග ශාලාවට.
1: මොන peelie හම්බ වෙයිද අන්තිම වෙයිද ඉස්සරහම වෙයිද?
0: ඔව් හැබැයි ඉතින් ඒ ඔය විභාග බීතිකාව කියන එක හරියට අඳුරගෙන මේකට පිළියමක් හොයන්න දැන් මේ වෙනකොට උත්සාහ කරලා තියෙනවා. කොයිද කියලාද විශ්වාස කරන්නේ?
1: කොහෙද?
0: මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් මේ සොයාබැලීමක් කරමින් මේ බිය කියන එක නැති කරන්න කටයුතු කරමින් තියෙනවා. ඉතින් මේකෙදි සෞදි අරාබියනේ. සෞදි අරාබිය තමයි මේ විභාග සඳහා ඇති වෙන බිය නැති කරන්න මේ වගේ සොලියුෂන් එකක් එයාලා කල්පනා කරලා
1: තියෙනවා.
0: මේකෙදි මේ
1: මොකද්ද සොලියුෂන් එක?
0: මේකේ සොලියුෂන් එක තමයි චාරුව මේ. එයාලා අපි ආස කරන කෑම බීම වලින් විභාග ශානාව හරියට ලස්සනට සරසලා තියෙනවා.
1: අමට යන්න බැරි වෙයිද දැන්?
0: කෑම මේසයක්. කෙටියෙන්ම කියනවනම් කෑම මේසයක් තියෙනවා විභාග ශානාවේ. එතකොට මෙතෙන්ට විභාග ලියන්න යන අයට සෑන්ඩ්විච් එකක් ඔය වගේ දේවල් හොඳට අරගෙන කන ගමන් එහෙම විභාගයට මූණ දෙන්න පුළුවන්කම
1: තියෙනවා. එතකොට බිය නැහැ නේද? කන දෙයක් තියෙනකොට අපිට
0: හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. කන දේවල් වලට හිත ගියාට පස්සේ
1: ලියලා නැහැ.
0: විභාග අමතක වෙන්න බැරි නෑ. මොකද ඔයා එහෙම ගියෝදෙන්
1: කාලා තියෙනවා හොඳට.
0: හොඳට කාලා තියෙනවා ඇඟ මහත් වෙලා තියෙනවා. හැබැයි
1: විභාගේ නම් ලියලා නැහැ.
0: විභාගේ ලියලා නැහැ. දැන් ඒක කොහමරි මේ අලුත් විදියේ සලසුමකට තමයි මේ විදියට නිකන් ළමයින් ඇති වෙන බිය සංඛාව සහ දාඩිය දමන ගතිය මේ වගේ දේවල් නැති කරන්න විභාග ශාලාව තුළ තමයි මේ විදියට තේමේසයක් සකස් කරලා තියෙන්නේ සෑන්ඩ්විච් චොක්ලට් අයිස්ක්‍රීම් මේ වගේ දේවල් වලින්
1: මරු
0: කියන්නේ අපේ කාලේ තිබ්බනම්
1: හැම විභාගෙම පාස්
0: විභාගම ලියනවා එහෙනම් විභාගම ලියලා තිබුණා මේ විදිහට අපිට සලකුවනම් ඒ කාලෙදී කොමනත් මේක මේ දැන් සමාජ මාධ්‍ය තුල වෛරල් වෙලා තියෙනවා මේ විදිහට මේ කෑම බීම වලින් සංග්‍රහ කරමින් විභාග ලියන්න ලබා දෙන සෞදි අරාබියේ මේ අලුත්ම සිස්ටම් චේන්ජ් එක ගැන හැමෝගෙම කතාබහට ලක් වෙලා තියෙනවා ඉතින් මේක වෛරල් වෙලා සෝෂල් මීඩියා වල විතරක් නැතුව ලංකාවටත් ඇවිල්ලා මේ වගේ සම්ප්‍රදායක් විභාග කරනකොට
1: පොඩි
0: තැනින් පටන් ගන්න තේ එකකින්
1: එතකොට අපිට පුළුවන් පස්සේ නාරි බලන්න
0: විභාග ශාලාවට එනකොට අම්මෝ ඉතින් නේද
1: තේක ඔප්පයක් පීරිසියක තියලා
0: ඇස්සිකල්ලා
1: දුන්නහම
0: සෑන්ඩ්විච් එකක් රෝල් එකක් කට්ලට් එකක් අම්මා

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින්. අදම අමතන්න 011 6767 579.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: 4:43 වෙලාව.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: Lakhanda Radio ITN.
1: Cool drive vikata.
0: Lakhanda Evening Drive.
2: හතරයි විනාඩි 47යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ දැන් චාරුට ලොකු ප්‍රශ්නයක්
3: එයාට
2: ප්‍රශ්නයක් වෙලා ඉන්ෂුරන්ස් එක ගන්න ගියාම ඉන්ෂුරන්ස් කාඩ් එක දුන්නේ
3: නැහැ
2: මං අච්චර සල්ලි ගඩ ගොඩක් දීලා අච්චර මුදලක් දීලා ඇයි මට ඉන්ෂුරන්ස් කාඩ් එක දෙන්න
3: බැරි? ඒකනේ අනේ පොඩක් අර අපිට නේද ඒක.
2: හිත හැදෙන්න නේද?
3: හැදෙනානේ කාඩ් එක දෙන්න වටිනානේ.
2: අපි අර කියන්නේ මේ බෙහෙත් ගන්න ගියාම ඩොක්ටර් බලලා ඇත්තටම ලෙඩක් නැහැ.
3: ඔව්.
2: ඒ වුණත් අර
3: මේ විසිට් එකක් හරි.
2: පෙරිටන් පෙත්තක් හරි. මොන හරි වේදනා නාශකයක් හරි දීලා දාන්නේ. හිත හැදෙන්න. ඉතින් එතකොට
3: ලෙඩක් නැහැ.
2: ලෙඩක් නැහැ.
3: දැන් එහෙම දෙයක් තමයි මටත්
2: වෙලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මෙයාට දීලා නැහැ ඉන්ෂුරන්ස් කාඩ් එක. බරපතල ප්‍රශ්නයක් මට යොමු කරනවා
3: මොකද කියලා. මේ දවස් ටිකේම කල්පනා කරා ඇයි මේ මිනිස්සු මට ඉන්ෂුරන්ස් කාඩ්
2: ඇයි මට එහෙම කරේ? ඇයි මට එහෙම කරේ දෙයියනේ? ඉන්ෂුරන්ස් කාඩ් එක මට දුන්නේ නැහැ.
3: නිකන් PDF එකක් එවුවා මට.
2: ඔව් එහෙම PDF එකක් කරලා කිය විතරක් නේ දැන් මේක ඩිජිටලයිස් වෙලා
3: තියෙන්නේ.
2: මේක නිසා තමයි මේ මං හිතන්නේ ඔය ඔව් වෙන්නේ.
3: ඔව්.
2: දැන් ඔයාගේ ඉන්ෂුරන්ස් එක හදිස්සියේවත් දැන් කාඩ් එක දුන්නේ නැහනේ.
3: හා.
2: ඔයා පොලිසියෙන් ඇල්ලුවා.
3: හරි.
2: ඉන්ෂුරන්ස් ගන්න මහත්තයා කියලා කිව්ව ගමන් මහත්තයෝ මට ඉන්ෂුරන්ස් කාඩ් එක නැහැ. දුන්නේ නැහැ.
3: ඒ මිනිස්සු කාඩ් එකක් මට දුන්නේ නැහැ.
2: ඔව්. මන්ත දුන්නේ නැහැ.
3: හරි.
2: ඔයා ඕනනම් ගිහිල්ලා එයාලගෙන් ඉල්ල ගන්න.
3: ඔව්.
2: එහෙම කියලා කියනවද?
3: නෑ පිස්සුද?
2: එහෙම කියලා කිව්වත් එහෙම කියලා කිව්වොත් ඉතින් අල්ලලා දා ගන්නවා ඉතින්
3: අත.
2: කූඩුවට දාන්න ඉනිල්ලයි. එහෙම නෙවෙයි එච්චර කරදර වෙන්න ඕනේ නෑ.
3: හා.
2: සදන්න නැද්ද? සර මම පෙන්නන්නද මගේ ඉන්ෂුරන්ස් එක ඇක්ටිව් කියලා?
3: හා.
2: කියලා ආට අග්ගල ෆෝන් එක ගන්න.
3: හරි.
2: අරගෙන තරුවයි 13:38 හැෂ්.
3: මම කලින් දවසේ කිව්වා. 13:38 හැෂ්.
2: ආද මේ ප්‍රශ්නේ මට යොමු කරන නිසා මට හිතුණා මේක ඔයාලට කියලා දෙන්න ඕන කියලා. තරුවයි 13:38 හැෂ්. ගහලා ඔයාලට ෆෝන් එකෙන්
3: ඔව්.
2: මේක ඩයල් කරලා පෙන්වන්න පුළුවන්. එතකොට යාළගේ ස්ටෙප් කීපයක්
3: එනවා. ඒගොල්ලෝ අහනවා 1 2 ද කියලා. එස 1 හරි 2 හරි දුන්නාට පස්සේ vehicle number එක ගැහුවාට පස්සේ
2: ඔව්
3: එනවා.
2: ඒ විස්තර ටික
3: මම දන්නවා.
2: ඒ විස්තර ටික දුන්නාට පස්සේ යාළ ඉල්ලන details ටික දුන්නාට පස්සේ මේ එන්නේ නෝ
3: ඇක්ටිව් කියලා
2: එනවා insurance
3: එක. ඒක දැම්මොත් විතරයි.
2: ඔව් insurance එක දාලා දෙන්නේ නෝ නේද? නැතුව නිකන් මේ insurance දාලා නැතුව
3: ඇක්ටිව් කියන්න බෑ.
2: 13:38 ගහලා වැඩක් නැහැ. තරුවයි 13යි 38 hash මේ කෝඩ් එක ගහලා පෙන්වන්න පුළුවන් ෆෝන් එකට එනවා મેසේජ් එක සමේ කාඩ් ඕනේ සද නැද්ද ඩිජිටලයිස් වෙලා තියෙන ඔක්කොම සර පෙන්වන්නම් මේ තියෙනස මගේ ඉන්ෂුරන්ස් එක ඇක්ටිව් කියලා රයිට්
3: කියලා සර
2: සරෙන්ඩර් වෙනවා ඊට පස්සේ
3: ඇක්ටිව් නම් හරි හරියන්නේක්
2: කියලා පොලිසිය මාත්‍රු මේක දන්නවා හරිද ඔයාලටත් ඒ විදිහට පෙන්වන්න පුළුවන්
3: හරිද මම වගේ නොදන්නයි ඉන්නවනම් ඒකට තමයි කිව්වේ
2: මම නොදන්නයි ඉන්නවනම් තමයි මේ කිව්වේ නිකන් මෝඩ පාට් දාන්න එපා එහෙම වෙලාවට එහෙම වෙලාවට ඒ පාට් එක දාන්න එපා මේ වගේ
3: මට කියලා පෙන්න
2: දන්න බව පෙන්නන්න
3: හරිද
2: රයිට් 4 විනාඩි 50යි වෙලාව විනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ ඔයාගේ වාසනාව උරගා බලන්න try කරන්න මහජන සම්පත ලොතරැයි එක අරගෙන කොහොමද මට වාසනාව තියනවද ඇත්තටම මම ඔය එක එකනා කිව්වට මං හරි වාසනායි කියලා
3: ඇත්තටම වාසනාවක් තියෙනවද?
2: වාසනාවක් ඇත්තටම තියෙනවද කියලා බලන්න.
3: ඔව්. මහජන සම්පත ලොතරැය ගැන කතා කරනකොට ලොතරැයි ලොව රජකිරුල දැන් මහජන සම්පත ලොතරැය කියලා දැන් හැමෝම දන්නවා. ඉතින් මහජන සම්පත ලොතරැය ජයග්‍රහකින් බිහි කරන විතරක් නෙවෙයි රටේ සංවර්ධනයේ සෞඛ්‍ය අධ්‍යාපනයේ රාජ්‍ය සේවයේ වගේම 2025 වර්ෂයේ උන රජයේ ඒකබද්ධ අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කළා තියෙනවා. ඉතින් මේ හැමදේමත් එක තමයි ඔබව ජයග්‍රහකෙක් ඔබවත් ලක්ෂපතියෙක් ඔබවත් කෝටිපතියෙක් ඔන මහජන සම්පත ලොතරැය
2: අවුරුදු 57ක් තිස්සේ ජනතා විශ්වාසය දිනා ගනිමින් ජනතාව සුවපත් කරන්න ප්‍රමිතිගත ආයුර්වේද නිෂ්පාදන හදලා පිට දුන්නේ කවුද කියලා දන්නව ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව. ඉතින් එයාලා අවුරුදු 57ක් තිස්සේ මේ කරගෙන ආව ඒ මෙහෙවර അപ്പൊ അനിമാരെ അഗേ കറന്ന് ഓണ്
3: പ്രമിതിഗത ആയുർവേദ നിഷ്പാദന പ്രവീൺ ആയുർവേദ വൈദ്യ മണ്ഡലേഖകേ ഹാ തത്വപാലന അംശയ അധീക്ഷണയാട്ടത്തെ ഉണ്ട് ആയുർവേദ ഔഷധ നിഷ്പാദന ദേശീയകരാധിക പ്രമാണ ദേശീയ വിനന്ത പുലറ്റ് ദായക കല്ലാത്തീനോ അതി ശ്രീലങ്ക ജനതാവട്ട് നിരോഗിക്കം അപേക്ഷാ കരമീൻ സൗഖ്യ തത്വേ നന്വാലന്നതമായി മേ ഹമദേമ ശ്രീലങ്ക ആയുർവേദ ഔഷധ സംസ്ഥാപിതീൻ സിധുകരാന്നേ
2: എബാക്കിമ ഒബേ ആയോജന സിധുകരാന്ന ഒബേ ആയോജന അവസ്ഥാവാൻ പുലുൽ കറകാന്ന വാട് പുലുവാൻ വിശ്വാസേന്ന വാഗേ മുതലാക്കി ഉദവല വെടക് കറകിന ഹൊന്ന വ്യവസായകേക്ക് വേണ്ട ആയോജകേക്ക് വേണ്ട കസാഗല പ്ലാന്റേഷൻ നെക്ക സംബന്ധനോ തിന്നിതിന്ന എനിസാ വാഗേ ഗമന ഇതിരി ഗമന കോവിദിരത് പ്ലാൻ കറാന കേല യാലത്തെ കഥാകള ബലാന്ന
3: കസാഗല സമൂഹ വ്യാപാര കേവഹം ഇതിങ് അപ്പേരടെ കുശികർമാന്തെ നവ മറ്റമകട ഗനകീപു ജാത്യന്തര വിലന്ത പുലിലക്ക കറകത് വിശ്വസനീയമ നാമേകല ദേങ് ഹമോബദാന ഇതി മെത്തനദി ഓർ വിശേഷ മതക്കരന്ന ഉടേ കസാഗല സമൂഹ വ്യാപാര ഓൻഗെ പ്രധാന അർമണു അത്രം വിശേഷിതമ ദേ കറകന തീരമ അപ്പേ തരുണ പരപുര വ്യവസായ
2: ശ്രീലങ്ക കടയും തേക കഥാകിന് പോണകൂടെ ബരിവേ
3: സമഹാരോട്ട്
2: സമഹാരാവട്ടെ റസനേ ഉണ്ണുവാത്തൂരോട്ട് സീനി ദാളി എമ്മയപ്പാ പാട്ടായി സീനി വത്തുറായി വെടാക്കനെ തേ ഓണ് തേ ഓണ് നങ്ങളാ കണ്ണ് വിജയതേ

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන
2: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න
3: සුබ සන්ධ්‍යාවක් කවස 5 විනාඩි 2යි වෙලාව

0: තිළින කිරීමේ බැතිබරදායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ස් තියෙන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ගුවන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
5: Cool drive එකට
6: ලක්කාන. Evening drive.

0: හවස පහයි විනාඩි 8යි වෙලාව. පුතුම් වෙසක් මංගල්‍යය වෙනුවෙන් දැන් රට පුරාම සියලු සංවිධානයන් සිද්ධ වෙන වෙලාවක්. විශේෂයෙන්ම දන්සැල් සංවිධානය කරන අය, වගේම පහන් කූඩු තොරණ මේ වගේ නිර්මාණයන් සිදු කරන අය ලහි ලහියේ සූදානම් වෙමින් තිබෙනවා මේ දවස්වල.
1: දැන් හැම ගෙදරකම වෙසක් කූඩුවේම හදලා,
0: වෙසක් කූඩු හදලා,
1: හැම පැත්තකම තොරණ එහෙම බැඳලා,
0: ලයිට් බල් බල් දාලා නේද මේව ලෑස්ති කරගන්නවා.
1: හැබැයි
0: ඉතින් පරිස්සමෙන් මේ දේවල් කරන්න. දැන් ඔය විදුලි ආලෝක කරණයන් කරන්න යනකොට නිකන් උග මේ නිකාම්ම ඔය වැඩේට බහින්න එපා.
1: වේශමක් නැතුව.
0: ඔව්, විදුලිය එක්ක සෙල්ලම් නැහැ. වෙසක් කියලා කරන් පදින්න නැතුව තියෙන්නේ නැහැ. ඒ නිසා බල් බල් දාන්න යනකොට මොකද මේවා මේ අනතුරු වර අවුරුදු කාලේට රදින්න වලින් අනතුරු වෙන වගේම විදුලි අනතුරු කියන ඒවා වෙසක් කාලේට අහන්න ලැබෙන දේවල්. ඒ නිසා බල් බැලක් දාන්න යනකොට, එතකොට කූඩුවකට කරන්ට් එක ගන්න යනකොට, සක් කූඩුවකට මේ ටිකක් පරිස්සමෙන් මේවා කරන්න,
1: හැමදේම පරිස්සමෙන් කරලා ලස්සන කරගන්න.
0: ඔව්, උඩ නැගලා ඔබනේ කරන්න යන්නේ. අන්තිමට බල් බැල උඩ තියනෝ දාන්න ගෙපමිනිය බිම.
1: ඒ නිසා පරිස්සමෙන් වැඩ කරනකොට වැඩ කරන්න.
0: ඔව්, කරන්ට් එක දීලා තියෙන්නේ දෙන්න ගියේ කූඩුවට ලයිට් එකක් දාන්න. කරන්ට් එක දුන්නේ දාන්න ගිය මිනිස්සයට. එහෙම කරගන්න එපා. දන්නේ නැත්තම් මහත්තයෝ
1: දන්න කෙනෙක්ට කියලා කරගන්න.
0: දන්න ඔය කට්ටි ඉන්නවා. ඔය ගම්බල ඉන්න ඕන තරම්. ඔය කිව්වොතින් ඇවිල්ලා මේ වෙසක්කේට මේ බල් බලක් ඇද ගන්න ඕන කියලා නොකර ඉන්නේ නැහැ.
1: නෑ නෑ නෑ.
0: ඉතින් එක කරලා දෙයි. අවදානම් සහගත වැඩ කරන්න යන්න එපා. ප්ලග් එකකට මේක මේ බල් බල ප්ලග් කරන්න තියනවා. ගොඩක් වෙලාට දැන් එහෙමයි තියෙන්නේ. ඒ වගේ දෙයක් පොඩි දෙයක් ඉතින් ඕන කෙනෙක්ට කරගන්න පුළුවන්. ඊට වැඩිය නිකන්
1: වැඩ දාන්නේ තාසන් වෙන්න යන්න එපා.
0: තාසන් වෙන්න යන්න එපා. ලොකු වැඩ කරන්න
1: බැරි
0: නම් ඒව කරන්න යන්න එපා. අපිට බෑ මේවා ආයිමත් ආයිමත් කියන්න.
1: ඔව්, ඒකනේ. ඊට පස්සේ
0: වෙන වැඩ තියෙනවා.
1: ඒකනේ.
0: වෙන වැඩ තියෙනවා අපිට.
1: ඔව්, අපි හරි බිසි.
0: අපිත් ඔය කූඩුවක් කියලා ගන්න බෑ. මේවා කී කියම ඉන්න වෙලාවක් නෑනේ. හරි. එනිසා ටිකක් පරිස්සමෙන් ඒව කරන්න. විහිළු නෙමෙයි මේවා. විහිළුවට ගන්නත් එපා. මේවා කරලා අන්තිමට ජීවිතේ මන්දි ගවන්න වෙන වෙලාවල් තියෙන නිසා
1: මොන දේ කරත් ඔයා පරිස්සමෙන් කරන්න.
0: පරිස්සමෙන් පරිස්සමෙන්. ලස්සන බලන්න
1: ඔයා
0: ඉන්න ඕනේ. ඒක නිසා පරිස්සමෙන් කරගන්න. රයිට්. ඒ අතර මතක් කරන්න ඕන හෙට උදේ 10 ඉඳලා ස්වාධීන උපහානේ පරිශ්‍රයට ආවුතින් සේරුවාවිල මංගල රජමහා විහාරයේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ 13 වහන්සේ සහ රහතන් වහන්සේලාගේ 13 වහන්සේලා ප්‍රදර්ශනයක් සිදු වෙනවා. ඉතින් මේ වෙනුවෙන් සහ සම්බන්ධ වෙන ඔබට වැඳ පුදා ගැනීම කරන්න අවස්ථාව තියෙනවා හෙට උදේ 10 ITN එකට අවදීන.
1: ඉතින් ආදී පුළුවන් මේ වැඳ පුදා ගැනීම කටයුතුත් එක්ක එකතු වෙන්න. උදෑසන 10:00 සිට 12 දක්වා ඔබට අවස්ථාව තියෙනවා සුදු අතින් සැරසලා සදහැසිතින් ඔන්න පැමිණෙන පුළුවන්කම තියෙනවා ස්වාධීන රූපවාහිනී ආයතන පරිශ්‍රයට.
0: ඒ වගේම තමයි විශේෂයෙන්ම දැන් පිළියන්දල පූජා වෙසක් කලාපය ITN ලක්හඬ අපි එකතු කරන මේ පූජා වෙසක් කලාපයට ඔබට ආවතින් පුළුවන්කම තියෙනවා. තොරණ ගණනාවක් තියෙනවා බලන්න පුළුවන්. ඒ වගේම පහන් කූඩු බැතිගේ සංදර්ශන ඇතුළු වෙසක් නිර්මාණ රාශියක් ඔබට දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා පිළියන්දල පුරවරයට මේ සැරේ ආවතින්.
1: මැයි මාස 30 වනදා සිට ඔන්න ජූනි 3 වනිදා වෙනකන් ආට පුළුවන්කම තියෙනවා. ඉතින් වෙසක් බලන්න යනකොට නොමරදවාම පිළියන්දල ප්‍රදේශයටත් පැමිණෙන්න.
0: වඩ පුළුවන් මේ ස්ථානයට ආවතින් ලක්හඬ අපේ විශේෂ විකාශයක් තිබෙනවා. ඒකෙම ස්වාධීන රූපවාහිනී සේවය නිරන්තරයෙන් රැඳී සිටින් මේ සජීවී අවස්ථාවන් ලෝකයට උදාහරණයක්.
1: දන්සල් ගොඩක් තියෙනවා.
0: දන්සල් ගොඩක් තියෙනවා. ඒකමයි මතක් වෙන්නේ. ඒකමයි කියන්නේ. මේ ඔක්කොම කියාගෙන
1: ඒකම කියන්නේ
0: නෑ. මැද්දෙන් පැනලා කියනවා. දන්සල් ගොඩක් තියෙනවා. ආයි මම මේ දැන් ඔබට පුළුවන්කම
1: තියෙනවා
0: කලාපය දැක බලා ගන්න ඇවිල්ලා අර පහන් කූඩු නරඹන්න, ඒ වගේම තොරණ බලන්න පුළුවන්කම තියෙනවා. දන්සල් ගොඩක් තියෙනවා. ඒ වගේම බැතිගේ සංදර්ශන ඔබට නරඹන්න පුළුවන්කම තියෙනවා. දන්සල් ගොඩක් තියෙනවා.
1: ඔයා බද්දන්සල කිව්වම ඊමට hina වුණානේ. ඔයාලට තේරෙනවා මේව දවස් පහක් තියෙනවා.
0: ඕ අනේ මන් දන්නේ නැහැ, කවන්න නැහැ ඉතින් නේද?
1: ඒ නිසා මම දන්සල් ගොඩක් තියෙනවා කියලා.
0: කන්න දෙන්නේ නැද්ද ඇත්තටම?
1: ඊවල අම්මගෙන් කොල්ලා දිලා.
0: දන්සල් මෙච්චර බලාගෙන ඉන්නේ.
1: එහෙම තමයි අපි වෙසක් කිව්වොත්
0: දන්සල්. කන්න දීලා නැහැ කියලා නම් පේන්නේ නැහැ දැක්කම. ඒකට
1: මොකක්ද අවුල තියෙනවා?
0: බඩේ යකෙක් ඉන්නවා මට වෙන්නේ. හවස 5 විනාඩි 12 වෙලාව.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
3: කෝල් ඩ්‍රයිව් එකට
4: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
5: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා.

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසා වුණාට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැතිපර දායකත්වයෙන්
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමි රාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතික ලත් ක්‍රිමි රාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් අමතන්න 077 77 73 74 ලකන්ඩ රේඩියෝ ITN.
3: ආ! නියමයිනේ!

0: දවස 5 විනාඩි 24යි වෙලාව. විජේ නිෂ්පාදන ගැන මතක් කරන්න ඕන. ආගේ ගෙදර හදන කැම ටික රසට හදාගන්න, වස විසෙන් තොරව රසකාරක මේ දේවල් වලින් තොරව හදාගන්න කැම ටිකක් නම් ඒ විජේ නිෂ්පාදන එකතු කරපු කැම වේලක් වෙන්න ඕන.
1: ඉතින් අපිට ඕනම කැමක් රසට හදාගන්නකොට කඩල රසට හදාගන්නවා කියලා කියන්නේ ඒකට වාර නියම කුලබරුජි ගොන කරනවා. කැලිමිරිස්ද ලුණුද ගම්බිරිස්ද මේකින ඕනම දෙයක් දැන් වාර පුළුවන්කම තිනවා. තත්වෙන් වගේම ගුණාත්මක වෙන උසස් නියම රසට කුලබරු ටික ලැබෙන අපේ රසේ රටේ සැඹට බෙදලා විජේ නිෂ්පාදන වලින් මිලදී ගන්න. ලැගම තියෙන වෙළෙන්සලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙළෙන්සලෙන් වෙන්න පුළුවන්. මේ හැම තැනම විජය කියන නම වරදීනේ නැහැ. ඉතින් මතක් කරලා නම බලලම විජය නිෂ්පාදන මිලදී ගන්න.
0: අවුරුදු 57ක් තිස්සේ අපිව සුවපත් කරන්න අපිත් එක්ක ළඟින් හිටියේ ආයුර්වේද ඖෂධ සංස්ථාව. ඉතින් එයාලා අපිව සුවපත් කරන්න අපිට ලෙඩක් දුකක් හැදුනට පස්සේ හොඳම ඖෂධ ටික, ප්‍රමිතිගත ඖෂධ ටික අපිට හඳුන්වා දුන්නේ ආයුර්වේද ඖෂධ සංස්ථාව.
1: ඉතින් තවදුරටත් කියනකොට ප්‍රමිතිගත ආයුර්වේද නිෂ්පාදන ප්‍රවීණ ආයුර්වේද වෛද්‍ය මණ්ඩලකගේ හා තත්ත්වපාලන අංශයේ අධීක්ෂණය යටතේ ආයුර්වේද ඖෂධ හා නිෂ්පාදන 200කට අධික ප්‍රමාණයක් දේශීය වෙළඳපොළට දායක කරලා තියෙනවා. ඉතින් මේ හැමදේම කරන්නේ ශ්‍රී ලාංකික ජනතාව නිරෝගීකම අපේක්ෂා කරමින් ඉන්නකොට ඒ අයගේ සෞඛ්‍ය තත්ත්වයන් නන්වාලීමට තමයි මේ හැම දෙයක්ම ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් සිදු කරන්නේ.
0: අවස 5 විනාඩි 25ක් වෙනකොට සින්දුවක් අහන කවුද මැසේජ් කළ තියෙන අපිට ඉක්මනට බදක් කරන්න පුළුවන් නේද?
1: අලුත්ගමින් මලිත් මැසේජ් එකක් දාලා තිනවෝ යාව එකතු කරගන්න මේ වෙලාවේ ලස්සනම සින්දුවකට. ඊට පස්සේ සීෂල්ස් වල ඉඳන් ප්‍රදීප් තමයි මැසේජ් එක දාලා තින්. ප්‍රදීප් ලංකා ඔයාවත් එකතු කරගන්න මේ වෙලාවේ ලස්සන සින්දුවකට. ඊට පස්සේ ගල්පාත HKD ගාමන්ට් එකෙන් එකතු වෙන අපිත් එක්ක මාෂා දිල්හානි, කමල් දිශාන්ත, දම්මිකා, විනිතා, එතකොට චන්ද්‍රලතා, ශ්‍රියානි, රේණුකා, ඉරංගි, චන්ද්‍රලතා, ඊට පස්සේ ගයනි, චන්ද්‍රානි මේ හැමෝම එකතු කරගන්න සින්දුවකට. ඊට පස්සේ සිත්මිනා මැසේජ් එකක් දාලා තිනවෝ ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න මේ වෙලාවේ ලස්සන සිද්ධුවකට. ඊට පස්සේ පුදුහර පැත්තෙන් අපිට මැසේජ් එකක් දාලා තිනවා අජිත්, එතකොට දුවස්සයාර හංසලිත් ඉන්නවා කියලා තිනවා. මේ හැමෝම එකතු කරගන්නවා මේ වෙලාවේ සිද්ධුවකට.
0: එමනම් ඔයගේ මැසේජ් එකත් අපිට එවන්න 0670 93 93 5 93 7 WhatsApp නම්බරයකට. හවස 6 අමාර වෙන්න කලින් ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න අතරේ

0: හවස 5යි විනාඩි 30යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: Cool drive එකට
4: ලක්කන evening drive. Rita vibe beat it mix winner.

0: පහයි විනාඩි 35යි වෙලාව. චාරු දැන් ඔය ගෙවල් වල ඉන්න පොඩි ළමයි ඉන්නවනේ. මේ ළමයින්ට කතන්දර කියලා දෙන එක සාමාන්‍යයෙන් වැඩිහිටියන්ගේ පුරුද්දක් නේ. වාඩත් සමහර වෙලා පොඩි කාලේ කතන්දර කියලා දීලා ඇති. ඉතින් අපේ නම් ඉන්නවා වැඩිහිටියෝ වෙලත් කතන්දර කියලා දෙන සමහර අයලා එහෙම ඉන්නවා.
1: හරිද?
0: එයාලා කතන්දර කියලා දෙන ගත්තාම වැඩි වෙන වැඩ කරන්න බෑ. වෙන වෙන වෙන වැඩ ඔක්කොම නතර කරලා එයාලගේ කතන්දර අහගෙන ඉන්න වෙන වෙලාවල් තියෙනවා. හරිද? මේ හැම අයලා ගැන නෙමෙයි කියන්නේ පුංචි බබාලට කතන්දර කියලා දෙන වැඩිහිටියෝ ගැන. මේක අපි හිතන්නේ මේ නිකන් පොඩි ළමයි නිකන් රවට්ටන්න. එහෙම නැත්තම් යාළගේ කාලය ගත කරන එක අර කම්මැලි නැතුව කාලය ගත කරන අවස්ථාවට මේ වගේ දෙයකට නින්ද යන්න කතන්දර. ඔයගේ කාරණා හින්ද කතන්දර කියලා දෙනවා කියලා.
1: එකමත් එක කාලෙක එහෙම කියන්නේ.
0: එහෙම කියලා පටන් ගන්න. තිබිච්ච එකම කාලයක්වත් නැහැ එහෙම ගත්තොත් එකමත් එක කාලෙක හිටපු රජ කෙනෙක්.
1: එකමත් එක රටක එකමත් එක ප්‍රදේශයක.
0: එහෙම කිව්වට එකමත් එක රටකුත් නැහැ එකමත් එක කාලෙකුත්
1: නැහැ
0: බලගා යනවා. හැබැයි කතාව දිනනවා. මේ කතන්දර කියලා දෙන එකේ මේ ඔය අපි හිතනවට වැඩිය එහා ගෙපු විද්‍යාත්මක පදනමක් තියෙනවා කියලා සමහරටව දන්නවා ඇති. දන්නාත් ඇති. හැබැයි මේක මේ අපිට අර අපිට පුරුද්දක් විදියට වැඩිහිටියෝ කතන්දර කියලා දෙන එක කරගෙන ආවට හැබැයි මේක ඊට වැඩිය විද්‍යාත්මක පැත්තක් තියෙනවා කියලා කියනවා. විශේෂයෙන්ම පුංචි දරුවෝ පාසලට ගියාට පස්සේ පෙර පාසලේ ඉඳලා පාසලට ගිහිල්ලා වැඩි මේ මේ ඉහළ පන්ති වලට යනකම්ම තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි කියන දේ අහුම්කන් දෙන්නේ නැහැ. ඒ නිසා ගොඩාක් වෙලාවට ඉගෙනීම පාඩු වෙනවා. ඉගෙන ගන්න බැරි වෙනවා. එහෙම කියන එක. ඉතින් එතකොට මේ කියන දේ අහන් ඉන්නේ නැහැ කියනක වගේම කියන දේ අවබෝධ වෙන්නේ
1: නැහැ.
0: ඒක මතක හිටින්නේ නැහැ කියන එකත් තියෙන ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේකට හොඳම විසඳුමක් කියලා විද්‍යාඥයෝ වෛද්‍ය විද්‍යාත්මකව මේ වෙනකොට හොයාගෙන තියනවලු කුංචි දරුවන්ට පොඩි කාලේ ඉඳලම
1: පොඩි පොඩි කතන්දරයක්
0: කතන්දර කියලා දෙනවා කියන්නේ. ඉතින් මේකෙන් පුහුණු කරනවා කියලා කියන්නේ විශේෂයෙන්ම දරුවට ඇහුම්කන් දෙන්න.
1: ඔව් අවධානයෙන් ඉන්න.
0: අහගෙන ඉන්න. ඔව්. ඇහුම්කන් දෙන්න අහගෙන ඉන්න. එයාට දැන් අපි කතාව කියලා දීලා ටිකක් කිහිල්ලා මොකක්ද දැන් මං කියව කතාව. එහෙම කියලා පොඩ්ඩක් ඇහුවට පස්සේ එහෙම නැත්තම් කතන්දරේ ඉවර වෙලා කියලා ඉවරනාට පස්සේ දැන් කියන්නකෝ බලන්න පුතා කතාව මොකද්ද කියලා.
1: අර රජතුමාට මොකද උනේ කියන්න බලන්න.
0: අන්න ඒ වගේ ප්‍රශ්න අහලා එයාගේ මතකේ අලුත් කරලා
1: ඒ
0: කතාව සම්බන්ධයෙන් පොඩි අයිඩියා එකක් ගන්න.
1: හරි.
0: එයාට අයිඩියා එකක් ලැබිලාද? මොකද්ද මේ කතාව තේරුණාද කියලා අදහසක් ගන්නත් වැඩිහිටියන්ට පුළුවන්කම තියෙනවා.
1: ඒ
0: වගේම තමයි දැන් කතාව කියගෙන යද්දී ඒ මැද්දෙන් එයා අහගෙන ඉන්නවනම් ඔව්. කියලා වගේ එයා රියැක් කරනවනේ.
1: නිමං වගේ.
0: අන්නේ වගේ. හරිද? පොඩි බබා. අනේ අම්මා. කුටි බබා. ආ?
1: කතන්දර කියන්නේ.
0: තේරුණාද මා පුතා?
1: තේරුණානේ.
0: හරිද? ඒ වගේ දැන් ඒ වගේ රියැක් කරනවද කියලාත් බලන්න ඕන. මොකද එතකොට තමයි යා කතාව අහගෙන ඉන්නවා කියලා තේරෙන්නේ.
1: හැබැයි
0: එහෙම නැත්තම් යා වෙන අවධානයක ඉන්නවා කියලා වට තේරෙනවා. ඉතින් මේ වගේ දේවල් අපිට පොඩි කාලේ ඉඳලම පුංචි දරුවන්ට අහගෙන ඉන්නවද අහගෙන හිටපු දේ මතක හිටලාද කියලා අපිට ටෙස්ට් කරන්න පුළුවන් මේ වගේ පුංචි පුංචි කතන්දර කියලා දෙන එක.
1: ඒ නිසා තමයි එහෙම කියන්නේ.
0: ඔව් ඉතින් මේක දැන් ටිකක් ඈත් වෙලා තියෙනවා කියලා හිතෙන්න පුළුවන් වැඩිහිටියෝ අතරින්.
1: හැබැයි
0: ආච්චි සීයා ඉන්න පවුල් වල සාමාන්‍යයෙන් තාම මේක දකින්න
1: පුළුවන්. තාමත් තේරෙනානේ.
0: කියලා දෙනවා කතන්දරයක් එහෙම. මෙහෙමයි කියලා. පොඩි ළමයින්ට වාත්තට යන්න මලක් කඩන්න පොඩි කවියක් සින්දුවක් කියලා දෙනවා.
1: කතාවක් නැතන් ඒ කාලේ අපි මෙහෙමයි හිටියේ කියලා හරි කියනානේ. කතාවක් ඒ ආච්චිල සීයලගේ.
0: ඔව් ගොඩක් වෙලාවට මේවා මේ මේ මේ එන සාම්ප්‍රදායික වෙන කතන්දර නෙමෙයි. සමහර කතන්දර වැඩිහිටියෝ කියලා දෙන්නේ තමන්ගේ අත්දැකීම් එක්ක. තමන්ගේ අත්දැකීම් පුංචි කාලේ තමන්ට ලැබුණු අත්දැකීම් එක්ක. පොඩි ආදර්ශමත් කතාවක් කියලා දෙනවා.
1: ඉතින්
0: ඔයාලටත් පුළුවන් වැඩිහිටියෝ විදියට වැඩිහිටියෙක් අපි වහගෙන ඉන්න වැඩිහිටියොන්ට විශේෂයෙන් පුංචි දරුවෝ ඉන්න අයට පොඩි ළමයින්ට කතාවක් කියලා දීලා තමන්ට පුළුවන් තමන්ගේ ළමයින්ව තමන්ගේ දරුවන්ව පොඩක් අනාගතයට හුරු කරන්න. ඉස්කෝලේ යනකොට හොඳට ඇහුම්කන් දෙන කියන දේ අහගෙන ඉන්න ඇහෙන දේ තේරුම් ගන්න මතක හිටින්න පුළුවන් දරුවෙක් නිර්මාණය කරන්න වැඩිහිටියොන්ටත් ඔයගේ පුංචි පුංචි දේවල් වලින් වගකීමක් තියනවා නේද? අවස පහයි විනාඩි 46 වෙලාවේ විනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සිදුවක් අහලා අපි හෙඩ්ලයින් අහන්න යන්න තියෙනවා.
1: හරි ඔකේ.

0: පහේ විනාඩි 45යි.
1: ලක්කන්ද ප්‍රවෘත්ති සවසහය ඇතියට බලාපොරොත්තු වන්න.
2: සම අනුග්‍රහය.
3: BOC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න. ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න. BOC Flex අදම ඩවුන්ලෝඩ් කරගන්න.
4: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දෙක ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැගේ ලක්ෂ 20ක්. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් ගන්න. මෙගා පවර්.
2: සහයෝගීතා අනුග්‍රහය.
5: ඔබේ දෙමව්පියන් විශ්වාසයෙන් දඹදිව යවන්න. වසර 25ක අභිමානය සමගින් ගැමුණු ට්‍රැවල්ස් 2777
6: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: වකුගඩු හානිවලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 0.71.397
0: IMF අනුමත කළ ඩොලර් මිලියන 695. හෙට ඇරඹෙන මධ්‍යම අධිවේගී තුන්වන අදියර. කළුතර ඝාතනයේ වෙඩික්කරුවන් පැමිණි වාහනය සොයාගැනේ. ඉරානයේ ඉලක්කේ වූ අමරිකා හමුදා මූලස්ථාන.
1: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: Radio ITN
1: රටට වග කියන රේඩියෝ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
4: නැතු අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා සිත් සුවඳින් පිරේවා
6: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කෙරෙමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කෙරෙමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනි.

0: ලක්හඬ සමග බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක් ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN
1: හවස 5යි විනාඩි 5 හවස 5යි විනාඩි 55

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: Wow! නියමයිනි. ලකඩ evening drive.
2: අවස 5:55

0: ටමකට ගෙනගේ පුජාත්‍යන්තර වෙළඳපොළ ඉලක කරගත් විශ්වසනීය නාමය කියලා දැන් හැමෝම දන්නා. ඉතින් කසාගල සමූහ ව්‍යාපාරයේ ඔවුන්ගේ ප්‍රධාන අරමුණු අතරින් විශේෂිතම දේ කරගෙන තියෙනවා අපේ තරුණ පරපුරට ව්‍යවසායකත්වයට පිවිසීමට අවශ්‍ය මඟ සලසා දෙන්න. ඉතින් ඒ වගේම තමයි කසාගල ග්‍රීන් සුපර් වෙළඳසල් ජාරය හරහා ඔන්න ඔබට ලබා දෙන්නේ තෝරාගත් නැවුම් උසස්ම තත්ත්වයේ පාරිභෝගික අත්දැකීමක්. ඉතින් සරුසර අනාගතයක් පැහැබර හරිත ශ්‍රී ලංකාවක් යන දැක්මත් එක්ක ඔන්න ඔබටත් විශ්වාසයෙන් යුතු එකතු වෙන පුළුවන්කම තියෙනවා කසාගල සමූහ ව්‍යාපාරය.
1: ඉතින් ඔයාලට ව්‍යාපාරයක් ස්වයං ව්‍යාපාරයක් තමන්ගේම කියලා දෙයක් පුංචියට පටන් ගන්න ඕන කියලා හිතන අයට පුළුවන්කම තියෙනවා ඇඹරුම් නිෂ්පාදන කරන්න සුදු හඳුන් රත් හඳුන් මේ වගේ ඖෂධීය ශාගසාර එකතු කරපු විශේෂයෙන්ම රූපලාවන්‍ය නිෂ්පාදන හදන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා වෙනිවැල් ගැට මේ වගේ ඖෂධීය නිෂ්පාදන එකතු කරන්න ඇඹරුම් යන්ත්‍රයක් භාවිතා කරලා කරන ඕනම නිෂ්පාදනයක් කරන්න දැන් ඩෝම හඳුන්වා දෙන ඇඹරුම් යන්ත්‍රය හරහා පුළුවන්කම තියෙනවා. පොඩියට පටන් ගන්න ඕනම ව්‍යාපාරයකට මේ විදිහට ඇඹරුම් යන්ත්‍රයක් විදිහට පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මේකෙන් හොඳ සපෝට් එකක් ගන්න.
0: ඉතින් යන්න මාක්ස්මන් හෝල්ඩින්ග්ස් වෙතට. ඉතින් අලවින් පසු හොඳම සේවාවක් ලබා දෙන එකම තැන තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. ඉතින් මේ හැම යන්ත්‍රයක්ම ඔයාලට පුළුවන්කම තියෙන අවශ්‍ය ධාරිතා වලින් අවශ්‍ය මාධ්‍ය වලින් ලබා ගන්න. නම්බර 31 ඇල්හෙන පාර මහනගම මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව ඇතෙන්ට යන්න පුළුවන්. යන කලින් විස්තර දැනගන්න ඕන නම් මෙන්න නම්බර එක 0117 679 577 0117 679 577 කෝල් එකක් දීලා මාක්ස්මන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න.
1: එවැගේම සිද්ධාක අහන කවුද ඉන්නේ කියලා අපි ටක් ගාලා මතක් කරමුද? 57යි වෙලාව 5 විනාඩි 57යි.
0: දෙව්මිනේ ඉන්න මේ වෙලාවේ අලුත් ගමින්න තමයි මැසේජ් එක දාලා තිනේ ඔව එකතු කරගන්න රුවන් ඔයාවත් එකතු කරගන්න ගමං හෝමගම පැතෙන් ශාමිකා එකතු වෙනවා මේ වෙලාවේ ගෙදර හැමෝම එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ගීත්මා ප්‍රභාෂී සම්පත් මේ හැමෝම එකතු වෙනවා කියලා තියෙනවා. ඒත් එකම රත්මලණින් උරේෂ මැසේජ් එකක් දාලා තිනේ ඔයාවත් එකතු කරගන්න මේ වෙලාවේ සින්දුවකට.
1: Right, එවනම් ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න හවස 6න් පස්සෙත් අපි ඉන්නවා. ඔයාව එක කතා කරන්න සිද්ධාක් අහන්න මැසේජ් එකක් එවන්න පුළුවන්කම තියෙන අපේ නම්බරයකට
0: 0743939537 ලක්කන්ද රේඩියෝ ITN

0: මේ පැයි බුදු ගීතයා ඔබ වෙත තිළිණ කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනි. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: සතියේ දිනවල රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර
2: FM 93.5 FM 93.7 ලක්කන රේඩියෝ ITN
3: හවස 6යි විනාඩි 12යි

0: Drive. හවස 6යි විනාඩි 12යි වෙලාව ගිහිලා දන්නේම නැතුව ඉවිනින් ඩ්‍රයිව් එක. I think සිදුව කහන අතරේ මතක් කරන්න ඕන වාට විජේ නිෂ්පාදන ගැන. විජේ නිෂ්පාදන කිව්වම 100%ක්ම අපේ රටේ නිෂ්පාදන පෙළක්. ඒක මතක තියාගන්න. අපේ රටේ දෙයක් ගන්නවා කියලා නිකන් බොරු කයි බහරු ගහුවට වැඩක් නැහැ. වාට පුළුවන් ගෙන්න ඕන අපේ දෙයක් ඇත්තටම බල්ල ගන්න නේද? ඒකට යන්න කඩේකට සුපිරි වෙළඳසැලේ ඉඳලා පුංචිම කඩේ දක්වා ඕනම කඩේක ගන්න මේ නිෂ්පාදන ටික තියෙනවා. ඒ දොරැරලා බලන එක හැමදාම කියන්න බෑනේ. ඒක හැමදාම කිව්වට හරියන්නේ නැහැ. දොරැරලා බලන්නෙත් නැහැ. පොරුවට නිකන් අපි කියන විතරයි.
1: ඒ නිසා පොඩි වෙනසක් තියෙනවද?
0: ඒ නිසා වාසනාව මොකද මං කියේ මතක නැහැ.
1: මහජන සම්පත කියලා කියන්නේ ඉතින් කලින් කිව්ව විදිහටම රටේ සංවර්ධනයේ සෞඛ්‍ය අධ්‍යාපනයේ එතකොට රාජ්‍ය සේවය මෙන්න මේ වගේ සේවයන් රසකට ඍජුවම දායකවන ගමන් තමයි ඔන්න ඔබවත් ලක්ෂපතියක ඔබවත් කෝටිපතියක් මහජන සම්පත ලොතරැය කරන්නේ. ඉතින් ඔයාලත් පුළුවන්කම තිනෝ වැඩියෙන් මහජන සම්පත ලොතරැය ගත්තොත් එහෙම මේ විදිහටම වාසනාවන්තයෙක් වාසනාවන්තියක් වෙන්න.
0: සිංදුව කහන්න මැසේජ් කරන්න අය අතර ඩයිග්මන්ට් එකතු කරගන්නම් උපෝල්. ඒ වගේම රත්නායක සීදු ඉඳලා මැසේජ් කළා තියෙනවා. ඒ වගේම දිනුක ශාමල් අතුරු කට්ටිය මේකතු කරගන්නවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. මීරි ගමින් තමයි මැසේජ් කළා තියෙන්නේ.
1: ශිහානි ආවත් එකතු කරගන්න රත්මලානි පැත්තෙන් එකතු වෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ නුවන් ආවත් එකතු කරගන්නවා මේ වෙලාවේ. ඊට පස්සේ නුවරේ ඉඳන් අජිත් මේ වෙලාවේ එකතු වෙනවා. ආවත් එකතු කරගන්න ගම CJS CGS ගාමන්ට් එකේ කට්ටිය එකතු වෙනවා කියලා තියෙනවා සිංදුවකට. මේ කට්ටිය එකතු කරගෙන අපි හින් එන සිංදුවකට.

0: හවසහයයි විනාඩි 19යි දැන්.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාව මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින්. අදම අමතන්න 01176779

0: පරිවර්තින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන්කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා. සිත් සුවඳින් පිරේවා.

0: 103.7 Lakhana Radio ITN
1: Cool Drive Vikrita
0: Lakhana Evening Drive
2: ඒ විනාඩි 23යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් වලින් අපිට යන්න වෙලාව ලඟ වෙලා තියෙන්නේ යන්න කලින් ගෙදර අරන් යන්න ගේන්න කියපු බඩු ලයිස්තුව
1: අරගෙන යන්න
2: නැත්නම්
1: ගෙන් එළිය තමයි ඉන්නේ
2: නැත්නම් කැම නැත අද කැම නැත එනිසා යන්න ගිහිල්ලා කඩේට ගියාට පස්සේ බඩු ලයිස්තුව අරගෙන මිරිස්කුඩු එකක් තියනවා ගේන්න කියලා රයිට් විජේ මිරිස්කුඩු රයිට් කහකුඩු එකක් තියනවා ගේන්න
1: විජේ කහකුඩු
2: ලුණු පැකට් එකක් ගේන්න
1: මම චමිත්.

0: Radio ITN கனட ரஹத ஹவுஸ் ஹதர்ட ஈவினிங் டிரைவ் வித் சாமி அண்ட் சாமி சம அனுகிரகය
1: ரசயனுத் இயல குணயனுத் இயல விஜய தோசே மிஸ்ரணய
2: விஜய ப்ரொடக்ட்ஸ் අපේ රසය රටේ සැමට
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙක මන්න අදම අමතන්න 011176679479
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වේද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
0: ලක්හඬ රේඩියෝ ITN

IMF ඩොලර් මිලියන 695ක් නිදහස් කරයි. ශක්තිමත් ආර්ථිකය නිවැරදි දිශාවකට. වාරික දෙකක් එකවර. ශ්‍රී ලංකාවට IMF ප්‍රසාදය. ශ්‍රී සම්බුද්ධ සර්වඥ ධාතුන් වහන්සේ ITN පරිශ්‍රයට හෙට වැඩම කෙරේ. මනරම සුලන් විදුලි බලාගාරයට අවශ්‍ය ටර්බයින් පෙති හෙට දිවයිනට. මධ්‍යම අධිවේගයේ තුන්වන අදියරේ වැඩ ජනපති ප්‍රධානත්වයේ. හෙද උපාධාරීන් 515ක් හෙද සේවේ. ඉරානයේ ඉලක්කය වූ අමෙරිකා හමුදා මූලස්ථානය.

0: ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කරන විස්තීර්ණ ණය පහසුකමට අදාළව ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සහ හයවන සමාලෝචනයේ සඳහා විධායක මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඒ අනුව ඇමරිකා ඩොලර් මිලියන 695ක මුදලක් ලැබීමට නියමිතයි. මේ දක්වා නිදහස් කර ඇති මුදල් ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 2.4 දක්වා ඉහළ යනවා. ශ්‍රී ලංකාව මීට පෙර IMF වැඩසටහන් 16කට සහභාගී වී තිබුණත් ඉන් රැසක් අසාර්ථක වුණා. වත්මන් රජයේ IMF වැඩසටහන තුළ රැඳී සිටීමෙන් රට තුළ සිදු කර ඇති මූල්‍ය බිඳිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක් වුණා. 2025 දෙසැම්බර් අගවන විට සියලුම ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායක සපුරා තිබෙනවා. මැදිපිරිතික යුද්ධයේ සහ දිට්වා සුලකුණාටුවෙන් පසු අහිතකර තත්ත්වයක් ඇතිවද ආර්ථිකයට උරුතු දෙන බවටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන්නේ. අභියෝගාත්මක තත්ත්වයන් හමුවුවද ශ්‍රී ලංකාවේ ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව සිදුව තිබෙනවා. වැඩසටහනේ කාර්ය සාධනයේ සාමාන්‍යයෙන් ශක්තිමත්ව පවතින බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ. සේරුවාපිල රජමහා විහාරයේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහ ශ්‍රී ලංකාවේ වැඩ සිටි රහතන් වහන්සේ දෙනමගේ ධාතුන් වහන්සේ හෙට ස්වාධීනෝපරි පරිශ්‍රයට වැඩම කරවීමට කටයුතු යොදා තිබෙනවා. උදෑසන සේරුවාපිල රජමහා විහාරස්ථානයේ වැඩම කරවන සර්වඥ ධාතුන් වහන්සේ දොම්පේ පාලුගම මහමෙවුනා අසපුවේ තැන්පත් කිරීමෙන් අනතුරුවයි ස්වාධීනෝපරිට වැඩම කරවීම සිදුවන්නේ. මහමෙවුනා භාවනාසපුවේ විහාරාධිපති ප්‍රධාන අනුනායක පූජ්‍ය දුර්ලි අතේ විනිත ස්වාමින් වහන්සේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
1: පිටදාගෙන සම්බුද්ධ පූජාවන් සිදු කරලා අසබමන වෙන විට අපි බස්රමුණයිකින් පරිසරයේ ධාතුනාන්දල වැඩන්නම සඳහා නිරදැරෙන් දුම්පි පාදුම් මහන්න භාවනා සුපේන් ධාතුනාන්දලට වඩම්මනවා. ඒ මදහතර සිසිල් දෙනා තමයි පිට දවසේ ඒ දුම්පි ඉඳලා මල්වා කඩුවෙල මාලදී පුස්වත්ත පැලවත්ත බස්රමුණ යන මාර්ගයේ අපි ධාතුනාන්දලයිකින් පරිසරයේ ධාතුනාන්දල වඩම්මනවා. මදහතර සිසිල් සිසිල් දෙනා තීරුම් දාතුන්ල වන්දනා මාර්ග කරගෙන සමන්ගේ ජීවිතේ පිරිසිදු කරගන්න අවස්ථාව සලසා තියෙනවා.
0: මහමෙවුනා අසපුවෙන් උදෑසන 6:30 පෙරහැරකින් සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කරවීම සිදුවනවා. මග දෙපස සදහැවතුන්ටද වන්දනාමාන කර ගැනීමට එහිදී අවස්ථාව හිමිවනවා. උදෑසන 9:30 ස්වාධීනෝපානී පරිශ්‍රයේ තැන්පත් කරන ශ්‍රී සම්බුද්ධ සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට 10:12 දක්වා සදහැවතුන්ට අවස්ථාව ලබා දීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ඉන් අනතුරුව පස්වරුවේ සර්වඥ ධාතුන් වහන්සේ පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේ තැන්පත් කිරීමට නියමිතයි. සදහැවතුන්ට සවස 6 සිට වැඳ පුදා ගැනීමට අවස්ථාව හිමිවන බව කොළඹ පල්ලේපත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පිටිගමුවේ රාහුල ස්වාමීන් වහන්සේ සඳහන් කළා.
2: මේ ධාතුන් වහන්සේලා අදින පූගඩ භාවනා අසපුවට අපේ විරීත නායක හඳුන් වහන්සේ වැඩ සිටින විහාරාධිපති ගෞණ්‍ය හඳුන් වහන්සේ විහාරස්ථාන වැඩම කරලා හෙට පෙරවරුවේ සිය පෙරහැරකින් ITN ආයතනයට වැඩම කළා. ඒ විශේෂ පූජාවක් වස්තලා සවස 3ට පමණ සිය පෙරහැරකින් පිළියන්දල නගරයට වැඩම කළා. මේ නගරයේ සිට පිළියන්දල විහාරස්ථානය දක්වා ශබ්ද පූජා ඇතුව විහාරස්ථානට වැඩම කළා. තැන්පත් කළා තිස්සනිදා සවස 6න් පස්සේ වැඩ පුදා ගන්න අවස්ථාව සලසා දෙනවා.
0: මන්නාරම මෙගාවොට් 50 සුළං ව්‍යාපෘතියට අවශ්‍ය සුළං ටර්බයින පිටේ කොළඹ වරායෙන් දිවයින්ට රැගෙන වී තිබෙනවා. මේ ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ තමත් දෙවැන්ත සංදිස්ථානයක් ලෙසයි සැලකෙන්නේ. මෙම ව්‍යාපෘතිය යටතේ විදුලි ඒකකයක් ඇමරිකා ඩොලර් 1.65ක පමණ අඩු මිලකට ලබා ගැනීම එකඟතාවයට පැමිණ තිබෙනවා. මේ මෙරට විදුලි පද්ධතියට බාහිර පාර්ශ්වයකින් විදුලිය ලබාගත් අවම මිලක් ලෙසටයි සැලකෙන්නේ. ඉදිරියේදී තවත් මෙගාවොට් 50ක සුළං බල ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. සූර්ය බල ශක්තිය නිපදවන විදුලිය කාර්යක්ෂමතාව ගබඩා කිරීම සඳහා මෙගාවොට් 550ක ධාරිතාවකින් සමන්විත විදුලි ගබඩා කිරීමට හැකි බැටරි පද්ධතියක්ද මේ වසර තුල ජාතික පද්ධතියට එක් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. විද්‍යාපීතී හෙද උපාධාරින් 515 දෙනෙකු හෙට දිනේදී හෙද සේවාවට එක්වෙනවා. ඔවුන්ට පත්තිනි ලබා දීම අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ කොළඹදී. විද්‍යාපීති හෙද උපාධාරින් තුන්වන ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගැනීම අවසන් වට සිදු කර තිබෙන්නේ 2021 වසරේදී. මේ වන විට 45,553 දෙනෙකු හෙද සේවයේ නිරත වෙනවා. පසුගිය වසර දෙක තුල පමණක් තුන්වන ශ්‍රේණියේ හෙද කාර්ය මණ්ඩලය සඳහා බඳවාගෙන ති පිරිස 3,441ක්. ඉදිරියේදී හෙද සේවයට එක්වීමේ අපේක්ෂාවෙන් 7,800කට ආසන්න පිරිසක් පුහුණු ලබමින් සිටිනවා. හෙද විදුහල වෙත සිසුන් 3,000ක් බඳවා ගැනීමට මේ වන විට අනුමැතිය ලැබී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වන අදියර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ගලගෙදර බඹරකහඳින් ආරම්භ වෙනවා. තුන්වන අදියර ක්‍රියාත්මක වන්නේ රඹුකන සිට ගලගෙදර දක්වා. මෙම ඉදිකිරීම සඳහා සුසුකම් සහිත දේශීය කොන්ත්‍රාත්කරුවන් අතරින් තරඟකාරී ප්‍රසම්පාදනය හරහා රජයේ මුදල් භාවිත කරමින් කොන්ත්‍රාත් පැකේජ 7ක් යටතේ ලංසු කැඳවා තිබුණා. ඒ අනුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව එම කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය පසුගියදා හිමි වුණා. මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට රඹුකන දක්වා ඉදිකිරීම අවසන් අදියරට පැමිණ තිබෙනවා. රඹුකන සිට ගලගෙදර දක්වා වන අදියරේදී කිලෝමීටර 19ක් ඉදිකරන බවයි ව්‍යාපෘති භාර ඉංජිනේරු එස්.පී. විජේකෝන් මහතා සඳහන් කළේ. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 112ක් පමණ වෙනවා. ලොව පුරා වසන ඉස්ලාම් බැතිමතුන් මහත් භක්තියෙන් සමරන ත්‍යාගවන්ත භාවයේ උත්සවයෙහිවත් කැපකිරීමේ උත්සවය ලෙස සලකන හජ් උත්සවය අදටේදී තිබෙනවා. ඇති නැති පරතරයේ සහ විවිධ බේද දුරලා සමානත්මතාව සහ සහෝදරත්වය ඇතිකිරීම එහි මූලික අරමුණයි. ඉස්ලාමීය දිනදාශෙන්ට අනුව දෙවන ආගමික නිවාඩු ලෙස සැලකෙන්නේ හජ් උත්සවයයි. සුබපතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ සංවර්ධිත රටක් ගොඩනැගීමට සහෝදරත්වයෙන් පෙට යාම සඳහා සියලු දෙනාට ආරාධනා කරන බවයි. රජයේ අරමුණ වන්නේ ආත්මාර්ථකාමී වෙනුවට පරාර්ථකාමීත්වයේ රජයේ සාමයෙන් සහ සමගින් පිරේ සහකම්පණය නිතු ජන සමාජයක් ගොඩනැගීමයි. එෙහිදී සාමයේ සහෝදරත්වයේ සහ පරිත්‍යාගයේ සංකේතවත් කරන හජ් සැමරුමේ මඟ පෙන්වීම තවත් අපගේ ජීවිතවලට සමීප කරගන්නා ලෙසයි ජනාධිපතිවරයා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ. පටු වේද පසකලා එකිනෙකා කෙරෙහි විශ්වාසයෙන් සහ කරුණාවෙන් කටයුතු කරමින් සාමයෙන් සහ සහජීවනයෙන් පිරි සමාජයක් නිර්මාණය කිරීමට සියලු දෙනා අදිෂ්ඨාන කරගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමලසූරිය සඳහන් කළා. ඒ හජ් වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විවිධත්වය තුළ එකමුතුකම මනා ලෙස පිළිඹු කරන රටක් ගොඩනැගීමට එක්විය යුතු බව හජ් වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා. සහකම්පනය සමන්විත වෛද්‍යවරකු බිහි කළ හැකි නව බුහුණුවරක් මෙරට වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමලසූරිය සඳහන් කළා. ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටු පළමු රැසීමේදී අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළා. අග්‍රාමාත්‍යවරගේ ප්‍රධානත්වයෙන් රැස් වූයේ අධ්‍යාපන අමාත්‍යංශයේදී. ජාතික සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා වෛද්‍ය අධ්‍යාපනයේ ශක්තිමත් කිරීමේ උපාය මාර්ගික වැදගත්කම හඳුනා ගනිමින් මෙම ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම අරමුණයි. කම්පටි නිර්දේශ ශ්‍රී ලංකාවේ අනාගතයට මෙන්ම ජනතා සුභසිද්ධියට ඍජුවම බලපාන බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ. පෙරපාසල් අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරන බව අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල් රාජ් මහත්මිය සඳහන් කළා. ඒ අකුරැස්ස මාලිම්බඩ දෙනිපිටිය සහ අතුරුලියන කොට්ටාසවල පෙරපාසල් ලියාපදිංචි කිරීමේ සහතිකය ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ලියාපදිංචි කළ සියලු පෙරපාසල් සඳහා රුපියල් 6000කින් දීමනාවක් ලබා දීමටද පියවරගෙන තිබෙනවා. එම ගුරුවරයන්ට දායක විශ්‍රාමිත උපක්‍රමයක් ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරිය සඳහන් කළේ.
3: මෙන්න මේ පෙරපාසල් ගුරු දීමනාව 2027 වර්ෂයටත් අපි අනිවාර්යෙන්ම අයවැය යෝජනාවලදී මේක වැඩි කිරීම සඳහා මම ගාන කියලා ගිහිල්ලා ඔයගොල්ලෝ අමාරුවේ දාන්න මම කැමති නැහැ. අනිවාර්යෙන් අපි මේ පෙරපාසල් ගුරු දීමනාව වැඩි කිරීම සඳහා වන සාකච්ඡාවක දෙන්නේ. දෙවැනි එක ඔබ මේ සමස්ත ලංකාවේම පළාත් 9ම එකම ගුරු ප්‍රතිපත්තියක අධ්‍යාපන ප්‍රතිපත්තියකට පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තියකට එක විෂයමාලාවකට අරගෙන ීමේ වැඩසටහන ඒ වගේම ඔබට දායක විශ්‍රාම වැඩමුළුවක් ආරම්භ කිරීම වෙනුවෙන් අපි දැන් මේක සාකච්ඡා කරමින් යනවා.
0: එක්සත් තරාබි එමිරාජයේ රඳවාගෙන සිටි සැකකරුවන් 8 දෙනෙකු මෙතර රැගෙන හබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වොට්ලර් මහතා සඳහන් කළා. ඔවුන් මෙරට අපරාධ සහ මධ්‍යවචාවරම් රැස්සකට සම්බන්ධ බවයි ඔහු පවසන්නේ.
4: පෙරදින රාත්‍රී එම නිසා 27 වෙනිදා අපිට හැකියාව ලැබිලා තිනවා තවත් සැකකරුවන් 8 දෙනෙක් එක්සත් අරාබි එමිරාජයෙන් මෙරටට ගෙන්වා ගන්නට. මෙම සැකකරුවන් 8 දෙනා එක්සත් අරාබි එමිරාජයේ ඩුබායි සහ සාජාවල විවිධ වූ අපරාධයන් සඳහා රඳවාගෙන සිටි සැකකරුවන් 8 දෙනෙක් විශේෂයෙන් පොලිස්පතිතුමාගේ ඍජු අධීක්ෂණය හරහා ඒ වගේම බුද්ධි මෙහෙයුමක් හරහා අපිට මේ 8 දෙනාත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළා. මෙම සැකකරුවන් අතරින් 3 දෙනෙක් විශේෂයෙන් සංවිධානාත්මක අපරාධ කරුවන් සමග දැඩි ලෙස සමීප සම්බන්ධතාවය පවත්වාගෙන යමින් එරට සිට මෙරට යම් යම් අපරාධ මෙහෙවු කල්ලියක් හැටියට අපි හඳුනාගෙන තිනවා. මෙම සැකකරුවන්ගෙන් 2 දෙනෙක් මහපරිමාණ මද්‍රව්‍ය ජාවාරමෙහි නිරත වෙච්ච 2 දෙනෙක් හැටියට අපි හඳුනාගෙන තිනවා. තවත් 3 දෙනෙක් මේ රටේ විවිධ අපරාධයන් සඳහා සම්බන්ධ වූ අය හැටියට අපි හඳුනාගෙන තිනවා. මේ රටේ අපරාධ සිදු කරලා විවිධ රට වෙනත් රටවලට ගිහිල්ලා විශේෂණ අධිකරණයේ මඟ හැරලා සැඟවී සිට අපරාධ මෙහෙවන කිසිවක් සඳහා අපි ඉඩ ප්‍රස්තාව සලසා දෙන්නේ නැති බව මේ අවස්ථාවේදී නැවත නැවතත් අපි අවධාරණය කරනවා. ඔබ දන්නවා 2024, 2025, 2026 මේ වසර 3 දීම අපිට රතු නිවේදනය හරහා මෙරටට ගෙන්වා ගත්තා අපි සැකකරුවන් 32 දෙනෙක්. ඒ වගේම විවිධ රටවල් සමග සම්බන්ධ වෙලා අපිට හැකියාව ලැබිලා තිනවා මේ වන විට විවිධ අපරාධ සඳහා අවශ්‍ය කරන තවත් සැකකරුවන් 70 දෙනෙක් අපි ලංකාවට ගෙන්වාගෙන තිනවා මේ වන විට. ඒ වගේම අපි මතක් කළ යුතුයි තවත් රතු නිවේදන 89ක් සඳහා අපි ඉතාමත් පැහැදිලිව සූදානමින් සිටිනවා. විවිධ රාජ්‍යයන් අතර සම්බන්ධ වෙලා ඉතිරි රතු නිවේදන නිකුත් කරන ද සැකකරුවන් 89 දෙනාත් අපි ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරලා තිනවා. ඒ නිසා අපි නැවතත් මතක් කරනවා විශේෂයෙන් විදේශයක ඉන්න අපේ හිතමිතුරන් පුරවැසියන් ඔබ දන්නායක සිටිනම් සැකකරුවෙක් සිටිනම් ශ්‍රී ලංකා පොලිසියට අපිට දැනුම් දෙන්න.
0: මේ අතර කළුතර දකුණ වෙට්ටුමකඩ පල්ලිය පාර ප්‍රදේශයේදී උදෑසන සිදු කළ වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි බවට සැකෙන වාහන 2ක් පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. සිදුවෙන මේගේ පුද්ගලයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියේදී වෙඩි තැබීම සිදු කර තිබෙනවා. ඒ අනුව අදාළ මෝටර් රථය නෑපිඩේ තැපැල් කාර්යාලය අස දමා කොස් තිබේදී සොයා ගැනීමට හැකි වුණා. වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් සුදු පැහැති වෑන් රථයකින් පැමිණ මෝටර් රථයට මාරු වී ඇති බවටයි විමර්ශනවලදී හෙළිවුණේ. එම වෑන් රථයේද දොඩම්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. වෙඩිවැදුණු පුද්ගලයා නාගුඩු රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා අදහස් පළ කළා.
4: මේ වෙඩි තැබීමේදී වයස අවුරුදු 38ක විශේෂ කළුතර දකුණ පදිංචිකරුවෙකු අවාසනාවන්ත ලෙස මිය ගිහිලා තියෙනවා. මරණකරු ව්‍යාපාරිකයෙක් හැටියට මේ වන විට හඳුනාගෙන තියෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂයෙන් කළුතර දකුණ සහ ඊට සමගාමීව කණ්ඩායම් 3කින් විමර්ශන කටයුතු ආරම්භ කළා තියෙනවා. තැබීම සිදු කළා තියෙන්නේ. මෙම වෙඩි තැබීම විශේෂයෙන් සංවිධානාත්මක අපරාධ හා සම්බන්ධ අපරාධයක් ද, එහෙම නැත්නම් පුද්ගලික ඉදිරිවාදිකම් පිරිමසා ගන්න කරන අපරාධයක්ද, එහෙම නැත්නම් ව්‍යාපාරික වශයෙන් තිබෙච්ච හරහා වූ අපරාධයක් යන්න මේ සියලුම පරීක්ෂණ මේ වන විට කණ්ඩායම් 3කින් කළුතර දකුණ කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමාගේ අධීක්ෂණය යටතේ ආරම්භ කළා තියෙනවා.
0: චීන ජාතිකයන් ප්‍රේසකගේ විදේශ ගමන් බලපත්‍ර ආපසු ලබා දීමට අල්ලා සිල්ලා සිටි බව කියන චෝදනාවට අත්අඩංගුවට ගත් වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. රාජගිරි ප්‍රදේශයේදී අත්අඩංගුවට චීන ජාතිකයන්ගේ විදේශ ගමන් බලපත්‍ර ලබා දීමට රුපියල් 1,03,000 බැගින් ඉල්ලා සිටි බවටයි ඔහුට චෝදනා එල්ල වුණේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 9 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර තිබෙනවා. සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් මාධ්‍යයට පුළුල් වාක්‍යමක් පවතින බව යුරෝපයේ ශ්‍රී ලංකේය භික්ෂු සංගමය සඳහන් කළා. තොරතුරු සන්නිවේදනය කිරීමේදී නිවැරදි සහ නිර්මුල් ආකාරයෙන් කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවක් බවයි පූජ්‍ය මිස්සක කමලසිරි ස්වාමීන් වහන්සේ සඳහන් කළේ.
5: අපේ ලංකාවේ බුද්ධ ශාසනය එහෙම පරිහානියට පත් වෙලා නැහැ. බුද්ධ ශාසනය ඉතාම හොඳ මට්ටමක සමාජයේ පවතිනවා. මාධ්‍ය මතනෙන් ඉල්ලා සිටිනවා රටේ සැබෑ ආගමික පදනම මොකද්ද සහ නිවැරදිව බුද්ධ ශාසනය මොකද්ද කියන එක ගැන අවබෝධයක් වැටහීමක් ඇති කර ගනිමින් ඒ පදනමේ ඉඳලා මාධ්‍ය මෙහෙවන්න කටයුතු කරන්න කියන එක සහ මාධ්‍ය ආයතනවලට ශාසනික වූ අරමුණකින් නිර්වෘල්ව පැහැදිලිව මාධ්‍යයේ භාවිතාවක් වෙන්නේ නැහැ. ඒක බරපතල ප්‍රශ්නයක් අපේ ශාසනික වශයෙන් විතරක් නෙමෙයි රටටත් සංස්කෘතිකවත් හැම පැත්තෙම ශාසනික නොවන අරමුණු ඔස්සේ බිහිවෙච්චි බෞද්ධ සංවිධාන සහ ඒවාට අදාළ චරිත සමාජගත වෙලා තියෙනවා. පුම්බරුණු ලැබූ චරිත තමයි රටේ භික්ෂු නායකත්වයේ ශාසනික නායකත්වයේ ලෙස සමාජගත වෙලා තිබෙන්නේ. ඒතකොට ලංකාවේ දැනට පුම්බරුණු ලැබූ චරිත 10ක් 15ක් ඉන්නවා. එම චරිත 10 15 රටේ මාස 6කට නිහඬ වුණොත් ලංකාවේ බුද්ධ ශාසනය ඉතාම හොඳ මාවතට ගමන් කරන්න පටන් ගන්නවා. ඒ වගේ ප්‍රතිඵලය හැටියට අද වෙනකොට භික්ෂුන් වහන්සේලා විශේෂයෙන් බොහෝ විට ප්‍රදර්ශන කාමයේ සහිත පිරිස් මෙවට එන්නේ. ඒ ප්‍රදර්ශන කාමයේ සහිත තව පිරිස අර චරිත අනුගමනය කරමින් අනුකරණය කරමින් ඉතාම අශ්ලීල හැටියට කටයුතු කරන්න පටන්ගෙන තියෙනවා. ඒ පේනවා එක චරිතයක් ඉවර වෙනකොට තවත් චරිතයක් හැටියට චරිත නිරූපණය කරනවා, වේශ නිරූපණය කරනවා. එහෙම තත්ත්වයක් තියෙනවා. මේ තත්ත්වය නූතන ශාසනික පරිහානියකට බරපතල විදිහට බලපාලා තියෙනා වගේම සමාජයටත් සැබෑ ශාසනය මොකද්ද කියන එක අඳුරගන්න බැරි තත්ත්වයකට ඇවිත් තිබෙනවා.
0: දිට්වා සුලකුණාටුවෙන් දැඩිලෙස හානියට පත් ඌව පර්ණගම අවුමා ඇල මහා වාරි ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වුණා. ඒ තාවකාලික ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු නැවත දේවල් නිකුත් කිරීමට පියවර ගත්තා. ඒත් ස්ථිර වැඩ පිළිවෙලක් සඳහා කටයුතු ආරම්භ වුණේ ඊයේ දිනේදී. වැයකින මුදල් රුපියල් මිලියන 228ක්. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අවුමා ඇල පේරවැල්ල අමුණ අසලදී වැඩ ආරම්භ කිරීම සිදු වුණා.
6: වැලිකොට්ට ගහනකොට හිතුවා සමහර සමාජ මාධ්‍ය වල තිනා වුණා වැලිකොට්ට සංවර්ධනය කියලා. වැලිකොට්ට නොගැව්වා නම් තිබ්බ පළවෙනි කන්නේ කන්න. වැලිකොට්ට ගහලා වැඩේ කරා. හැබැයි මාස 6යි ගිය ස්ථිරව හදන්න පටන් ගත්තා. අනුර කුමාර දිසානායක අද මෙරටේ ජනාධිපතිතුමා නොවි වෙන කෙනෙක් හිටියානම් වෙයි කියලා හිතෙනවාද? පුහුල්පොළ ජලාශයට ඉඩම් යට වුණා. ඌව පරණගම කට්ටියගේ වැලිමඩ කට්ටියගේ. ඩයර්බා ජලාශයට ඉඩම් යට වුණා වැලිමඩ කට්ටියගේ හාලිය ලාසනේ කට්ටියගේ. අවුරුදු 18ක් වන්දි නැහැ. ඉඩමත් නැහැ, වන්දිත් නැහැ. ජනාධිපතිතුමා දැම්මා උමාවේ ව්‍යාපෘතියෙන් හානියට පත් වෙච්ච ජනතාවට සාහන සපයන්න කැබිනට් අනුකමිටුවක්. ඒකෙන් අපි තීන්දුව කරා අර ඉඩම් නැති වෙච්ච 276 දෙනාට වන්දි ගෙවන්න. එක්කෙනාට ලක්ෂ 12 ගන්න. අපි පහුගිය දවසේ කච්චේරියට ගෙනල්ලා චෙක් ටික බාර දුන්නා.
0: ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරය සම්බන්ධයෙන් වියට්නාම ජනාධිපතිරයා ඉල්ලා ඉහළ ප්‍රසාදයක් පළ කළ බව ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ටීන් ටී ටෑන් මහත්මිය ප්‍රකාශ කළා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙලිමින් සිල්වා මහතා සමග පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය පොහොර ආනන්‍ය කටයුතු දිනට අතර ඍජු ගුවන් සේවා ආරම්භ කිරීම විද්‍යා හා තාක්ෂණ මෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රගතිය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළා. වියට්නාම ජනාධිපතිරයා ටෙලිමින් සිල්වා මහතා වෙත වූ සිහිවටනයක්ද එහිදී පිළිගන්වා තිබෙනවා. මැදපිරිතික කලාපයේ පිහිටි ඇමරිකා හමුදා මූලස්ථාන ඉලක්කයක් විය තැයි ඉරානයේ සඳහන් කළා. කෙසේ වෙතත් ඔවුන් නිශ්චිත මූලස්ථානයක් ප්‍රකාශ කර නැහැ. කුවේටයට එල්ල වූ මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාරයක් වැළැක්වීමට එරට ආරක්ෂකාංශ කටයුතු කළා. ඇමරිකාව ඉරානයේ වරාය නගරයකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඔවුන්ගේ ඩ්‍රෝන යානා කිහිපයක්ද විනාශ වී ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා මැදපිරිතික පිහිටි ඇමරිකා මධ්‍යස්ථාන ඉලක්කය වන බවයි ඉරානය පවසන්නේ. බටීර ඉන්දිය කොදව ක්‍රිකට් කණ්ඩායම මේ වසර රට තුළ පවත්වන ක්‍රිකට් තරඟ කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව නවසීලන්තය සහ පාකිස්තානය සමග කොදුව කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් තරඟ පැවැත්වෙනවා. පාකිස්තානයේ සමග ටෙස්ට් ක්‍රිකට් තරඟ දෙකක් පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. නවසීලන්තයේ එරෙහිව එක්දින තරඟ පහක් පැවැත්වෙනවා. ලක්කන්ද ප්‍රවෘත්ති
7: සිරස්තල.
0: IMF ඩොලර් මිලියන 695ක් නිදහස් කරයි. ශක්තිමත් ආර්ථිකය නිවැරදි දිශාවකට. වාරික දෙකක් එකවර. ශ්‍රී ලංකාවට IMF ප්‍රසාදය. ශ්‍රී සම්බුද්ධ සර්වඥ ධාතුන් වහන්සේ අයිටින් පරිශ්‍රයට හෙට වැඩම කෙරේ. මන්නාරම සුලම්බිදුලි බලාගාරයට අවශ්‍යට පයින් පිටේ හෙට දිවිනට. මධ්‍යම අධිවේගයේ තුන්වන අදිරේ වැඩ ජනපති ප්‍රධානත්වයෙන්. හෙද උපාධාරින් 515ක් හෙද සෙවේ. ඉරානයේ ඉලක්කය වූ අමෙරිකා හමුදා මූලස්ථාන. ඒ සමගින් අපගේ ප්‍රධාන පැවති ප්‍රකාශය මෙන්න මාවට පත්වනවා. ලලිත් හමෙමු හෙට පෙරවරු 9ට.
7: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: හවසහයයි විනාඩි 54යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: ප්‍රේමේ අනන්ත විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ විලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011 76 679 579
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන

කොයි තරම්නම් අපි උත්සාහ කරනවද හිත සැනසෙල්ල තියාගන්න නේද? ඒ වෙනුවෙන් ගොඩාක් වෙහෙස වෙනවා, මහන්සි වෙනවා. ඊට පස්සේ වෙහෙස මහන්සිය අවසානයේදීවත් අර බලාපොරොත්තු වුණු සැහැල්ලුව සැනසීම අපේ හිතේ තියෙනවද? ඉතින් හිතන්න හොඳ කාලයක්. වෙසක් සතියත් එක්ක වෙසක් පුර පසළොස්වක පොහොය දිනය එළඹෙන්නට නියමිතව තියෙද්දී අර සඳදිය දහන තුලින් අපි ඔබ හමු වෙනවා. ඉතින් කොහොමත් හිතට ගතට මේ දැනෙන දේ අපි දිගු කාලයක් පුරා පවතිනවා නම් කැමතියි. හැබැයි ඉතින් වෙසක්

0: මාසේදී තමයි මේ සියල්ල අපිට ඒ විදිහට දැනෙන්නේ. එහෙම නැත්නම් හැම දවසක්ම, හැම මාසයක්ම, හැම සතියක්ම මේ වෙසක් වෙනුවෙන් කෙරෙන සූදානම් වීම, ඒ දානමය කටයුතු, ආමිෂ සහ ප්‍රතිපත්ති පූජාවන්, ඒ සියල්ලත් එක්ක අපිට කාලය ගත කරන්න බැරි කමක් නැහැ නේද?
1: මං හිතන්නේ අපි හුඟක් කාලාට වෙසක් කියුවහම අපේ හිත ඇතුළට එන ආමිෂ පූජාව එක එක්තරා විදිහකට සංස්කෘතිකමය වෙනසක් වෙනවා. මොකද ලංකාවේ මිනිස්සුන්ට සංස්කෘතික උරලවල් තියෙන්නේ එකයි නිමොනිකා, ඒ අලුත් අවුරුදු උත්සවය තමයි සිංහල දෙමළ මිනිස්සු, විශේෂයෙන් සිංහලයට දෙමළ ජාතිකයන්ට තව තියෙනවා විවිධ උත්සව. එතකොට මේ සිංහල කියන ජාතිකයන්ට තියෙන එකම උත්සවය තමයි අලුත් අවුරුදු උත්සවය. අනිත් ඒක තමයි සංස්කෘතික උත්සවයක් තියෙනවා. අනිත් සියලුම උත්සව ආගමික උත්සවය. ඒ වෙසක් උත්සවය හරහත් අපි කියන දේ ඇතුලේ තියෙන අර ආමිෂමය, ආමිෂ පූජාවකට සකස් වෙන දේවල් තියෙද්දි එය හරහා වුණත් අපිට අපේ හිත වෙනස් කරගන්න පුළුවන්. ඉවසීම, මෛත්‍රිය, ඊළඟට මේ වෙසක් කෝඩු පිච්චිලා යනකොට මේ අනිත්‍ය මෙනෙහි කිරීම, මේ සියල්ලම අර කියන සතුටුදායක දේවල් ඇතුලේම අපට හදාගන්න පුළුවන් නම්, අපට තේරුම් ගන්න පුළුවන් වුණා නම් මේ සංස්කෘතික උළෙලටත්

0: දහර සමක ලකන හගෙන ඔබ අද සඳදේ දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙන කවුද කියලාත් මතක් කරන්න ඕනේ. ජීවිතයේ සිහිනේට වාසනාව ආශිර්වාදයේ කියන ජෝතිකල උත්‍රායි මණ්ඩලයේ සමකෙන් ඩෝමාසන් ක්‍රෙවි කිටේ යන්ත්‍රය ඔබට මෙලදී ගැනීමේ අවස්ථාව ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පොත්ගලික සමාගම තමයි අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ සඳදේ දහර වෙනුවෙන්.
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳදියදහර
0: අපි එහෙනම් අද සඳදියදහර ආරම්භ කරනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය හංසමල්ල රිටිකහපොළ අදත් සඳදියදහර වෙනුවෙන් ගෞරවනීය සහභාගීත්වය. අද සඳදියදහර සුවිශේෂ වන්නේ මේ සඳ කිඳුරන්ව සඳ කිඳුරියන්ව අපිට මුණ ගැහෙන නිසා. මේ සඳ කිඳුරු කියලා කියන නමත් එක්ක අපිට අතීත කතා ගණනාවක් ගැන කතා කරන්න පුළුවන්. අපේ සාහිත්‍ය නිර්මාණ ගැන කතා කරන්න පුළුවන් අපිට. ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන කතා කරද්දී බෝසතාණන් වහන්සේගේ ඒකාත්ම භවයක් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. මේ වගේ විවිධාකාර දේවල් මෙහා බැඳලා තියෙනවා. ඉතින් අද අපි ඒ කතා බහට මුල පුරනවා ගීත එකතුවක් එක්ක. අචාර්ය අජන්ත රණසිංහන් මේ ගීතය ලියන්නේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයට අමරදේවයන් සහ නිලා වික්‍රමසිංහ ගීතය ගායනා කරන්නේ පාලොස්සක සඳ පායනු වැන්නේ.
2: වෙසක් පොහොය දවසට තව දවස් දෙකයි තියෙන්නේ. ඉතින් ඒ නිසාමයි අපි මේ අද සුට්ටක් අපේ වෙනදාට තේමාවටදී පොඩ්ඩක් වෙනස් කරා. හැබැයි ඒකෙත් අර කියන අපේ අර ගීත එකිනෙකට අමුණන පබළු වැල වගේම ගීතාවලිය දිගහැරලා තියෙනවා. වෙනසකට තියෙන්නේ අපි අද මේ සඳ කිඳුරන් ගැන කතා කරන ඡන්ද කිඳුර ජාතකය පදනම් කර ගැනීමෙන් ලියවුණු ගීතාවලියක් තෝරා ගැනීම. මේ ජාතක කතාව ඇතැම් තැනක 471 කියලත් කියනවා මොනික, සමහර තැන්වල 485 වෙනි ජාතක කතාව කියලත් කියවෙනවා පන්සපලස් ජාතක කතා පොතේ. මේ ජාතක කතාව දේශනා කරන්න හේතුව උනේ බුදුරජාණන් වහන්සේගේ මුල්වත් නුවර නීග්‍රෝධාරාමයේ වාසය කරන කාලයේදී රජමාලිගයේ රාහුල මාතාවන් එහෙම නැත්නම් යශෝදරා දේවිය අරමුණු කරගෙන තමයි මේ ජාතක කතාව දේශනා කරලා තියෙන්නේ. එතකොට ඒ අර හැම ජාතක කතාවකම අතීත කතාව, වර්තමාන කතාව සහ සමෝධානය කියලා කොටසක් තියෙනවනේ. ඒ සමෝධානයට අනුව ඒ ජාතක කතාවේ බ්‍රහ්මදත්ත රජුර වෙලා තියෙන අනුරුද්ධ තෙරුන් වහන්සේ, කිඳුරිය වෙලා තියෙන යශෝදරා දේවිය තමයි කිඳුරා වෙලා තියෙන්නේ බෝධිසත්ව ආත්මයක හිටපු බුදුරජාණන් වහන්සේ. දැන් මේ කතාව කියවන මොනිකා ඉස්සෙල්ලාම හිතෙන දෙයක් තමයි මේ හැම ජාතක කතාවකම සමෝධානයේ ඉඳලා තියෙන එකම කට්ටිය. හැම එකෙම බුදු මම්ම වෙනසේක කියලා බුදුහාමුදුරුව තමන් වහන්සේ ගැන කියනවා. තානන්ද හාමුදුරුව, යශෝදරා තෙරණිය වහන්සේ, උප්පල වන්නා තෙරණිය මේ අය තමයි ඉන්නේ. එතකොට ඒකේ තේරුම තමයි මේ මට හිතෙන විදිහට මොනිකා මේ කාලය තුල මේ ආව පෙරම් පුරාගෙනාව හැම භවෙම ඇවිල්ලා තියෙන එකම කණ්ඩායමක් එකට.
0: අර අපි සාමාන්‍යයෙන් කතාවටත් කියනවානේ එකම ශාසනයකදී එහෙම නැත්නම් එකම බුද්ධෝත්පාද කාලයකදී ධර්මයේ අසලා ඒක තේරුම් අරගෙන නිවන් මාර්ගයට අවතීර්ණ වෙන අපිට හැකියාව ලැබෙන කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕනි කියලා. ඒ වෙනුවෙන් අපි අප පිරිසත් එකතු කරගන්න ඕනි කියලා තනිවම පින් කරන්න එපා කියලා කතාවක් තියෙන ඒ නිසා වෙන්නේ නැතිනේ.
2: ඔය එකම එකම රැයනි කුරුල්ලෝ එකට යන්න කියලා තියෙන එක කුරුල්ල එකත් එවහනවා වගේ මේ එකම කණ්ඩායමක් තමයි මේ සංසාරේ පුරාම විවිධ ආත්මවල විවිධ වේශයන්ගෙන් ඉපදී ඉපදී ඇවිල්ලා තියෙන. දැන් මේ අනුරුද්ධ තෙරුන් වහන්සේ බුදුචන් වහන්සේගේ ශාසනයේ භික්ෂුන් වහන්සේ ළමක් විදිහට ඉන්නකොට උන්වහන්සේම තමයි ඒකාත්ම භාවයක බෝධිසත්වයන් තියේ මරුමුවටපත් කරන්නේ. එතකොට එහෙම වෙලද අපි මේක කියව ගන්න විදිහ වෙනස් කරොත් අපිට තේරෙනවා ජීවිත කාලෙදී ඇතැම් වැරදි කරපු මිනිසුන්ට මේ බුද්ධ ශාසනය ඇතුලේදී වෙනත් ගමනක් යන්න අවකාශ තියෙනවා. දේවදත්ත තෙරුණොත් කවදා හරි පස්සේ බුදු වෙනවා කියලා කියනවනේ. ඒ නිසා අපටත් අවස්ථාවක් තියෙනවා ජීවිතේ මෙතෙක් කරලා තියෙනවා නම් හිතට එකග නොවන සමහරලාට වැරදි වෙන්න පුළුවන්. සමහර වෙලාවට නොදැනුවත්ව හෝ දැනුවත්ව හෝ වැරදි වෙලා තියෙනවා නම් මේ තහකුත් මේ වෙසක් පොහොය දවසේ නම්වත් ඔබේ ජීවිතය වෙනස් කරගන්න. ඒවා අපි අර නිකං අර කතන්දරේ කියනවට වඩා වෙනස් විදිහට ජාතක කතාවල කියවිලා තියෙනවා. ඒ හින්දා ඔබ හැමෝම දන්න මං කතාව කියන්න යන්නේ නැහැ. සඳකිඳුරු දා කව තමයි මේ ගීතාවලියට සඳකිඳුරු ජාතකය, ඒකත් එක්කලා බිහිවෙච්ච කාව්‍යාවලිය තමයි මේ ගීතාවලියටත් පාදක වෙලා තියෙන්නේ, නැත්නම් අත්දැකීම විකාශය කරන්න හේතු වෙලා තියෙන්නේ. දැන් අපි අහන ගීතයේදීත් කියන්නේ සොඳුරු කිඳුරු ලෝ ආල වඩන්නේ කියලා. කියන්නේ මේ සාමාන්‍ය ගෑනු ළමයින්ට වැඩිය සුන්දරත්වය කිඳුරෙන්ද තිබුණා. මොකද කිඳුරෝ කියලා කියන්නේ අර්ධ මනුෂ්‍ය අර්ධ පක්ෂී කියන විශේෂයක්. මේ අය හිමාලය ඇසුරු කරගෙන ජීවත් වෙන්නේ. දැන් තව අපේ පෙරදිග සාහිත්‍ය ගත්තාම මොනිකා අපිට හම්බ වෙනවා පක්ෂි අර්ධ පක්ෂී අර්ධ මනුෂ්‍ය වේශයෙන් ඉන්න කිඳුරු විශේෂයක්. අපරදිග සාහිත්‍යයට හම්බ වෙන්නේ අර්ධ මත්ස්‍ය සහ අර්ධ මනුෂ්‍ය. ඒකනේ ඒ කවුද? දිය කිඳුරු. මීට අමතරව සාහිත්‍ය කෘතිවල ලිය කිඳුර කියලා කොටසකුත් ඉඳලා ඉන්නවා. ඒ අයගේ එක කොටසක් මල් ගහක් වගේ, එක කොටසක් මනුෂ්‍ය වේශයකින් ඉන්න. ඒ කියන්නේ ගහකට බණ ඇවිල්ලා කියන එක. ඉතින් ඒ වගේ මේවා මනංකල්පිතත් කියලා කියන, නමුත් අනංකල්පිත වෙච්ච පෙම්වතුන් දෙදෙනෙක්ගේ කතාව තමයි කියන්නේ. ඒ කතාවම ප්‍රේමණීය දෙදෙනෙක්ගේ ප්‍රේම කතාවකටත් පාදක වෙලා තියෙනවා කියලා හිතෙනවා. මොකද මේක ටිකක් අපි පහු කළාම මහසිර සම්බන්ධයි. තුන්නිරි ගෙලට ළඳේ රිදීන් මාල පොටක් දෙන්න එරපුදු මල් මාසේ නැකතට කැඳාගෙන යන්න. ඉතින් ඒකෙන් වසන්තයටයි මේ

0: ආශ්‍රයෙන් නවජානක වික්‍රමසිංහ ගායනා කරන ගීතයක් අපි අහන්නේ. ආචාර්ය රත්නශ්‍රී විජේසිංහන් තමයි මේ ගීතය ලිව්වේ. විශාරද ගුණදාස කපුගේ සංගීතවත් කළේ. අපි කලින් ඇහුව අමරදේවයන් සහ නීලා වික්‍රමසිංහ ගායනා කළ ගීතයේ ආරම්භ වුණේම 15ක සඳ පායන වැන්නේ කියලානේ. මේ ගීතේ අපිට එක තැනක ඇහෙනවා 15ක පෝයදා අවසන් කටයුතු කළා. මේ සඳ කිඳුරාගේ මලගම ගැන.
1: ඔව් මොනිකා, අපි කලින් ගීතයේදී කියවෙනවනේ සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා පෝරුවේ කලපින් අපට කොයින්දා කියලා. මොකද ඒ ජාතක කතාවේදී කිඳුරියගේ රූපයට ලෝභයෙන් ආශාවෙන් බ්‍රහ්මදත්ත රජුරෝ කිඳුරව මරන්නලා දැම්මට පස්සේ පූර්වය කරපු පින් මහිමෙන් තමයි කිඳුර නැවත උප්පත්තිය ලබන ලැබෙන්නේ. ඒක මේ පෙම්වතුන්ට ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒක තියෙයිද කියන එක පිට තියෙයිද දන්නේ අපිට එක් වෙන්නේ කියලා. මොකද ජාතක කතාවේදී තේ දෙන්න වෙන් කරන්න හේතු වුණා. නමුත් මෙතනදී පැහැදිලිවම ඒ කතාව දිහා බලලා ඒ කතාවේ චරිත අනුසාරයෙන් වෙනත් අර්ථකථනයකට මේ වර්තමාන සමාජය අරන් යනවා. එදා සමාජෙ හිටපු සඳ කිඳුරටයි කිඳුරේටයි සතුටින් ගත කරන්න හිමාලය කියන තැන හේතු වුණාට මොනිකා බාහිර බලපෑමක් එනවා. ඒ බලපෑම තමයි බ්‍රහ්මදත්ත රජුරු ඒ ප්‍රේමයට විරුද්ධවාදියා. දැන් මෙතන ඊට වැඩිය වෙනස් දෙයක් වෙලා. මෙතනදී වෙන්නේ මේ දෙන්න 70 කිඳුරයි නෙමේ, ඒක අනුකාරකව රඟපාපු නාඩගමේ හිටි නළුවයි නිලියයි. නමුත් නිලිය මොකද වෙන්නේ? මේ නිලියගේ තියෙන රූපවත් භාවය ආකර්ෂණය හිත ඇයට පුළුවන් වෙනවා ගමේ නිලිය වීමෙන් අමතරව නගරයට ගිහිල්ලා තමන්ගේ හැකියාවන් පෙන්වන්න. ඒ යාන ගමනේදී ගමේ නාඩගම් පොලේ හිටපු කිඳිරිය තමයි කොළොම්තොටට යන්නේ. ඒ ගියාට පස්සේ අර බ්‍රහ්මදත්ත රජුරුව බලෙන් ඇවිල්ලා විදලා කිඳුරව මරලා කිඳුරිය අත්පත් කරගන්න හදපු දේ වෙනස් විදිහකට වෙලා තියෙනවා. මෙතනදී කිඳුරව මැරෙන්නේ කවුරුත් ඇයව අත්පත් කර කර නෙමේ, ඇය විසින්ම කොළඹ කියන මේ සර්වපිත්‍ර ලෝකයට ඇය අවතීර්ණ වීමත් එක්කලා. එතකොට එතනදී බ්‍රහ්මදත්ත රජුරුව වෙලා තියෙන්නේ මේ විශේෂයෙන් අපි හිතන අර මායාමය සිහින ලෝකයක් වෙච්ච නගරේ. ඒ නගරයට ගිය හින්දා මේ කිඳුරට මිය යන්න වෙනවා. අවසානයේදී මේක කියන්නේ වෙන කෙනෙක් ඉඳගෙන තමයි මේ කතන්දරේ කියන්නේ. ඒ ඇය වෙනුවෙන් හෝ විඳපු දුක වෙල්දෙනි ඕ විටි පුරා තනිවම සීපද කියා තනිව හිටිය කින්නරා ලය දැදරුව මේ කියා. එතකොට වර්තමානයේ සඳ කිඳුරන්ගේ ස්වභාවය තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. එතකොට මේ කිඳුරියන්ට කියන්නේ මේ කාන්තාවන්ට සිද්ධ වෙන ඛේද වාචකේ විවිධ ස්වරූප අපි සඳ කිඳුරු ජාතකයේ නම් වර්තමානයේ වෙනකම්ම අත්දකිනවා. ඒ අතර සැබෑවට ප්‍රේම කරපු අයට මේ විදියට වේදනාව දරන්න බැරිව මිය යන්න සිද්ධ වෙනවා කියලයි මේකෙන් කියන්නේ.

0: අශට අන්ත මාලනී ගායනාක නිගීතයක් අපිළඟට අහන්නේ මචර සුනිල් ආරියරත්නන්ගේ කේපත මොහන් රාජ් සංගීතවත් කළේ. දැන් කලින් ගීතයේදී අපිට හමු වුණා සඳ කිඳුරෙක්, ඒ වගේම කිඳුරියක්. කිඳුරියගේ අහිමිවීමත් එක්ක ජීවිතයෙන් සමුගත්ත සඳ කිඳුරෙක් ගැන අපිට අහන්න ලැබුණා. මේ තවත් එවන් කතාවකට අපි යන්නේ. එතනදී කිව්වා ගමේ නාඩගම්පොලේ කිඳුරිය වීනුබයදා කියලා. මේ ගීතයේදී කියනවා සඳ කිරි හිසේ කිඳුරියද මේ.
1: ඔහුනිකා, මේ මං කිව්වන ඉස්සරනු චන්ද කිඳුර ජාතකය පදනම් කරගෙන අර ජාතක කතා කාව්‍යට නැගීමේ ක්‍රමවේදයක් අපේ සාහිත්‍ය ආරම්භයේ ඉඳන් පවතින පටන් ගන්නවා. ඒ පටන් ගැනීම එකක් විදිහට තමයි චන්ද කිඳුර ජාතකය පදනම් කරගෙන කාව්‍යයක් මිහි වෙනවා. මෝදේ උදාවත, සසදාවත, කෞසිලුබින ඔය කියන කෘතීන් කාව්‍යශේකරය, ගුත්තිල, මේ හැම එකම ජාතක කතා පදනම් කරගත්ත ජාතක කතා කාව්‍ය. ඒ අතර තමයි මේ සඳ කිඳුරුදා කව ලියවෙන්නේ විල්ගම්මුල මහා තෙරුන් වහන්සේගේ අතින් කියලා කියවෙන්නේ. ඒකෙදි ඒක මත දෙකක් තියෙනවා. සමහර අය කියන්නේ මේක කුරුණෑකල යුගයේ ලියුණා කියලා. නමුත් මේකේ භාෂාව අනුව හිතනවා, අනුමාන කරනවා මේක 16 හෝ 17 වෙනි සියවසේදී තමයි ලියවෙන්නේ ඇත්තේ කියලා. මට මේ එහිදී අර කිඳුරාව මිය ගියාට පස්සේ කිඳුරගේ හැසිරීම මේ කවිපන්තියේ තව මනාව පෙන්නුම් කරලා තියෙනවා. එහෙමනම් මෙහෙම කියනවා මොනිකා.
2: සිපබඳ කොමලතින් මුවමී පොවා පියා,
3: සැපවින්ද කලක් සමගව මන පිනා පියා,
4: ලප්පසඳ ලෙසින් උන් මගේ හිමි මරා පියා,

ඉඳෙන දිනේ දියකින් ලැබුණු ගින්නක් මෙන් වියමෙ දිනේ ඉතකින් කෙසේ වැවෙන්තෝ හිමිසදිනේ මේ ඒ දුකින් වැළපෙන සඳ කිඳුරියගේ විලාපය.

0: පත්‍රයේ 7 විනාඩි 30යි.
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානයේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධනනිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: ඇහිනා කියන්නේ කොතේ ගැළපෙනා කියන එකනේ.
3: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
2: කොහොම මේ බෙරිවිලා?
3: බෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
2: තුමයි මේක හදලා බලන්නකො. මං හදන්නා විජය කීරි මාළු කරි.
4: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
5: අත්තම් මේ දෙක නම් හොඳට පෑහෙනවනේ.
4: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
6: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 679 579.
7: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374. අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ. TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහපුලවට මහ බලයක්.
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: सौंदर्यात्मक व्यमन
1: සඳදිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙන ධන නිධානය ගැන මේ මතක් කරන්නේ. කෝටිපති සිහිනය යථාර්ථයක් කරන ගමන් ඔන්න දැන් ඔබේ සන්ඩේ ෆනි ඩේකේ වැඩි වාසියක් ඔබට අත්කර දෙන්න ධන නිධානය ලොතරැයිය මාර්තු පළමුවනිදා සිට සෑම ඉරිදා දිනකම විශේෂ කර තියෙනවා. ඉතින් ඒ අනුව සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානය ලොතරැයිපත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් හතරකින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් දස දහසක තෑගි රැසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය. සඳදිය දහර සමග ලකන හගෙනේ නොබට මේ මතක් කරන ස්ටීම් බට්ට ගැන. කුඩා වීකෙටීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්පෙන් හෝල්ඩිංස් සාඩම්බරෙන් හඳුනා දෙනු ලබන නවතම උපංගය තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම්බා වියලා ගැනීම සඳහාම සකස් කරලා තියෙනවා. වරකට කිලෝග්‍රෑම් 100 සිට 500 දක්වා ධාරිතාවන්ගෙන් යුත් යන්ත්‍ර පෙළක් සහිතයි. පැය 3ක් ඇතුළත එක කාණ්ඩයක් නිමවා ගන්නත් පුළුවන්. ඒ වගේම වීතම්බා වේලා කැටීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සහල් වලට ඉහළ ගුණාත්මක භාවයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි, නිෂ්පාදන පිරිවැය අඩුයි, පරිසර ගැටළු වලින් තොරයි. ක්‍රියාත්මක කිරීම ඉතාම පහසුයි, පූර්ණ ස්වයං ක්‍රියාකාරී යන්ත්‍රයක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0117 679 579 නම්බරයකට.

0: සඳදිය දහර සමගාදරේ නොවලා කනහකෙන අද සඳදිය දහර වෙසුඳුරු හමුවීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහජන සංවිධාන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය හංසමාලාරිටි කහපොළ සමක තවත් අපි ගීතයකට යනවා ඊළඟට මේ විරාමෙන් පස්සේ රවි සිරිවර්ධන මේ ගීතය ලියන්නේ දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළේ ශානිකා සුමනසේකර තමයි ගීතය ගායනා කරන්නේ මේ සඳ කිඳුරාව මුණ ගැහුනහම ප්‍රේම කරන කාලෙදී ප්‍රේමයෙන් බැඳුනහම සඳ කිඳුරා මුළු ජීවිත කාලය පුරාම මේ ප්‍රේමණීය විදිහටම තමන්ගේ ජීවිතයට ලං වේවි කියලානේ කිඳුරියෝ බලාපොරොත්තු වෙන්නේ. හැබැයි තින් පුදුමයක් නෙවෙයි මිනිස්සු කියලා කියන්නේ හැම වෙනස් වෙන జాතියක් නිසා සඳ කිඳුරා කොයි හැටි වෙතත් සඳ කිඳුර වේශයෙන් එන කිඳුරන් කිඳුරියන්ට යම් යම් වෙනස්කම් වලට මේ මුහුණ දෙන්න අවස්ථාව ලබා දෙනවා සමහර තැන්වලදී ජීවිතේ. ඉතින් මේ එහෙම අවස්ථාවක් අපි විරාමයට කලින් ඇහුවා ආචාර්ය නන්දමාලනී ගායනා කළ ගීතයේදී සඳකිරි හිසේ කියලා අපිට ඇහුණා. මේ ගීතයේ ආරම්භයේදීම ශානිකාගේ හැඳින් අපිට ඇහෙන්නේ සඳකිරි පව උසයි කිඳුරා හරිම වසයි මං ගෙදර ඉන්නවා මේ.
1: ඔව් මොනිකා, දැන් අර ජාතක කතාවේ තිබිච්ච කතන්දරේම තමයි කියලා අපිට හිතෙනවා කලින් අහපු ගීතයට පාදක වෙලා තියෙන්නේ. ඒකේ වචනාවලියෙන් අපිට පැහැදිලිවම තේරෙනවා මේක තැනකදී කියනවා ජාතක කතාවේදී රිදී පවුවේ ජීවත් වෙන සඳ කිඳුරු පක්ෂීන් වැහි කාලය පුරා රිදී කන්ද ජීවත් වෙලා ග්‍රීෂ්ම කාලයේදී කන්දෙන් පහළ දිමේ දිය කඩිත් අසලට එනවා විනෝද වෙන්න. එතකොට ඒ ග්‍රීෂ්ම කාලය වූ නිසා කුඩා දිය කඳුරු අසල ප්‍රදේශයකට ඇවිත් විනෝද වෙනවා. ඉතින් ඒ වචන ඒ විදිහටම අරගෙන තියෙනවා. ඒ ආව දඩයම් හොයාගෙන ආව නුවරුන්ගේ දඩේම වෙන්නේ මේ කිඳුරිය. ඒ දඩේම කිඳුරිය වෙනකොට ඒට බාධා කරපු කෙනා වුණේ කිඳුරා. එනිසායි කිඳුරා මරා දැමෙන්නේ. නමුත් ශරීරයක් අත්පත් කළා වුණාට හිතක් අත්පත් කරගන්න පහසු වෙන්නේ නැහැ කියන එක අපිට තේරෙනවා ඇගේ වැළපීමේදී. දැන් මං කියවනේ සඳ කිඳුරුදා කවේදි මොනිකා කිඳුරිය කිඳුරාව මැරුවාට පස්සේ කිඳුරිය නැගිනව ගලක් උඩට නැගලා තමයි තොට හෙන හතේ පාපියා කියලා මේ බැනවදී. ඒ කියන්නේ අර විල්ගම් වල හාමුදුරුවන්ට හම්බ වෙන ගැහණු අර කෞසිරු මිල ලියපු පරාක්‍රම බහු රජුරන්ට හම්බෙච්ච ගැහණු නෙවෙයි. මොකද ඒකේ පබාවතිය මම ඊට කලින් කිව්වා ඒකේ පබාවතිය හරි සංයමයෙන් වැළපෙන. මොකද ඇය රාජ කන්‍යාවක්, රාජ කුමරියක්. එතකොට මේ ඉන්නේ හැම එක්කෙන්නේ මේ. ඉතින් ගමේ ගැහණුන්ගේ විලාපේ තියෙන විලාසය තමයි අපිට සඳ කිඳුරුදා කවෙන් පේන්නේ. දැන් ඒ වැළපීම ඇතුලේ තිබිච්ච ඒ සඳ කිඳුරියගේ ස්වභාවයත් එක්ක බලනකොට මොනිකා මෙතනදී අපිට හම්බ වෙන්නේ එහෙම වැළපිලා දිනාගත්ත වර්තමාන සඳ කිඳුරියගේ කතාව. දැන් අතීතයේ මිනිස්සු කොයිතරම් ප්‍රේමයේ හිටියද, ඒ ප්‍රේමයේ තියෙන පොහොසත්කම ඕනෝන් වෙන් කර ගැනීමට බැරි තරම් ඒ දෙදෙනා කොතර බැඳිලා තියෙනවද කියන එක අපිට ඇත්තටම ජාතක කතාවෙන් තේරෙනවා. ඒක මේ අපේ මෑත ඉතිහාසයේදී අපේ ආච්චි අම්පලගේ අපලයි කාලෙත් තිබුණා. වර්තමානයේ ඊට වඩා වෙනස් වෙනවා. ඒක තමයි මේ රවි සිරිවර්ධන කියන්නේ මේ බිරිඳගේ කතා කටහඬින් අර විදිහටම ප්‍රේමයෙන් බැඳුණු ඇය අවසානයේ මං ගෙදර එන්න ආවා අම්මේ දොර අරින්න නුඹ විතරයි ඉන්නේ කියලා. මොකද මේම එන කිඳුරිය ඕන තරම් තියෙනවා. දැන් මේ ජාතක කතාව දිහා බලලා ඒකෙන් ඒ කතාවට වෙනත් අර්ථකතර දෙනවා. මේ කතාවේම අය වර්තමාන ජීවිතය කොහොමද තියෙන්නේ කියලා. ඇය බලාපොරොත්තු වෙච්ච අපේක්ෂා කරපු අර දිය කඳුරු දෑලේ මනරන් රඟු පාන සුන්දර ලෝකයකට නෙමෙයි මේ සඳ කිඳුරා එවරගෙන ගිහිල්ලා තියෙන්නේ. එතකොට අතීත කතාවේ තිබ්බ අර සරල ජීවිත රටාවේ අපි බිඳපු ප්‍රේමය බලන්න මුදල කේන්ද්‍ර කරගත්ත සමාජය ඇතුලේ විකිරෙන හැටි. ඒ විකිරීම නිසා කුලගේ බිඳෙනවා. එන අපේක්ෂා කරපු සුන්දර අර සිහිනමය ලෝකය යථාර්ථයක් වෙනකොට හැමම වෙන්නේ නැහැ. මොකද කිඳුරා හිටපු සමාජ තත්ත්වයයි අපි අද ඉන්න සමාජ තත්ත්වය අතර විශාල වෙනසක් තියෙනවා. ඒ නිසා ඇයට අපව අම්මා විතරක් ඉතුරු වෙලා ඉතින්

0: සන්තිය දහරතුලින් අපි ප්‍රදීපා ධර්මදාස ගායනා කරන ගීතයක් අහන්නේ ඊළඟට. අචර රත්නශ්‍රී විජේසිංහන් මේ ගීත ලිව්වේ අචර ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය. මේ සඳකින්තර ජාතකය ගැන කතා කරනකොට විශේෂයෙන්ම ඉතිහාසයේ විවිධාකාර ප්‍රස්තුතත්වයක ගීත රචනා කරන නිර්මාණවේදීන් ගැන කතා කරනකොටත් රත්නශ්‍රී විජේසිංහන්ගේ ගීත ගණනාවක්ම අපිට හමු වෙනවා. විශේෂයෙන්ම කුමක් හෝ ප්‍රස්තුතයකට ගීත පෙළගස්සන්න ගියාම ඔහොලිව ගීත ගණනාවක් අපිට දකින්න ලැබෙන සුලභවම මේ ඒ වගේම අවස්ථාවක්. මේ ගීතය තුළ අපිට ඇහෙනවා කලින් ගීතයේදී ඇහුණ වගේම සඳ ගිර ගැන සල්පිලෙන් අරන් නටවන කිඳුරියන් රඟන සඳ ගිර කියලා මේ ශානිකා සුමනසේකරගේ හඳින් නැහෙත්දී ප්‍රදීපා ධර්මදාස අපෙන් අහන්නේ සඳ ගිර පව්ව කොහේදෝ
1: මගේ සඳ කිඳුරු කොහේදෝ කියලා යහන්නේ. දැන් ඔවුන්ගේ ජීවිතය අර වගේම මේ වර්තමාන යුගයේට මේ සඳ කිඳුරු යුවල අරගෙන ඇවිල්ලා තියෙනවා මේ ගේ පද රචකය. ඔවුන් අර ජාතක කතාවේම අත්දැකීම පුනරුච්චාරණය කරන්නේ හෝ එයම ගීතයට ගේනවට වඩා එහාට ගිහිල්ලා සැබෑ අපි ජීවත්වන සමාජයට මේ පුරාණෝක්තිය ගලපනවා. මේ අතීත කතාව ගලපනවා. ඒ ගැළපීම තමයි අපිට හම්බ වෙන්නේ. දැන් මෙතනදි කියන්නේ මේ දෙදෙනා අපි ගෙයින් ගෙයට යන ගමනේ කුලී ගේක නැවති කවි සින්දු කියා අතපෑවේ සාගින්දර ඇවිලි මහරෑ කළුවර නුඹ කොහෙගෙන ගියාද හිමි සඳුනේ. මේ එක යුගයක් තිබුණා කවුද කින්ද මන්ද විස්තර අහන්නේ නැහැ. නමුත් සැකයි නම් රැගෙන යන එක යුග කීපයකම අපිට අහව එක එක විදිහට ඇවිල්ලා බ්‍රහ්මදත්ත රජුරෝ කෙලින්ම මුහුණට මුහුණ ඇවිල්ලා විදලා මරලා දාන්නේ. මරපු කෙනා අපි දන්නවා රාජ්‍ය නීතිය ක්‍රියාත්මක රජුරවන්ට බලය තියෙනවා තමන්ට අකමැති ඕන කෙනෙක් මරලා දාන්න. කවුරුත් ප්‍රශ්න කරන්න ගියේ නැහැ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකත් ඒක ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. හැබැයි රජුරෝ ඉස්සරහට එන්නේ නැහැ. පිටිපස්සේ ඉඳන් ඒ මරණයට පත්කිරීම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක තමයි මේ කියන්නේ. නුඹ කොහෙගෙන ගියාද කියලා දන්නේ නැහැ. නීතියක් තියෙනවා. හැබැයි නීති ආධිපත්‍යයට යටින් වෙනත් දේවල් ක්‍රියාත්මක වෙනවා. දැන් මට මේක කියනකොට මතක් වුණා මොනිකා මේ කුමාර හෙට්ටිආරච්චි ලියපු කවි පන්තියක් හිඳුරුවලප කියලා. මේ පසු කාලයේදී නන්දා මාලනී විසින් ගායනා කරනවා මේ ගීතේම. ඒකෙ මෙන්න මෙහෙම තියෙනවා. කිඳුරා නගින්නේ පසේට බොරැල්ලේ
0: මකරා පසුන් බිය පඩිදා විදිල්ලේ
1: දෙදරා විද්ද විද මනරත් කිහිල්ලේ
0: කිඳුරා පපුව පැලිලා ගේ තොටිල්ලේ
1: සිප බඳ කොමල තින් ලුණු කැඳ පොවා පියා
0: සැප නැති බඳු ගේක වකුටුව නිදා පියා
1: ලප්පසඳ මහිමි ගිනි පොලියෙන් මුදා පියා
0: පඩිපත කෑත් ඔබට හෙන හතය පාපියා
1: බල සම්පන්න දෙවියොත් පඩි නොලබාද
0: හිඟමන් සදිසි පඩිපත දැක උනුවේද
1: සුපසන් මහිමිගේ ඉහගිනි දුටුවාද
0: මටවන් මෙදුක තගේ අඹුවට නොවදීද
1: දරුවන් නොදේ අකුරට නොයතිද ඉතිනේ
0: පවසින් සයින් නැගි ගිනි දළු එහමුදුනේ
1: ගසකින් කඩන කහවනු හීනෙන් පෙනුනේ
0: ඉතිකින් කෙලෙස වෑවෙම්දෝ හිමි සඳිනේ.
1: අර සඳකිඳුරු දා කවයේ තිබ්බ කවිවල වචනම පොඩ්ඩක් එහාම යවිලා තිනේ. මේ තියෙන්නේ මේ විදිහටම කුලීගේක ඉතා කියන්නේ පහළම පාන්තිකයන් විදිහට ජීවත් වෙච්ච යුවලා ඒගොල්ලන්ට තිබිච්ච එකම වත්කම මාසික වේතනය විතරයි. ඒකම පික් පොකට් කාරයක් අරන් ගිහලා එදායින් පස්සේ මොකද වෙන්නේ කොච්චර ප්‍රශ්න තියෙනවද ඒ ඔක්කොම කරන්නේ මේ පඩිපතෙන්. ඒකයි ඇයත් අර ගල උඩට ලැගලා තමන්ගේ ස්වාමියා නැති කරපුවම සඳකිඳුරු දා කවේ සාප කරන කිඳුරියගේ ස්වරූපෙම පඩිපත කෑත් ඔබට හෙන හතේ පාපියා කියන්නේ. ඊළඟට ඇය දෙවියන්ටත් කියන ඔබටත් අඹුව නැද්ද? ඔගලන්ටත් පඩි හම්බ වෙන්නේ නැද්ද? මට වෙච්ච දුක ඔබේ අඹුවට වුණොත් ඔබ මොකද කරන්නේ කියලා කියන්නේ මේ වේදනාවයි. දැන් එතනදී කිඳුර මැරිලා නැහැ. හැබැයි මලහා සමානයි. මෙතනදී ඒ වන්දුම ජීවිතයක් ගත කරන ඇයට තිබිච්ච එකම හවුහරණය තමයි ඔහු දැන් ඔහු අතුරුදන් කළා. එතකොට මොකද වෙන්නේ? නිල් වනාන්තරයේ ගිනි ගනී විසුසුම් වලින් ඇවිලි නිල් අනෝ තත්ත විල හිඳේ විදුම් දමලා උනුයි. මගේ සඳ කිඳුරා මටම දෙන්න පින් නැති වන සතුනේ සත්තු හිටියනම් ගෙනල්ලා දෙනවා. හැබැයි මිනිස්සු ඒ තරමට කොච්චර මනසින් උසස් වුණත් හිත දියුණු කරගෙන නැහැ මේ වගේ තත්ත්වයන් වලදී.

0: කරුණාරත්න දේවගේ රේමෙගෙදය ගායනා කරන්නේ චන්ද කින්නර ජාතකයේ උබේනන්ද දිසානායක ගීතලුවේ අචර රෝහණ විරසිංහ සංගීතවත් කළේ. කලින් ගීතයේදී අපිට ඇහුණා ප්‍රදීප ධර්මදාසගේ හඬින් මට කියන්න කියන්න මා සොවින් තැවෙන චන්ද කින්නරී කියන. චන්ද්‍ර කින්නර ජාතකයේ කිඳුරිය ලෙසින් නුඹ පෙම්බඳන් මට ලංවනා. කිඳුරෙක් වෙන්න ඇති මේ කියන.
1: ඕපොනිකා මේ ප්‍රේමය ඔහුට පේනෙන්නේ අර චන්ද කින්නර ජාතකයේ පෙම්යුවල වගේමයි. ඒ තරමට ඒ මුල් කාලයේ ප්‍රේමය අර දිය කඳුරු දෑලේ මනරම් රැඟුම් පාන ලිය ගී ගයන සතුටෙන් ඉන්න දිසි ගඟුලෑයා කියලා කියන සුන්දර ප්‍රේමූර්තාන්තයක්. හැබැයි දැන් මොකද උනේ? එහෙම පෙම්බඳන් ආවට පස්සේ විවාහය කියන සංස්ථාව ඇතුළට ආවට පස්සේ මේ සියල්ල වෙනස් වෙනවා. මොකද විවාහයට කලින් හිටපු මිනිස්සු මේ සංස්ථාව ඇතුළතදී බලාපොරොත්තු වෙන්න බෑ මොනිකා. මොකද මේ විවාහ සංස්ථාව අරතරම් නිදහස් නැහැ. නීති රීති වලින් බැඳිලා. එතකොට නෑදෑ සනුහරයම්ම ඉන්නවා වටේට අවිගත් බුරසෙබලෝ වගේ. ඊළඟට ඒ අයට වෙන චාරිත්‍ර වාරිත්‍ර මේ සියල්ලත් එක්ක සැදෙන විවාහ සංස්ථාව අර කලින් කොයරි මුහුදු වෙරළක හෝ වැව්තෙරක විල්තෙරක උයන්තෙරක හම්බෙලා කරන සරල ප්‍රේම කතාවට වඩා එහා ගිය එක. ඒ කෙසේ වුණත් ඒකතුළට එන ප්‍රශ්නත් වැඩි. එකට ජීවත් වෙනකොට අර බිල් මේ බිල් එන හැටි ඒවට මුණ දෙන්න ගියාම අර තියෙන සුන්දරත්වය වියකෙනවා. ඒ නිසා තමයි මේ කින්නරාවි ඒ බඳු කොහොම හරි මොකක් හරි හේතුවක් ඉදන් ඇය යන්න ගිහිල්ලා ගෙට එන්න පෙර කෙලකී කතා උඩුගම් බලා ගියදෝ මේ දහු පුදුමයටපත් වෙනව විමතියටපත් වෙන්නේ කලින් හිටපු පෙම්වතියට මොකද වුනේ කියලා. ඒ සංසන්දනය ඔහු කරනවා. දැන් මොකද වුනේ? අර නාට්‍ය කලින් දැකපු සඳකිඳුරුදා කතාවේ පුරාණෝක්තිය තිබ්බ සේම වෙලා තියෙනවා. මොකද දැන් වැදිලා තියෙන්නේ මේ විෂ හීසරේ කිඳුරට නෙමෙයි කිඳුරියට. ඒ විෂ හීසරේ ඔවුන්ගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ඔවුන්ගේ ඇයගෙන කේලමක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙන කෙනෙක් ගෙනෙත් කොන් බැල්මක් හෝ විවාහ ආරාධනාවක් වෙන්න පුළුවන්. කුමක් හෝ කියන මේ විෂ හීසරයට විවිධ අර්ථකථන තියෙනවා. හැබැයි ප්‍රතිඵලය වෙන්නේ අත දරුවෝගෙන මහගිරි දඹේ තනිවම නගින්නද පෙම් කලේ. දැහුට වෙලා තියෙන්නේ විවාහයෙන් ඉතුරු වෙච්ච දරුවෝ අරගෙන තනියම මේ ජීවිතය ගත කරන්න බොදැය ගිහිල්ලා. කළු කාසියට හදවත් වැසේ නුඹ සොයනවද බරණැස්පුර? එදා කිඳුරිය බ්‍රහ්මදත්ත රජුරුව පෙන්නපු ඒ සැප සම්පත් වලට වසඟ වෙලා තමන්ගේ දුප්පත් කිඳුරවත් ඇරලා ගියේ නැහැ. හැබැයි මේ කිඳුරිය ඒ කළු කාසිවලට වසඟ වෙලා තමන්ගේ දුප්පත් කිඳුර විතරක් නෙමෙයි දුප්පත් පවුලම අතහැරලා ගියේ.

0: සේනානායක වේරලියත් ගායනා කරන ගීතයක් අහන්න අපි. ඔහොම තමයි මේ ගීතය සංගීතවත් කොට ගායනා කරන්නේ. දුක තමයි ගීතය ලියුවේ. සඳ කිඳුරාමයි විත්තේ. අපිට කලින් ගීතයේදී විස හීසරයක් ගැන අහුණනේ. කරුණාරත් දේවුල්ගේ ගීකේ හඳින් විස හීසරේ පපුවට හෙලා නුඹ නාටකයේ වෙනසක් කළා කියලා. මේ ගීතයේදී අපිට හෙනෝ විස හීයෙන් විත්තේ. ප්‍රේම බස් නැමැති විස හීයෙනුයි මේ කොඳුරා විදලා තියෙන කිඳුරා.
1: ඔමොනිකා, දැන් මේකේ තවත් අර්ථකථනයක් ගේනවා. ඉන්දුරාම මේ ගීයපද රචකයා වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල කියන්නේ බ්‍රහ්මදත්ත රජුරු ආවේ නැහැ විඳින්න. උඹ දැක්කේ නැති වුණාට කිඳුරි, මේක විද්‍ය සඳ කිඳුරාමයි. තාම වගේ හිතරි දෙනවද සොඳුරි? මේ ප්‍රේමවන්තයෝ පවා, ඒකෙන මේ සුන්දර ප්‍රේමවන්තයාම බ්‍රහ්මදත්ත රජුරුගේ ස්වරූපෙට එන්න පුළුවන්. ඔවුන්ට උමනා කරන දේවල් ලබා ගැනීමද ඔමනා නැති කෙනෙක් මරලා දාන්න පුළුවන්? එහෙම මරපු කතා අපිට හම්බ වෙනවා. මේ ඉන්න පෙම්වතාම තමයි ගෙල කපලා සූට්කේස් එකකට දාගෙන යන්නේ. තව කොහෙට හරි විසික් කරලා දාලා යන්නේ. පිහියෙන් අනින්නේ මේකට පෙම්බඳන් කියපු අය. ඒකයි ඔහු කියන්නේ සඳ කිඳුරාමයි විද්දේ. කිඳුරා වෙලත් ඇයි ඔහු දුන්න දිය ඇද්දේ කොඳුරා පේම බස් විසහියෙන් විද්දේ. දැන් මේ දුනු දිය ඇදලා තියෙන්නේ විෂ හීයේ තියෙන්නේ ප්‍රේමේ භාෂාව. ඒක අඳුරගන්න කිඳුරේට ලැබිලා නැහැ. ඒක මදුරා පුරෙන් දුක්ගිනි අරගත්තේ ඉඳුරා දනිම් සඳ කිඳුරාමයි විද්දේ. දැන් මේක මදුරා පුරයත් පුරා කිව්වම් පුරාණෝක්තියකුත් තව එකක් එනවා පත්තිනීගේ. ඇය ගිනිබත් කරනවා තම මේ වගේම කතාවක්. ඒ කියන්නේ සඳ කිඳුරිය අවසානයේ සත්‍යක්‍රියා කරනෝනේ ශක්‍රය ඇඉන්නේ මේ කිඳුරට පණ දෙන්න. අතනදී පත්තිනිය මොකද කරන්නේ?
0: පණපුරේටම ගිනි තියලා තියෙනවා.
1: එතකොට මේ කතාවත් අපිට මතක් වෙනවා. එහෙම ඇවිල්ලා වුණත් කප් මෙකේන ගව් ගණන් ඇවිත් අත්වැලවත් නොසිලි, හිත්තුනත් නොසිතු ලෙස අත්වැල ගිලිහි, කප්පරක් තරම් ඉදිවුණු කඳුළු පොදි, කින්නරා අත ගන්න නොබ පින් කළාමදි. ඒ නිසා මේ සමහර ප්‍රේම කතාවල ආරම්භ කරන අයමයි විෂහීයෙන්.

0: Сандарый атмака вьемена. Санатия Дахара. Санатия Дахара.
1: සඳදිය දහර අහගෙන ඔබ ඉන්නේ ලකඩ එක්ක අනුග්‍රහ දායකත්වය අපිට ලබා දෙනවා ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදයේ කෙනෙන ජාතික ලොතරැයි මණ්ඩලය. කෝටිපති සිහිනය ඔබේ යථාර්ථයක් බවට පත් කරගන්න දැන් ඔන්න පුළුවන්කම තියෙනවා. ඒ ධන නිධානය ලොතරැයිත් එක්ක. ඉතින් ඔබට පුළුවන් සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සන්දේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 තෑගේ රැසක් දෙනා ගන්න. තවත් බලබල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී කෙන සන්දේ බෝනස් වාසනාව හිමි කර ගන්න. ජතේ මහා ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කෙන කෝටිපති සිහිනය සැබෑ කර ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සඳදිය දහර සමග අතරෙන් ඔබලා කඩාහැ කෙන අද සඳදිය දහර සොදුරු හමුවීම ශ්‍රජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහජන සන්නිවේදන අධ්‍යනාංශය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය හංසමාලා රිටිකහපල සමග වෙසක් සතිය වෙනුවෙන් අපි ඔබට මේ හිතට දැනෙන ගීත එකතුව තිළන කරනකොට තෝරගත්ත ගීතාවලියට සඳකිඳුරු ජාතකය මත පදනම් වුණු ඒ කතා වස්තුවට අදාළත්වයක් ඇතිව ගොඩ නැගුණු හෝ එහෙම නැත්නම් ඒ චරිත කරලියට ගෙන උත්සාහ කරන ගීත නිර්මාණ කිහිපයක් තමයි තෝරගත්තේ. දැන් අපි දෙවැනි පැය ආරම්භ කරන්න හදන්නේ ලක්කඩ ගුවන්විදුලියට සුවිශේෂ වූ ගීතයකින්. ලක්කඩ ගුවන්විදුලියේ සංවත්සරයක් වෙනුවෙන් 2009 වසරේදී ලංකාවේ විසිරී පැතිරි ඉන්න නවක ගී පද රචකයින්ට අවස්ථාව ලබා දුන්නා. තමන්ගේ ගී පද රචනා ජනප්‍රිය ගාන ශිල්පීන් ලවා ගයන්නට සහ ජනප්‍රිය සංගීතඥයින් ලවා සංගීතවත් කරවන්නට යනුව හැඟුම් අරසාවේ නමින් ඒ සංයුක්ත තැටිය බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලාවේදී දොරට වැඩියා. ඉතින් එහි ඇතුළත් වන විශාරද සුනිල් එදිරිසිංහන් ගායනා කළ ගීතයක් ඔබට මතක ඇති. ගීත සංගීතවත් කළේ කරුණාරත්න විජේවර්ධන, අනුරාධ ජයසේන තමයි ගීතය ලිව්වේ. සඳකල නුවර ඔබට මතක ඇති නිරන්තරයෙන් ඇහුව ගීතයක් ලක්කඳ ඔස්සේ. අපි විරාමයට කලින් කියන්නේ සඳදිය දහර පළමු පැයේ අවසාන ගීතය විදිහට ඇහුවා සේනානායක වේරලියද්ද ගායනා කළ සඳ කිඳුරාමයි විද්දේ කියන ගීතය. ඒ ගීතේ තැනක කියනෝ නෙමේ කින්නරා අත ගන්න නුඹ පින් කළා මදි කියලා. මේ ගීතේදී කින්නරාවියකටයි කතා කරන්නේ, රෑ සඳ වෙලා ඉන්න නුඹ එනවද කියන්න කින්නරාවියේ.
1: සඳකල නුවර එන්න අවසර වරම් දෙන්න කියලා අර කියන කතාවේ තිබිච්ච බොහෝ කොටස් මේකේ වචනවලත් අපිට හම්බ වෙනවා. ඉතින් ඒකින්ද සඳදිය යූර තියෙනවා. මේ රාත්‍රී කාලයේදී ප්‍රේමයේ උත්කර්ෂය අර අපි කලිනුත් කතා කරලා තියෙනවා, අනංගයාගේ සහායකයන් අතර හඳක් තියෙනවා කියලා. ඒ නිසා ඒකින් යථාවත් කරන්නේම ප්‍රේමාලිංගන, ප්‍රේම සම්භෝග, ප්‍රේමාන්විත කලාපයක් ගැන. ඉතින් මේ ඒක තවත් උත්කර්ෂණ නංගන හිත උණුහුම් කරන්න හදවත ළඟින් ඉන්න. ඔහු ඉල්ලනවා මේ ජීවිතයට අවශ්‍ය වෙන අපි අර අපිට ආදරේ නැතුව ජීවත් වෙන්න බැහැනේ මොනිකා. ඒ සියලුම මානසිකව අපිව සුවපත් කරන ආදරය වගේම ශාරීරිකව සුවපත් කරන ආදරයක් ඇය වෙති. ඒකේ කූටා ප්‍රාප්තිය කියන්නේ ඒක කොයිතරම් මේ ප්‍රේමයට සහ මේ ප්‍රේමවන්තියට මේ පෙම්වතා බැඳිලාද කියනවනම් ඕ කියනවා කින්නර දාවත යලි නුඹේ නාමෙන් ලියන්න නුඹ එනවද කියන්නේ කින්නරාවි.
0: ආයත තවක් මේ සඳකිඳුරු ජාතකයේම ලියන්න තමයි මේ අහන්නේ.
1: ඔහුගේ බලාපොරොත්තුව. හැබැයි එතකොට අර බ්‍රහ්මදත්ත රජුව අයින් කරනවද කියන ප්‍රශ්නේ තමයි වෙන්නේ. මොකද බ්‍රහ්මදත්ත රජුව ඒ කතාවට එන්නේ අහම්බෙන්නේ. ඒ අහම්බේ අපිට නවත්තන්න බෑ. ඒ කියන්නේ අද අපිට කොහි මොන කතාවකත් බ්‍රහ්මදත්ත රජුව වගේ අය නැති වෙන්නේ නැහැ මොනිකා. රජෙක් නොවුනට විවිධ ස්වරූපවලින් ඉන්නවා මේ අය. එතකොට ඒ අයගේ බාධාවන් ප්‍රේමයට නෝ. දැන් අපි මේ ජාතක කතාව කියවගත්තාම මොනිකා මේකේ පෙම්වලක් ඉන්නවා, පෙම්වලට විරුද්ධවාදියෙක් ඉන්නවා, ඊළඟට ඔවුන්ගේ ගැටලුවට උදව් කරන කිසියම් බාහිර බලවේගයක් ඉන්නවා. නමුත් වර්තමානයේ අපිට අහිමි වෙන්නේ අර උදව් කරන බාහිර බලවේගයකින්. එතකොට තවදුරටත් අර පෙරපින් වලින් තියෙන බලය අපිට ගන්න අමාරුයි. එකට මේව හැම දෙයකටම මූල්‍යමය ශක්තියක් තියෙන්න ඕන. ඒ නිසා මේකින් නරදාවත ඔහුට ලියන්න ලේසි වෙන්නේ නෑ මොනිකා, කොච්චර ආදරයෙන් පිරিলা තිබුණා.

0: හඳදිය දහර තුරින් නිලංගද සිල්වා ගානා කන ගීතය කහන මෙගිතලුව සම්පත් ප්‍රනාන්දු පොල්ලේ චතුරංගද සිල්වා සංගතවත් කළේ. දෙන අපි කලින් අහුව මේ සුනිල දෙලසිංහන් ගායනා කළ සඳගල නුවර එන්න අවසර වරම් දෙන්න කියන ගීතයේදී අපිට මේ කින්නරාවියක් මුණ ගැහුණානේ නේද? නිලංග ගායනා කරන මේ ගීතයේදී අපිට සඳ කින්නරාවියක්. සඳ කින්නරාවි මාගේ හොරහින් කියන්න ආයාදරේ.
1: ඔය දැන් අර අපි කලින් ගෙවුණු පැයේදී අපි දැක්ක මොනිකා මේ ජාතක කතාවේ තිබිච්ච කතාවට මේ සමාජය අතරගෙන විවිධ අර්ථ කතර දෙන හැටි විවිධ ගේ පද රචකයෝ. නමුත් අපිට මේ ගීතාවලියේදී අපිට හම්බවෙන අර බ්‍රහ්මදත්ත රජුරෝ දැකපු ඡන්ද කින්නරාවිගේ රූපත් භාවය විතරයි. ඒ සුන්දරත්වයම තමයි මේ කියන්න උත්සාහ කරන්නේ. ඔහුත් කියනවා තනියෙන් ඉන්න බෑ, ඔබත් එක්ක ජීවිතේ විඳින්න ඕනේ ආදරේ කියලා. හැඟුම් වලට වශී වෙලා ආදරේ විඳීමේ ප්‍රේමයේ උත්කර්ෂයට ලං වෙමින් විරාමයක් කොහෙද ආලේ සරාගී පෙම්ගින්න දැසෙ. දුහුල්ව ඇයිද ඇන්නේ සේලේ අකීකරු හිතත් නොතෙන මේ ශෘංගාරාත්මක වචන වලින් කියන්න උත්සාහ කරන්නේ අර බ්‍රහ්මදත්ත රජුරෝ දැකපු හැඟීමම තමයි. දැන් මොකද අරක හිටපු අර ජාතක කතාව හිටපු සඳකිඳුරාට තිබුණේ ඇයගෙන ඊට වැඩ එහාගේ ආදරයක්. ඒක කායික සම්භෝගයක් විතරක් නෙමෙයි. ඒ ආදරයෙන් තමයි ඔවුන්ට පුළුවන් වුණේ අර වනාන්තරයේ තැන් තැන් වලට වෙලා ක්‍රීඩා කරමින් ඒ ජීවිතයේ සුන්දරත්වය විඳිමින් ඔහු ගත කරේ. අර කියපු මේ සුන්දර ප්‍රේමයක් ඔවුන් සතුව තිබුණු නිසා. නමුත් මෙතනදී එන්නේ ඊට වැඩිය වෙනස් එකක්. මෙතනදී සම්පූර්ණයෙන්ම ගිහිලා තියෙන්නේ ඒ ප්‍රේමයට වඩා ඇගේ ශාරීරික ස්වරූපයේ තියෙන ආකර්ෂණීය භාවය කියන. ඒ නිසා මේ ගීතාවලියේදී අපිට හම්බ වෙනවා මේ බොහෝ ගීත. අපි කලින් ගීතයේදී නම් ඇහුවකින් කියන්න හැදුවේ මෙතරම්ම ශෘංගහරයට බර වෙලා තිබුණේ නැහැ. මේ ගීතේ ඍචුවම දුහුල්ව ඇයිද ඇන්දසේලේ කියන පද ගෙත්තම ඇතුළේම අපිට තේරෙනවා මේ ආදරේ කියලා ඔහු ඇයගෙන් විඳින්න යන්නේ ශෘංගාරාත්මක හැඟීමමයි කියලා.

0: අපිට මේ කින්නරාවියක් හමුවනානේ නේද? මේ ගීතෙදිත් අපිට කින්නරාවියක් වම තමයි හමු වෙන්න තියෙන්නේ. මන්දාරම් කතාවේ සඳ කින්නරාවි මාගේ.
1: ඔ මොනිකා, මෙතනදිත් අර කියපු අර්ථකථනයට වඩා වෙනස් අර්ථකථනයක් අපට පේන්නේ මොනිකා. මෙතනත් කියන්නේ ඔහුගේ මන්දාරම් කතාවේදී සඳ කින්නරාවියක් තමයි ඇය. අර විදිහටම මේ ප්‍රේමය ඇතුළේදී සඳකිඳුරාගේ දෘෂ්ටි කෝණේ ඔහුගේ පෙම්වතිය ගැන කරන වර්ණනාවක් තියෙනවා. හැබැයි මගේ හීන හීන ගානේ එන්න ඉන්න ආයේ කියලා කියන්නෙම ඔහුට මතක් වෙන බොහෝ මතක ඇය ඔහුගේ ජීවිතය ඉතුරු කරලා තියෙනවා. සිනා දුන්න එක හාදුවක මතකේ යලි රැගෙන. එතකොට මේ ගීතවල වචන ඇතුලේ දුර නොයා ඉන්න තිබුණා නුඹට අතීතයේ මතක යායටම ඇවිත් යන්න නිවුනාම හිත හිඳිමියොන් තැනම ඔහු මතක තියාගන්න අර ආදරයේ තිබි ශාරීරික සබඳතාවන් ටික. ඒ නිසාම මේ ඇය ගිය ගමන ඇය ඔහුව දාලා ගිය බවක් ඉඟි වෙනවා. හැබැයි ඔහුට ඇය මතක් වෙනවා. එතකොට මේ මං කියුව එක අර අපිට අර කියපු ගේපද රචකයන් ගෙනාපු සමාජ ආර්ථික ප්‍රශ්නවල හෙම්බත් වෙච්ච සඳ කිඳුරන්ගේ කිඳුරියන්ගේ කතාව දැන් ඇවිල්ලා තිනවා ඊට එහාගේ සරල ප්‍රේම කතාවකට පමණ. සඳ කිඳුරා මිය යනකොට කිඳුරා දන්නවනේ මේ කිඳුරිව අත්පත් කරගන්නයි මට විඳින් විඳ කියලා. එතකොට ඔහුට තියෙන ප්‍රශ්න වෙන්නේ මම නැතුණාට පස්සේ ඇය ඇයගේ ජීවිතේ කොයිතරම් අසරණ වෙනවද කියලා. මෙතන තියෙන්නේ ඊට එහා ගිහිල්ලා රූපශ්‍රේයට වශී වුණු සඳ කිඳුරෙක්ගේ මතකය විතරමයි. ඒ හැර ඒ අර අපි කියපු අර ජාතක කතා

0: සදදිය දැහරතුලින් අපි එනගෙට හනතවත් ගීතයක් මේ දායසිරි ජයසේකරතම මේ ගීතය ගායනා කළේ බොධික කොළසේකර ගීතය රචනා කළේ මාධව හේවාවසම් සංගීතවත් කළේ ටෙලිනාට්‍ය තේමා ගීතයක් විදිහට තමයි ඇහුනේ ජනප්‍රියත්වයට පත්වන ගීතයක් ආලවන්ත වීදියට අපිට යන්න පුළුවන්කම තියෙනවා ආලවන්ත නෙත් වෙදාගෙන කලින් ගීතයේදීත් අපිට සඳ කින්නරාවක් හමු වුණා මේ ගීතයේදීත් අපිට ඒ වගේම සුන්දර සඳ කින්නරියක් හමු වෙන්න පුළුවන්
1: මේ ගීපද රචකයන් හැමෝම මේ සඳ කින්දුරිය කියන කෙනාව පාදක කරගන්නේ මොනිකා රේ තියෙන අප්‍රමාණ රූපශ්‍රීයයි
0: සුන්දරත්වය ගැනම කියන හැබැයි ජාතක කතාවේ අපිට හමු වුණු සඳ කින්දුරිය කියලා කියන්නේ අපරිමිත ස්නේහයක් හිතේ තියාගෙන නේද තමන්ගේ පෙම්වතාට ස්වාමියාට කරදරයක් වුණාම ඇගේ ඒ මේ මේ යාදින්න හින්දමනේ පෙරකල කුසලයක් තිබුණා වුණාට ඇකර ඉල්ලීමකට අනුවනේ ශක්‍රදේවේන්ද්‍රයා මේ නැවත ජීවය ලබා දෙන්නේ එතකොට ඒ තරම් වීරියවන්ත ගැහැණියක් ප්‍රේමණීය ගැහැණියක් තමයි සඳ කිඳුරිය තුළ අපිට අතීතයේදී නම් හමු වෙලා තියෙන්නේ
1: ඔව් එය අවංක පෙම්වතියා ඒ වගේම එය ඒ ප්‍රේම අවංක ප්‍රේමයේ වෙනුවෙන් සත්‍යක්‍රියා කරන කෙනෙක් ඒක නිසානේ පඳු පුල්ලස්න ඉන්න බැරුව ශක්‍රයට එන්න සිද්ධ වෙන්නේ නමුත් ඒ කියන ගුණවන්තකමට වඩා මෙතනදී අරගෙන තියෙන අර බ්‍රහ්මදත්ත රජුරෝ වසඟ වෙන්නේ ඇගේ රූපශ්‍රියටනේ ඒ රූපශ්‍රියටමයි දැන් අර ජපාන් හයිකු කවියක තියෙනවා බහිනවා මහ නිලමේ කෙනෙක් චෙරි මලක් දැක කියලා ඒ කියන්නේ නිලමේ කෙනෙක් පවා බස්සවන්න පුංචි චෙරි මලකට පුළුවන් වෙනවා. කවුරුත් වැඩි අගේ කරන්නේ නැති වුණත් ඒ රූපශ්‍රියට අර තනතුරු තානාන්තර අමතක වෙනවා. මිනිස්සු ලේසියෙන් තෘප්තිමත් කරන්න බෑ. ඕන් හැම දෙයකින්ම අත්හදා බලලා බලලා අවසානයේ තවත් වෙනස් දෙයක් හමුනොත් ඒකත් අත්හදා බලන්න කැමති කියන එක තමයි අපිට කියවෙන අනිත් කතාව. මෙතනදී තමන් ආදරය කරන තැනැත්තිය සඳ කිඳුරියට සමාන කරලා තියෙන්නේ අර කියන සුන්දරත්වය නිසාමයි වඩාත් හොඳින් කියවෙනවා මන බන්දිනී නන්දිනී කියන වචනය. මනස බැඳගන්න ආනන්දේ නන්දනයට සතුටටපත් කරන තැනැත්තියක් ඒ සියල්ල සිද්ධ වෙන්නේ ඇගේ සුන්දරත්වය නිසා. ඒතර මොනිකා මෙහෙම ගැටලුවක් එන්නේ නැද්ද? කොතනක වුණත් රූපත් තරුණියකට සිද්ධ වෙන අවසාන ඛේද වාචකයක් තියෙනව නේද? ඒ කියන්නේ දැන් ඇය රූපත් නොවන නම් බ්‍රහ්මදත්ත රජුරෝ ඇය රූපත් නොවන නම් අකාලේ සඳ කිඳුරා මිය යන්නේ නැහැ නේ. බ්‍රහ්මදත්ත රජුරෝ ඇයට වසඟ වෙන්නේ නැහැ නේ. මොනරෙක්ව අල්ල ගන්න හදනවා මිස මිනිසු කපුට අල්ලන්නේ නැහැ නේ. සත්ත්ව ලෝකේ හැබැයි පිරිමි සතා තමයි ගොඩක් ලස්සන. මොනරා මිසක් සෙබඩ ලස්සන නැහැ නේ. එහෙම තියෙද්දි මේ දෙදෙනාට ඒ රූපශ්‍රීය තිබිලා තියෙනවා කියන එක තමයි පිළිදෙන මොකද ඒ අර්ධ මනුෂ්‍ය රූපේ නිසා. හැබැයි ඒ නිසාමයි කියලා තියෙන මේ ප්‍රේම කතා බහුතරයක්ම මේ බාහිර රූපකායේ තියෙන සුන්දරත්වය මතමයි ගොඩ නැගෙන්නේ. මේ ගීතෙත් ඒකම කියවෙනවා සිහිල් සුලන් රැල්ලක ඇති වනමලුයන් හැරදා අපසිටි මතකෙන් මකා අපි පෙම් කළ හැටි. ඇය නික්මිලා ගිහිල්ලා තියෙනවා. අර සඳ කිඳුරිය එදා හිටපු කිඳුරිය වගේම ඒ තිබිච්ච මල් මතකේ අමතක කළ එදා කිඳුරිය හැබැයි ඒ මතකේ අමතක කරේ නෑ පෙම්වතා වෙනුවෙන්ම ජීවිත පරිත්‍යාගයෙන් තමන්ගේ උපරිමය

0: රසයටයි විනාඩි 32යි.
1: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසු මිට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: බසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
4: මේ සමහර අඳුංගුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
5: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම අඳුංගුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම අඳුංගුර අම්රිතා.
1: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසු මිට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

ගානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකයට ඔබි

0: වෙනිදා සිට ජුනි 3 වෙනිදා දක්වා
1: පිළියම් දල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකින්න නිවෙන්න ඔබත්

0: Saundarya Atmaka Viyamana Sanatiya Dahara Sanatiya Dahara
1: Sanatiya Dahara Samaka Lakana Hagena Ope Inne Jeevithaye Sihineeta Vasanaya Ashirwade Kirena Jathakala Uttarai Mandale Anugraha Dayakatwe Apita Laba Denawa Dhana Nidahanaya Obe Kotipati Sihineya Yatharthayak Bawata Pat Karanawa Kiyala Onna Dan Oba Hondatama Dannawa සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් හතරකින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් දස දහසේ තෑගේ රැසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ඉතින් තව තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී කියන සන්ඩේ බෝනස් වාසනාව හිමි කරගන්න. ජාතික මහ ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැපයක් බවට පත් කරගන්න. සඳදිය දහර සමග ලකඳහගෙන ඔබ ඉන්නේ ඩෝමා පැකින් මැෂින්ස්. ඔබේ අවශ්‍යතාවයන්ට ගැළපෙන අයුරින් උසස්ම තත්වයේ ඇසුරුම් කිරීමකට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පෙළක් දැන් මාක්ස්මන් හෝල්ඩින්ස් ඔබට ලබා දෙනවා. ඉතා කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයන් දක්වා ඇසුරුම් කළ හැකි යන්ත්‍ර මේ අතර තියෙනවා. වැකුම් සීල යන්ත්‍ර, ද්‍රව ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, කුඩා කැබලි සහ කුඩු වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර, ඒ වගේම ධාන්‍ය වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර. ඉතින් ඩෝමා පැකින් මැෂින්ස් ගැන වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0117 579 579 දුරකථන අංකයට

0: 산드디에 다하르 사마그 라칸다 하키노프 아드 산드디에 다하르 아페 순드르 하무비마 스리자바르탄 프로 비슈베탈레 싱할 사하자나 산니베타나 데나쉐 제슈토 카티카차드레 아차리 한사말라 리티카 하폴레 사마크 අපි සඳ කිඳුරු ජාතකයත් එක්ක සඳ කිඳුරන් ගැන ඒ කතාව ගැන ඒ චරිත ස්වභාවයන් ගැන විවිධ නිර්මාණ ඔස්සේ වර්තමානයට ගලපමින් නිර්මාණය වෙලා තියෙන ගීත ඔස්සේ මේ කතාව බහාරගෙන යමින් ඉන්නේ අපි යනවා ඊළඟට ඉචා ජෝතිපාලයන් ගායනා කරන ගීතයක් අහන්න ප්‍රේමකිත් අල්විස් මේ ගීතය ලිව්වේ මොහොමඩ් සාලි සංගීතවත් කළේ මේ ගීතය අපි දැන් අර විරාමයට කලින් ඇහුව දයසිරි ජයසේකර ගායනා කළ ගීතයේදී එක්තැනක අපිට මෙහෙම ඇහුණනේ සඳ කින්නරි සුන්දරි කියලා නේද මේ ගීතයේදී එච් ජෝතිපාලයන් කියනවා ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ ඇති ඉහළම සතුටයි මෙලොවේ සඳ කිඳුරියේ ඔබේ පිය සෙවනේ ලොව සුන්දරිය පින්බර ලඳුනේ
1: ඔහු මෙතනදී නම් මොනිකා කිසියම් ආකාරයකට අර සඳ කිඳුරිය වගේ කාන්තාවකගේ සෙවනේ කොච්චර ලෝකේ සුන්දරද කියන එකත් කියනවා පින්බර ලඳුනේ කියන එකත් කියවෙනවා. ඒ නිසා මේ ගීයේ පද රචකයා පරිස්සම් වෙලා තියෙනවා අර කියපු කතන්දරේ තිබිච්ච ඇගේ ගුණවත් භාවය කියන්න බැරි වුණත් කිසියම් ආකාරයකට තමන්ගේ රචනාවට එකතු කරගන්න. ඒ නිසාම එහු කියන්නේ ඔබ දැක්කම මගේ නෙත ලැබුවේ ඉහළම සතුටකින් ඇස ප්‍රිය කරලා තියෙන්නේ ඇයව දකින්න. දැන් ප්‍රේමය වගේ මනෝභාවයන් වල ඉඳිද්දී අපිට අපි කැමැතිම රූපේනේ පෙම්වතා හෝ පෙම්වතිය වෙන්නේ. ඒ නිසාම ඒකට තව ඒ දැක්ම තවත් හොඳ තැනකට ගේන්න. ඒ කියන්නේ කොයිතරම්ම වටිනාකමක් ඇයට දිය යුතුද කියන එක කියන්න මේ ගේ පද රචකයා ඇයව සමාන කරලා තියෙනවා සඳ කිඳුරියට. එකක් පින්බර ලඳුනේ කියන පදයක් එකතු කරලා. ඒ අතර ඔහු තව දේවල් කියනවා. ඉතල්ල මනරම් උපමාව සපු මලේ පිපුණු තනි ඉත්තේ මගේ සුවඳද ඔබ අරගත්තේ. මතු දින මා පරවිය යුත්තේ ඔබේ මොල කැටි අත්යුග මත්තේ. දැන් තනි ඉත්තක පිපිච්ච සපු මලක් ඇය. වෙන මල් නෑ. හින්දම ඒ මලේ තියෙන සුවඳ තියෙන්නේ මගේ සුවඳ. කියන ඔබට ඔබයි මමයි මලයි සුවඳයි වගේ කියන එක. මෙන් කරන්න බැරි තරම් බැඳිලා ඉවරයි. ඒ නිසා මගේ මරණය සිද්ධ විය යුත්තේ ඔබගේ අත්මත කියන එක ඔහු කියනවා. මෙන්න මෙතනදී ආපහු අපිටට සඳ කිඳුරු දාවතට චුට්ටක් සමාන වෙනවා. එතනදී සඳ කිඳුරා ගැන කියද්දි සඳ කිඳුරු දා කවියේ මෙන්න මෙහෙම කියවෙනවා. අතක් බෝසත්තුගේ ලෙහි තබමින් විමසා මදක් සැලිසැලි පණ නැල තිබෙන නිසා පසක් තෙද ඇති දෙවියන් යදිමින් නොලසා නකත් කන්න ලව් බස් තෙපලයි මෙලසා අඹ දඹ කෙසෙල් පළවැල රස විඳ නිබඳ පිඹ වස් කුලල් ලිය ගී කී කියා සොඳ සිඹ මුව කපල් දෙදෙනම ගෙල වැළඳ ඉඳ නුඹ හැර මෙකල් ලැබසනසේ දෙහිමි සඳ අන්න ඒ ඇගේ විලාපය අහගන්න බැරුව ශක්‍රයා ඇය වෙනුවෙන් සඳ කිඳුරාට ජීවිත දානය ලබා දෙන්න මහපොළොවට එන්නේ. එතකොට බෝධිසත්වෙක් කියලා හිටපු බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධයට වඩා එදා ඒ කන්නලව්වට ශක්‍රයා බිමට බැස්සේ ඇය යශෝදරාගේ ගුණස්කන්ධය හින්දා කියන එක අපිට මෙතනදිත්

0: එච්චර ජෝතිපලයන් ගායනා කළ කලින් ගීතයේදීත් අපිට සඳකිඳුරියක් හමු වුණානේ. සුරේන්ද්‍ර පෙරේරා ගායනා කරන මේ ගීතයේදීත් අපිට සඳකිඳුරියක් හමු වෙන්න පුළුවන්. හැබැයි මේක කිඳුරෙකුගේ ඉල්ලීමක්. කිඳුරා මමයි ඔබේ කිඳුරිය වෙනවද නුඹ ප්‍රියාවි.
1: ඔහු මේ ආරාධනයක් කරනවා, ප්‍රේම ආරාධනයක් කරනවා. මගේ ජීවිතයේ තියෙන තනිකම ඔබට පමණයි නැති කරන්න පුළුවන් වෙන්නේ. ඉන්ද මමයි නුඹේ කිඳුරා, ඔබට පුළුවන්ද මගේ ප්‍රියාවිය වෙන්න කියලා. එතනදී ඔහුගේ ප්‍රේමේ ප්‍රතිඥා දෙනවා. මොනවද කරන්න? අර විවාහ වෙනකොට දෙන්නේ කියනවනේ, ඒ ප්‍රතිඥාවෙන් තියෙන ජීවිතේ කිසි දවසක වෙම් වෙන්නේ නැහැ කියන ප්‍රතිඥාව. ඒ වගේ ඔහුට තියෙන ඊට වැඩිය පොඩි ප්‍රේමණීය පුංචි පුංචි කතන්දර ටික, පුංචි පුංචි සිතුවිලි ටික. ගවසා පිච්ච මලින් කොණ්ඩේ කරල් දෙකට ගොතන්නම්, සරසාලන්නට නුඹ සමනල පාට කඩෙන් ගෙනෙන්නම්, නොලසාරුව මාගේ නුඹ නිතු අග තවරා ගනීනම්, සනසා හද මල් විල දෙක පුල හාදුවකින් තෙමන්නම්. ඔහු ඒ ප්‍රේමයේ ප්‍රේමේ තමන් සන්තක වෙනවා නම් ඇගේ ප්‍රේමය ඔහු ඒ වෙනුවෙන් කර දක්වන ප්‍රතික්‍රියා තමයි මේ කියලා තියෙන්නේ. මම මතක් වෙනවා අපෞසිත සඳකිඳුරු දා කවේ කවියක් මොනිකා. දිසි ගඟු ලැල්ලේය, කෙලසිහි ලැල්ලේය, තුරු සෙව නැල්ලේය, මද පව නැල්ලේය, නුඹ සහ වැල්ලේය, මල් පෙති තිල්ලේය, උන් මට ලොල්ලේය, දැන් ලත උල්ලේය. ඉතින් මේ වගේ ප්‍රතිඥාවන් දෙන්නේ නැති එදත් සඳකිඳුරා. ඔහු නැති වුණාම ඇයට මොකද වෙන්නේ? මේ ජීවිත කතා අපිට අනන්තවත් අපේ සමාජයේදීත් හම්බ වෙනවා. මේ වගේ පෙම්වත් මිනිසුන් අහිමුණාට පස්සේ භාර්යාවට මොකද්ද වෙන්නේ? බුදු ඔහුට අනාගත ප්‍රාර්ථනා තියෙනවා. සොඳුරේ නුඹේ ටිකිරි රුව ගුණ දෙකට සොඳින් සමානා,
0: දෙවුරේ දඟ කරන පොතු පැටියෙක්ගේ සුමුදු සිනාවා.
1: ඒ කියන්නේ මොනිකා, ඒ වගේ අර මේ තාම ප්‍රේමේ ලැබිලත් නැහැ, නමුත් ඔහුට අනාගත සිහින ගොඩක් තියෙනවා. ඇයත් එක්ක ගත කරන්න හිතාගෙන ඉන්නේ තමන්ගේ පරපුර ගෙනියන්න කෙනෙකුත් ඔහු බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ඔක්කොම බලාපොරොත්තු එදා සඳකිඳුරටත් කිඳුරියටත් තියෙන්නේ ඇති. බ්‍රහ්මදත්ත රජුරෝ ඒ මැදට බාධකයක් වෙලා

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
2: සමානුග්‍රහය
3: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
4: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරු කුමන්න අදම අවතන්න 0117 679 579

0: බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලංකාණ්ඩ රේඩියෝ ITN.

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ඔය පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසය උනට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක්ුණේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැතිපර දායකත්වයෙන්.

0: පුදුපන සිතනිවන පුදුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

උත්තර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454 ප්ලාස්ටික් පොලිතින් නැති වෙසක් කොළලක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පරිසර වේදයාණන් වහන්සේගේ තෙමකුලට සැරසිලි සඳහා පරිසරයට හානිකර පොලිතින් ප්ලාස්ටික් යොදා නොගැනීම බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කළ හැකි මහත් ගෞරවයකි. පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපිත් පෙළගැසෙමු.

අතර කතරේ අතර මග දම් අමා ආලෝකය වෙත ඔබ කැඳවා යන සදහම් පාරමිතාව පන්නපිටිය ධර්මපාල විද්‍යාලීය බැටගේ

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
2: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
2: ලක්කන Morning is out.

0: අයිබෝවන්, ලක්වාසී සහ ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන් හජ්ජි උත්සවයේ ඉමහත් භක්තියෙන් හා ප්‍රීතියෙන් අද දින සමරුවා. ඒ බව සිහිපත් කරමින් ඔබේ අතේ තියෙන එනබී ලොතරැයි පතට අත පිරෙන්න හිත පිරෙන්න වාසනාව උදා කරන අප සූදානම්. මේ එනබී ජාතික ජයවරණය. ඊයේ දිනේදී මෙගා පව ලොතරැයෙන් හතරවන සුපිරි ත්‍යාගලාභිය බිහි කරන්න එනබී අපි සමත් වුණා. ඒ රුපියල් කෝටියක පව සුපිරි ත්‍යාගය දිනා දෙමින්. ඒ අනුව මේ වසර තුල මේ වන විට ජාතික ලොතරැයි මණ්ඩලය විසින් සුපිරි ත්‍යාගලාභීන් 20 දෙනෙකු බිහි කර තිබෙනවා. අද දින වාසනාවේ පරිගණක නිල වාර්තාව අපට ලබා දෙන්නේ පරිගණක නිලධාරී චමින්ද පුෂ්පකුමාර මහතා. මෙන්න අද අධීක්ෂණ මණ්ඩලය. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරී සුරේකා නිමාලි ජයසිංහ මෙනවිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් නානායකර මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමින්ද බමුණු ආරච්චි මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී SAN පතිරාජ මහත්මිය.
1: இந்த சிறப்பான நடவடிக்கைகளாம் நிலையில் இன்றைய சீட்டுகளை நாம் ஆரம்பிக்கின்றோம்.
0: අපි යමු එහෙනම් ලොතරැයි පත් දිනු මැදීමට. මේ කාලේ අපේ අතට ටිකක් වැඩිපුර සල්ලි ඕනේ. අතට සල් වෙනුවෙන් NLB ජය 471 වන දිනුම් පාරයයි මේ. අපි යමු දිනුම් මැදීමට. NLB ජය ජයග්‍රහයේ ඉංග්‍රීසි අක්ෂරය සමගින් ජය අංක 4 මේ තෝරන්නේ. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය E ජය අංක 2716. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාපත්ත අරමුදලට දායක වන ලොතරැය NLB ජය මේ වසරට රුපියල් 105 ත්‍යාගලාභීන් 191 දෙනෙක් බිහි කළා. රුපියල් 50,000 ත්‍යාගලාභීන් 4,800 දෙනෙකුත් බිහි කළා. බොහොම ස්තුතියි. බලමු අද වාසනාව.
2: Today's selected English letter is E. The winning numbers are 2, 7, 1 and 6.
0: අද NLP ජය ලොතරැයෙන් රුපියල් 105ක් දිනා ගන්නා වාසනාවන්තයින් දෙදෙනෙක් බිහි වෙනවා. මේ ලොතරැයිපත් ඔබට අලෙවි කරා අජිත් අබේසූරිය කොග්ගල, ඒ වගේම KG වික්‍රමසිංහ අනුරාධපුර. රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තයින් 35 දෙනෙක් බිහි වෙනවා. වාසනාවන්තයින් 71,258 දෙනෙක් අතරේ රුපියල් 66,69

0: හමුදාස් 840ක් අපි NLB ජය වෙතින් අද ඔබට බෙදා දුන්නා. ඔබේ හඳහන අතට ගන්න තව තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන 1512 වන දිනුම්පාරයයි අද. වාසනාවන්ත ලග්න සංකේතය අපි මුලින්ම තෝරනවා. අද ඔබට වාසනාව අරගෙන ඉන්නේ ධනු ලග්නය. මේ තෝරන්නේ හඳහන පළමු ජය අංකය. පළමු වාසනාවන්ත ජය අංකය අංක 18. දෙවෙනුව ඔබට වාසනාව අරගෙන ඉන්නේ අංක 47. මෙන්න තුන්වන ජය අංකය අංක 8. හතරවෙනි වාසනාවන්ත ජය අංකය අංක 54. ශ්‍රී ලංකාවේ නාමය ලොව පතල කරවන ක්‍රීඩා ශ්‍රේෂ්ත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් පිහිට වූ ක්‍රීඩා අරමුදලට දායකත්වය ලබා දෙන ඔබේම ලොතරැය්‍ය හඳහන ලොතරැය්‍ය මේ වසරට සුපිරි ත්‍යාගලාභින් 6 දෙනෙක් බිහි කළා. ලක්ෂ 10 ප්‍රථම ත්‍යාගලාභින් 101 දෙනෙකුත් බිහි කළා. බොහොම ස්තුතියි. බලමු අද වාසනාව.
1: Today's selected zodiac sign is Sagittarius. The winning numbers are 18, 47, 8 and 54.
0: අද හඳහන ලොතරැය්‍ය ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි වෙනවා. මේ ලොතරැයි පත ඔබට අලෙවි කරා WAC වීරසූරිය අලව්ව. ඒ අනුව වාසනාවන්තයන් 131,367 දෙනෙක් අතරේ රුපියල් 89,85,660ක් අපි අද බෙදා දුන්නා. හෙට හඳහන සුපිරි ත්‍යාගයේ රුපියල් 35,47,143.74. සත්තිනම ජයනියත ගොවිසෙත 4,445 වන දිනුම් වාරයයි මේ. අපි යමු ගොවිසෙත දිනුම් මැදීමට. ගොවිසෙත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය මේ තෝරන්නේ. අද ගොවිසෙතෙන් ඔබට වාසනාව අරගෙන ඉන්නේ T ඉංග්‍රීසි අක්ෂරය. අපි දැන් ජය අංක 4 තෝරමු. පළමු වාසනාවන්ත ජය අංකය අංක 70. දෙවන වාසනාවන්ත ජය අංකය අංක 33. මෙන්න තුන්වන ජය අංකය අංක 43. මේ තෝරන්නේ හතරවන වාසනාවන්ත ජය අංකය අංක 27. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වෙන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාපත්ත අරමුදලට දායක වෙන ගොවිසත ලොතරැයියේ මේ වසරට සුපිරි ත්‍යාග දෙකක් අපි ලබා දුන්නා. ඒ වගේම රුපියල් 120 ප්‍රථම ත්‍යාග ලාභින් 43 දෙනෙක් බිහි කළා. බොහොම ස්තුතියි. බලමු අද වාසනාව.
1: Today's selected English letter is T. The winning numbers are 70, 33, 43 and 27.
0: අද ගොවිසෙතෙන් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තෙන් 3 දෙනෙක් බිහි වෙනවා. මේ ලොතරැයිපත් ඔබට අලෙවි කරා ආර් මනෝහරදාස් වැල්වටිතුරේ, ඩී වයි චන්ද්‍රශ්‍රී දඹුල්ල, පී ඇලටින් පෙරේරා දිගන. ඒ අනුව වාසනාවන්තෙන් 116,635 දෙනෙක් අතරේ රුපියල් 78,11,201 මුදලක් ගොවිසෙතෙන් අපි අද බෙදා දුන්නා. මෙන්න ගොවිසෙත හෙට සුපිරි ත්‍යාගය රුපියල් 6,49,45,767.740. සුබ දවසක් ලොතරැයියේ අලුත් උණු පහසු උණු තෑගි වැඩි උණු නවතම ත්‍යාග රටාව තුලින් ඔබට සුබ ලග්නය සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 105ක් දිනා ගන්න පුළුවන්. අංක 3ට රුපියල් 50,000ක් වගේම ප්‍රවර්තන ත්‍යාග අංකයට රුපියල් 25,000ක් ඇතුළුව තවත් මුදල් තෑගි රැසක් දිනා ගන්න අවස්ථාව තියෙනවා. දවස සුබයි සිහින දිනයි ඔබ ගන්න ඕන ටිකට් එක සුබ දවසක්. මේ 319 වන දිනුම් වාරය. සුබ දවසක්. මේ තෝරන්නේ සුබ ලග්න සංකේතය. අද සුබ ලග්න සංකේතයේ කටක. සුබ දවසක් පළමු සුබ අංකය අංක 18. දෙවන සුබ අංකය අංක 67. තුන්වන සුබ අංකය අංක 13. අපි දැන් සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය තෝරාගමු. අද සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය 1955. රටේ සංවර්ධනය මෙන්ම රජ සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාපත්ත අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියේ මේ වසරට රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රාහකයන් 188 දෙනෙක් බිහි කළා. බලමු අද වාසනාව. බොහොම ස්තුතියි.
1: Today's selected zodiac sign is Cancer. The winning numbers are 18, 67 and 13.
0: ඔවිදුචන්, අද සුබ දවසක් ලොතරැයියේ රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් දිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙක් බිහි වෙනවා. මේ ලොතරැයිපත් ඔබට අලෙවි කරා RP නිශ්ශංක කෑගල්ල, LHA සුමනසිරි කිරිඳිවැල. රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 6 දෙනෙක් බිහි වෙනවා. ප්‍රවර්තන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්නවා වාසනාවන්තින් 38 දෙනෙක්. වාසනාවන්තින් 105,688 දෙනෙක් අතරේ රුපියල් 96,67,660ක් අද අපි සුබ දවසක් වෙතින් ඔබට බෙදා දුන්නා. වැඩි වැඩියෙන් ඔබට තෑගි අරගෙන එන NLB ලොතරැයිපත් 4ක් තාමත් ඔබේ අතේ තියෙනවා. මේ ජිතාරා සමගින් විජේ.
1: මේ ළඟට මෙගා පවර්.
2: ඔබට පෙනෙන මේ කෝටි 27 ඔබේ හිතේ තිබෙන වටිනාකමින් වැඩිම සීනේ සැබෑ කරන්නේ අද වෙන්න පුළුවන්. රුපියල් කෝටි 23ක රුපියල් කෝටි 47ක දවන්ත සුප්‍රීතියාග ඔබට ලබා දීමේ සාක්ෂිත් එක්ක අද මෙගා පවර් දිනුම් වාරය ආරම්භ කරන්න දැන් අපි සූදානම්. විජය සාමාන්‍යයෙන් හැමෝම දකින හැමෝටම වටින හීනයක් තමයි තමන්ගෙම කියලා මෝටර් රථයක හීනය. ඉතින් ඒ හීනය හැබෑ කරන්න අපි සූදානම් මෙගා පවර් ග්‍රෑන්ඩ් සුප්‍රීතියාගේට ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මෙන්න මේ සුපිරි මෝටර් රථය ඔබට ලබා දෙමින්. ඔව්, ඊයේ දවසේදී මෙගා පවර් සුප්‍රීතියාගේ ඔබට ලබා දීමේ සතුටත් එක්ක අද අපි සූදානම් ඔබේ සිහින සැබෑ කරන මෙගා පවර් ජයග්‍රහී 2551 දිනුම් වාරය දැන් ආරම්භ කරන්න. මෙගා වාසනාවක් ඔබේ කරන ඉංග්‍රීසි අක්ෂරයයි අපි මුලින්ම තෝරාගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය K. එහෙමනම් දෙවන අංශයෙන් දැන් අපි තෝරාගන්නේ අද දවසේ සුපිරි අංකය. වාසනාව ඔබේ කරන සුපිරි අංකය අංක 5. සුපිරි ත්‍යාග තුනක්ම සූදානම්. එහෙමනම් බලමු අද දවසේ ජය අංක 4. වාසනාව ඔබේ කරන පළමු ජය අංකය අංක 70. අද ඔබට වාසනාව රැගෙන එන දෙවන ජය අංකය අංක 47. අද දවසේ දෙවන ජය අංකය අංක 61. වාසනාව ඔබේ කරන අවසන් ජය අංකය අංක 27. රටේ සංවර්ධනයේ මෙන්ම රාජසේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජම දායකත්වය ලබා දෙන ඔබේ සිහින සැබෑ කරන මෙගා පොලොතරයියෙන් මේ අවුරුද්දේ සුපිරි ත්‍යාගලාභින් 10 දිනෙක 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභින් 38 දිනෙක අපි බිහිකට අවසන්. බලමු අද ඔබේ වුණ වාසනාව ගැන. බොහොම ස්තුතියි.
3: Today's selected English letter is K. The super number is 5. The winning numbers are 70, 47, 61 and 27.
2: අද මෙගා පවතුලින් ලක්ෂ දෙක බැගින් දිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙක් අප බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා JRD අජිත් ජානක හම්බන්තොට නිමල් කරුණාරත්න කුරුණෑගල කියන NLB අලෙවි යෝජිතින් විසින්. යනුව අද රටපුරාම වාසනාවන්තින් 116,951 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 71,1360 මුදලක් මෙගා පවතුලින් අප බෙදා දුන්නා. විජේ, ඔව්, නිසක වශයෙන්ම දිනන ලොකුම තෑගි ඔබට ලබා දෙන එතෙක්ම ඔබේ විශ්වාසය අඛණ්ඩව දිනාගත් ඔබේ සිහින සබෑ කරන මෙගා පවතුලින් හෙට ඔබේ වන දැවන්ත සුපිරි ත්‍යාගය රුපියල් 27,66,42,966ක් පව සුපිරි ත්‍යාගයේ රුපියල් කෝටියක් එවැගේමයි ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට සුපිරි මෝටර් රථයක්. රුපියල් කෝටි 12 ඉක්මවා ගිය සුපිරි ත්‍යාගයක් කියන්නේ ඇත්තටම නිධානයක්. ඉතින් අද ඒ නිධානයේ වාසනාව ඔබේ කරන්න මේ අපි ආරම්භ කරන්නේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ජයග්‍රහී 2233 වන දිනුම් පාරය. එහෙමනම් නිධානයක් ඔබේ කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරාගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය U. රුපියල් කෝටි 12 ඉක්මවා ගිය සුපිරි ත්‍යාගයක් සූදානම්. එහෙමනම් බලමු අද ජය අංක 4. පළමු ජය අංකය අංක 63. දෙවන ජය අංකය අංක 69. අද දවසේ තෙවන ජය අංකය අංක 23. වාසනාව ඔබේ කරන අවසන් ජය අංකය අංක 68. රටේ සංවර්ධනයේ මෙන්ම රාජසේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායකත්වය ලබා දෙන නිධානයක් ඔබේ කරන ධන නිධානයේ ලොතරැයියෙන් මේ අවුරුද්දේ 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභින් 23 දෙනෙක් 2 ලක්ෂපති වාසනාවන්තින් 315 දෙනෙක් මේ වෙනකොටත් අපි බිහිකට අවසන්. බොහොම ස්තුතියි. බලමු අද ඔබේ වුණ වාසනාව ගැන.
3: Today's selected English letter is U. The winning numbers are 63, 69, 23 and 68.
2: නිධානයක් ඔබේ කරන ධන නිධානයෙන් අද 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීක් අපි බිහි කළා. වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලවි කළේ බුත්පිටිය NLB අලෙවි නියෝජිත WAT මංචනායක විසින්. ඒ විතරක් නෙවෙයි, ලක්ෂ දෙක බැගින් දිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙකුත් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලවි කළා ප්‍රියන්ත ප්‍රසාද් මීගහතැන්න WVSC විතානගේ ඇමරලෝ කියන NLB අලෙවි නියෝජිතින් විසින්. ඒ අනුව අද රටපුරාම වාසනාවන්තින් 91,106 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 74,45,640 මුදලක් ධන නිධානයෙන් මේ දැන් අපි බෙදා දුන්න කෙටි කාලයක් තුළ රුපියල් කෝටි 13ක රුපියල් කෝටි 9ක රුපියල් කෝටි 8ක සුපිරි ත්‍යාගයන් ඔබට ලබා දුන්නු ධන නිධානයෙන් හෙට ඔබේ වන දැවැන්ත සුපිරි ත්‍යාගය රුපියල් 12 කෝටි 46,5,921,768. එනබී අපේ එකම ප්‍රාර්ථනය ඔබ වාසනාවේ කිරුළු පැනදවීම. ඉතින් අද ඔබට වාසනාවේ කිරුළු පැනදවන්න මේ අපි ආරම්භ කරන්නේ ලොතරැයිලව රජ කිරුළු මහජන සම්පත ජයග්‍රහී 6203 වන දිනුම් වාරය. රුපියල් කෝටි 2 ඉක්මවාගිය සුපිරි ත්‍යාගයක් ඔබට ලබා දෙන්න අපි යනවා අද දිනුම් මැදීමට. එහෙමනම් මහජන සම්පත වාසනාවේ රටාව දැන් අපි තෝරා ගන්න. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය R. ජය අංක පිළිවෙලින් 8, 9, 7, 4, 1, 7. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන මහජන සම්පත ලොතරැයියෙන් මේ අවුරුද්දේ සුපිරි ත්‍යාගලාභීන් 8 දෙනෙක් 25 ලක්ෂ ප්‍රති ප්‍රථම ත්‍යාගලාභීන් 159 දෙනෙක් මෙවැනකොටත් අපි බිහිකට අවසන්. බොහොම ස්තුතියි. බලමු මහජන සම්පතින් අද උපයන වාසනාව ගැන.
3: Today's selected English letter is R. The winning numbers are 8, 9, 7, 4, 1, 7.
2: Vasanavanta oba nohitana oba balaporuttu novana velawaka oba jeevithaya wenas kirimai NLB ape ekama prarthane. Itin ada e aakarayen jeevithaya wenas karaganna vasanavantek api bihi karanawa mahajana sampathin api ragena a rupiyal 2,34,46,084 ka e davanta supiri tyagaya ada oba dina gannawa. Me vasanavanta ratharai patha oba chalavi karanne aandiyambalama NLB alawi niyojita dammika ප්‍රශාන්ත මහතා විසින්. එතෙක්ම NLB ජාතික ෂේවරණයෙන් මේ අවුරුද්දට අපි බිහි කරන 21 වන සුපිරි ත්‍යාගලාභියා ඔබ. ඒ විතරක් නෙමෙයි මහජන සම්පතින් මේ අවුරුද්දට අපි බිහි කරන 9 වන සුපිරි ත්‍යාගලාභියා ඔබ. ඉතින් ඔබට අපෙන් උණුසුම් සුභපතුම් විජේ. ඒ විතරක් නෙමෙයි ලක්ෂයකින් දිනා ගන්නා වාසනාවන්තින් 21 දෙනෙකුත් අද අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතින් විසින්. ඉන්ද්‍රාණි ස්වර්ණලතා කතුරුවෙල, AG මෙත්තානන්ද හිඟුරාණ, ප්‍රියංගනී ප්‍රනාන්දු වාද්දුව, ඒ පුෂ්ප කුමාර් වාතර, TH චන්ද්‍රතිලක පහලකලුගමුව, නිමල් මාරසිංහ පිළිමතලාව, MH දිසානායක පේරාදෙණිය, ගමගේ වජිර මැදකොළඹ, WMC සෙව්වන්දි බදුල්ල, LDR පුෂ්ප කුමාර අංගම්පිටිය, HM ජේද සොයිසා වවුනියාව, එතෙක්ම කොටිකාවත්ත NLB අලෙවි නියෝජිත TF ඩේන් මහතා විසින් වාසනාවන්තින් දෙදෙනෙක් අපි බිහි කළා. එතෙක්ම RMC නිශාංක දමුල්ල, පද්මසිරි පිරිස් මාරවිල, සමන් හෙට්ටිආරච්චි නාවලපිටිය, GH ශ්‍රියානි කඩවත, WG සෙනවිරත්න මාවනැල්ල, WAK විජේතුංග ගෝණගල් ගෙදෙනින් කියන NLB අලෙවි නියෝජිත මිනිසින් වගේම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් අද තවත් වාසනාවන්තින් යනවා. අද රටපුරාම වාසනාවන්තීන් 250,743 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 4,14,71,324 මුදලක් මේ දැන් අපි බෙදා දුන්නා. විජේ මහජන සම්පත 6,204 වන හෙට දිනම් වාරෙන් ඔබේ වන නැවුම් සුපිරි ත්‍යාගය රුපියල් 2,00,000. අද වේදමට ඔබ මෙරිදී ගන්න අද සම්පතින් අදත් ඔබට වාසනාව රැගෙන එන්නේ මහජන සම්පතින් අපි තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් ජයංක 4. ඒ අනුව අද සම්පත 778 වෙනි අද දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය R. ජයංක 7, 4, 1, 7. අද සම්පත winning English letter is R and the winning numbers are 7, 4, 1, and 7. ඒ ඉංග්‍රීසි අක්ෂරයත් ජයංක 4ත් සහිත කොටපේලිය නිවැරදිව ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් දෙදෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා ඉන්ද්‍රාණි ස්වර්ණලතා කතුරුවෙල, S ගමගෙදර පල්ලෙපොල කියන NLB අලෙවි නියෝජිතින් විසින්. එතෙක්ම ජයංක 4ක් සහිත කොටපේලිය නිවැරදිව ගලපාගෙන රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් 46 දෙනෙකුත් අද අපි බිහි කරනවා. ඒ අනුව අද සම්පත මේ දිනුම් වාරයෙන් රටපුරාම වාසනාවන්තීන් අතරේ රුපියල් 1,10,94,920 මුදලක් මේ දැන් අපි බෙදා දුන්නා. ඔව්, අද ඔබේ වාසනාවේ සුබ අඩහොරාව NLB ජාතික ජයවරණයෙන් සුපිරි ත්‍යාගලාභියෙකුත් එක්ක රජපුරාම වාසනාවන්තීන් 9,08,368 දෙනෙක් අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 10,247,604 මුදලක් අපි බෙදා දුන්නා. ඉතින් හෙට ඒ ආකාරයෙන් ජීවිතය වෙනස් කරගන්නේ ඔබ වෙන්න පුළුවන්. එනිසා වැඩි වැඩියෙන් NLB ලොතරැයිපත් මිලදී ගන්න. හෙට හමුවනතෙක් මතකයේ තබා ගන්න ජීවිතයේ සිහිනයට
3: වාසනාවේ ආශිර්වාදය
2: NLB.

හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛේ කල්පලක්ෂයක් පෙරින් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ

ධෛර්යයද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැක.

රැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයසේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මෙය මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

පයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

මේ පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි. පුහුදුන් අප අනිත්‍ය වූ කය නිත්‍ය වශයෙන්ද, අනාත්ම වූ කය ආත්ම වශයෙන්ද, දුකට මුල් වෙන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: தஜக்கசூத்ர தேசனாவல் தேசிகானன் வஹன்சே கம்புல மீதலாவ கொஹமட ருவன்பா மூல மகா விஹாராதிபதி பூஜ்யபாத கணேகுமரே சாந்த சுவாமி வஹன்சே.
1: அனந்த துக்க வேதனாவன் ஹா சந்தாபயன்கின் யுதுவ ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු ඩැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්වීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්නිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද ගුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ

පාවේ. ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සංසුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වෙනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලෝ පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

පැමිණෙන අනතුරු වලක්වාලන හේයින්ද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාවක් ග්‍රහදෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ ඒ මෙනෙහි කිරීම තුලින් ඔබ ඒ සජ්ජායනා කිරීම තුලින් ඔබ ඒ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළුකොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුවප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා.

0: වෙලාවදේ 5යි විනාඩි 3යි ලක්හඬයි යහගෙන ඉන්නේ. ඔබට මතක් කිරීමක් තියෙනවා. සේරුවාවිල මංගල රජමහා විහාරයේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ස්වාධින රූපවාහිනී ආයතන පරිශ්‍රයට වැඩමවීමේ පින්කම අද උදෑසන 10 සිට පැවැත්වීමට නියමිතයි. ඒ උතුම් පූජාව සියැසින් දැක වැඳ පුදා ගැනීම සඳහා උදෑසන 10 සිට 12 දක්වා ඔබටත් අවස්ථාව තිබෙනවා. ඉතින් අද දවසේදී උදෑසන 10 සිට 12 දක්වා සුදුවතින් සැරසී සැදැහැසිතින් ඔබටත් ස්වාධින රූපවාහිනී ආයතන පරිශ්‍රයට පැමිණ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා සැදැහැසිතින් එන්න, වැඳ පුදා ගන්න ඔබට හැකියාව අවස්ථාව තියෙනවා. ලකඳහගෙන ඉන්න වෙලාව උදේ 5යි විනාඩි 3යි.
1: FM 93.5 FM 93.7 ලකඳ Radio ITN

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වන ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිසින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකිලි. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ඒගේ ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

වලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමීන්ද්‍රයා.